0: Money. උදේ පහේ විනාඩි 37යි දැන් වෙලාව. හොන්න මාෂි අද පොකට් මනී දිනන්න ලෑස්ති වෙලා ඉන්න පළවෙනි වාසනාවන්ත ජයග්‍රාහිකාව වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න පොඩ්ඩක් දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ගුඩ් මෝර්නින් මහිමි නේද මේ?
1: මහිමි නදිත්‍යා. ඉතින් ඔන්න ලෑස්ති වෙලා ඉන්නවා. අද දවසේ පළවෙනි තරඟකාරිණී විදියට සම්බන්ධ වෙලා රුපියල් 5000ක් අතට ගන්න නේද?
0: කිරිබත්ගොඩ විහාර මහදේව විද්‍යාලයේ 7 වසරේ තමයි මහිමි දූ ඉගෙන ගන්නේ.
1: මහිමි ප්‍රශ්න 4යි තියෙන්නේ. රුපියල් 5000ක් වට අපි දෙනවා. එහෙනම් මං තරඟ කොන්දේසි ටික මතක් කරලා අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. අපි පළවෙනි ප්‍රශ්නේ රුපියල් 250ක් දෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම පොකට් මනී ගානුවට දෙගුණයක් කරගන්න පුළුවන්. ඒ වගේම බෝනස් ප්‍රශ්නකුත් තියෙනවා. බෝනස් ප්‍රශ්නේදී පොකට් මනී ගාන 5 ගුණයක් වෙනකව වැඩි කරගන්න පුළුවන්. මේ තමයි මහිමිට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
0: පළවෙනි ප්‍රශ්නය ඉතිහාසයේ විශේෂයෙන් තමයි සැකසෙන්නේ. ලංකාව එක්සේ සත්කල රජවරු අතර දුටු ගැමුණු රජතුමා සුවිශේෂී චරිතයක්. එතුමා දුට්ටගාමිනි අබේ ලෙසත් හඳුන්වනවා. මෙන්න ප්‍රශ්නය. දුටු ගැමුණු රජතුමා රජවීමට පෙර අනුරාධපුරය පාලනය කරන ලද්දේ 1. කාවන්තිස්ස රජු 2. එළාර රජු.
1: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න පොකට් මනී අතට අරගෙන තියෙනවා අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. අනුරාධ බේකල් ඇදබාන්නෙක් බව කාගේත් අදහස විය? බේකල් ඇදබාන්නෙකු යන්නේ මෙහි අදහස් වන්නේ 1. පුරසාරන් දොඩන්නෙක් 2. විශාල ලෙස බොරු කියන්නෙක්.
1: මහිදිගේ උත්තරේ හරි. පොකට් මනි රුපියල් 500යි. අපි යමු 3 වෙනි ප්‍රශ්නෙට.
0: ඔන්න පුදාසම විෂය විද්‍යාව විෂයෙන් තමයි මේ ප්‍රශ්නය සැකසෙන්නේ. ශාකයක කඳේ පාදයෙන් පටන්ගෙන පස්ස තුළට ගැඹුරටම වැඩෙන ප්‍රධාන මුලක් මුදුන් මුල ලෙස හැඳින්වෙනවා. මේවාට ශාකය හොඳින් පොළවේ සමිකර තබාගත හැකි. මෙන්න ප්‍රශ්නය. මුදුන් මුල් පද්ධතියක් දැකිය හැකි ශාකයක් වන්නේ 1. කෙසෙල් 2. කුප්පමේනිය.
1: ප්‍රශ්න 3ටම උත්තර තෝරලා රුපියල් 1000ක් මේ වෙද්දි පොකට් මනී අතේ තියෙනවා. අපි එහෙනම් බෝනස් ප්‍රශ්න තෝරගමු නේද?
2: හා.
0: රජ සමයේ ශ්‍රී ලංකාව ත්‍රී සිංහලය එනම් රුහුණු පිහිටි මායා ලෙස පළාත් 3කට බෙදා තිබුණා. වර්තමානයේ ශ්‍රී ලංකාව පළාත් 9කට හා දිස්ත්‍රික්ක 25කට බෙදා පාලනය කරනවා. ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ විශාලතම පළාත කුමක්ද? 1. දකුණු පළාත 2. උතුරු මැද පළාත.
2: උතුරු මැද පළාත.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි. ඔන්න එහෙනම් පළවෙනි තරඟකාරිණී අද දවසේ රුපියල් 5000ම පොකට් මනී දිනා ගන්නවා.
0: දැන් මේ වෙලාවේ ගෙදර කට්ටිය මොකද කියන්නේ? හැමෝටම සතුටු ඇති නේද මහිමි?
2: ඔව්.
0: ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් එහෙනම් පොකට් මනී ගැන කියන්න ඕනේ.
2: හරි.
3: දැනුමින් පොකට් මනී දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනී. අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: පුරුද්දක් විදියට හැමෝම සල්ලි ඉතුරු කරනවා. විවිධ ක්‍රමවලට සල්ලි ඉතුරු කරනවා. ඉතින් අපේ ගෙදර තිබ්බා මේ ගම්ගෙවල් වල පෙට්ට ගමක්. ওই පෙට්ට ගමස්සේ තමයි හැමෝම සල්ලි එකතු කරේ. ඒක කාලෙක නීතියක් දැම්මා මේ රුපියල් 50කොල අවලංගු කරනවා කියලා. ඔය දන්නවද මාෂි, ගොඩාක් අය ඊට පස්සේ බැංකුවලට මේ කොල අරගෙන ආවා. මොකද ගොඩාක් අය ඒවා පෙට්ට ගම් වල කවදා හරි දවසක ඕන වුණොත් පාවිච්චි කරන්න තියලා තියෙන්නේ. එහෙම පෙට්ට ගමේ දැම්මට ඕක වැඩි වෙන්නේ නැහෙනි. දාන ගානම තමයි තියෙන්නේ. හැබැයි අපි බැංකු යොදා ගන්න තෝරගන්නේ අපේ ඉතුරුම් වලට පොලියක් ලැබෙනවා. ඒකෙන් අපිට තව අතිරේක මුදලක් ලැබෙනවා. හැබැයි ඉතුරුම් පොලිය එච්චර ලොකු නැහැනේ. හැබැයි ස්ථාවර තැන්පතුවක ආයෝජනය කළොත් එහෙම ඔන්න ඉතුරුම් පොලිය වගේ දෙතුන් ගුණයක් ලබා ගන්න පුළුවන්. මේ දවස්වල සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියොත් 13.19 කතා කළොත් ඔන්න ස්ථාවර තැන්පතුවල පොලිය වැඩි කරලා තියෙන්නේ. විශේෂම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට තමන්ගේ මුදල සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කළොත් 15%ක පොලියක් ලබා දෙනවා. 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. ඉතින් බල බල ඉන්න දෙයක් නැහැ. අනාගතයේ දවසක විශ්‍රාම සුවයෙන් ගත කරන්න, කාටවත් කරදරයක් නැතුව ඉන්න, එතකොට දරුවන් යුතුකම් සේරම ඉෂ්ට කරන්න, ගෙවල් දොරවල් යාන වාහන එහෙම ගන්න, ඔන්න හොඳම ආයෝජනය තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක. 13.19 කතා කරන්නකෝ, වැඩි විස්තර එයාලා කියයි.

0: 1903 Wilbur Wright, Orville Wright.
1: ஓ ரைட் சகோதரே.
0: ரைட் சகோதரே.
1: வில்பர் ஐயை.
0: நான் கவுது கவுது வில்பர்.
1: வில்பர்
0: ஐயை. வில்பர் ஐயை. ஓவில் ஐயை. ஓயா ஐயே ரைட் சகோதரே நவே சண்டி ஓய ரோம் சகோதரே.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
4: හෙට උදේ 8ට
5: අදත් ලේට් නේද?
6: මේකනේ ෂෙෆ්, අද මගේ පස්සෙන් බොයි කෙනෙක් ආවා.
5: ඉතින් මං අහන්නේ ඇයි ලේට් උනේ?
6: මේකනේ ෂෙෆ්, එයා හරිම හිමිසරනේ ආවේ.
5: ඈ?
7: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
8: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මාව දැකලා හැංගුණානේ.
10: හැංගුණා. මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
8: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
11: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
8: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට.
12: සියත ටීවී තුලින්.
13: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
14: සියත
13: දිවයින පුරා

0: Good Money.
1: පහයි විනාඩි 54යි. මේ පැයට අපිත් එක්ක සම්බන්ධ වෙන දෙවන පොඩ්ඩක්.
2: Good morning.
3: Good morning.
2: ගගනි විහංගනේද මේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ?
3: ඔව්.
2: ගගනි, ඔයාටත් ඔන්න රුපියල් 5000ක් අපි අරන් ආවා. 5000 දිනා ගන්න එක දැන් ඔයාගේ අතේ තමයි තියෙන්නේ. ප්‍රශ්න හතරක් තියෙනවා. ලෑස්ති නේද උත්තර දෙන්න? හරි, තප්පර 5ක් ඇතුළත එක ප්‍රශ්නකට උත්තර දීලා රුපියල් 5000 අතර ගන්න දැන් ඔයාට chance එක තියෙනවා. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ ඉතිහාසයේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පාලි භාෂාවෙන් ලියා ඇති ග්‍රන්ථයක් මහාවංශය. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී මහානාම හිමියන් විසින් එය රචනා කරන ලදී. මෙන ප්‍රශ්නය, මහාවංශයේ සඳහන් දොරමඩලාව නම් ගමේ ළමා කාලය ගත කළ රජතුමා කවුද? 1. මහසෙන් රජතුමා, 2. පණ්ඩුකාභය රජතුමා.
3: පණ්ඩුකාභය රජතුමා.
2: රුපියල් 250යි පළවෙනි ප්‍රශ්නෙට. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි දෙවන ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. බොහෝ දැනුම ඇත්තෝ යන්නට සුදුසු පදය වන්නේ 1. බහුශ්‍රිතයෝ, 2. චින්තකයෝ.
2: ප්‍රශ්න දෙකකට උත්තර දීලා රුපියල් 500ක් පොකට් මනී දිනා ගන්නවා ගගනි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මේ ප්‍රශ්නය සැකසෙන්නේ භූගෝල විද්‍යාව පාඩමින්. ලෝකය මහද්වීප 7කට බෙදා ඇත. ඉන් එකක් යුරෝපා මහද්වීපය. මිලියන 740කට අධික ජනතාවක් මෙහි වාසය කරනවා. මෙන්න ප්‍රශ්නය, යුරෝපා මහද්වීපයට අයත් රටක් නොවන්නේ 1. අසර්බයිජානය, 2. ප්‍රංශය.
2: හරි උත්තරේ, පළවෙනි උත්තරේ අසර්බයිජානයේ තමයි හරි උත්තරේ වෙන්න ඕනේ. එතකොට අසර්බයිජානයේ අයත් වෙන්නේ ආසියා මහද්වීපයට. අතේ තිබ්බා දැන් රුපියල්, අතේ තියෙන දැන් රුපියල් 500ක් පොකට් මනී. දැන් පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
3: යමු.
1: පෘථිවි පෘෂ්ඨයෙන් 71%ක් පමණ ජලයෙන් වැසී ඇත. ලවණ ජලයෙන් පිරුණු කුඩා ජල ප්‍රදේශ මුහුදු නම් වේ. මෙන්න ප්‍රශ්නය, මිනිසුන්ට පහසුවෙන් පාවී හැකි තරම් ලුණු සහිත මුහුද මොකක්ද? 1. මල මුහුද, 2. රතු මුහුද.
3: මල මුහුද.
2: අතේ තිබ්බ පොකට් මනි රුපියල් 500 පස්කුණේකින් වැඩි වෙලා රුපියල් 2500ක් ගගනේ දිනා ගන්නවා.
1: ආ, ගෙදර කට්ටිය අප්පුඩි ගහනවා නේද? කවුද ඉන්නේ දැන් ඔතන? ආ,
3: තාත්තයි නංගි අක්කයි
1: අම්මා. හා, නංගි අක්කයි ඉස්කෝලේ යනවද?
3: ඔව්.
1: හරි, අපි ඒගොල්ලන්ට දවසක කතා කරමු පොකට් මනි දිනන්න එන්න කියලා නේද? හරි, මොසෝති සම්බන්ධ වුණාට ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් පොකට් මනි ගැන කියන්න ඕනේ පුතා. හරිද?
3: හරි.
2: ගගනේ මේ විදිහට පොකට් මනි දිනාගද්දී අයිමත් සැරයක් නම්බර් එක මතක් කරන්නම්. 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන් අපිට મેસેජ් එකක්, අපි මේ පැත්තෙන් පොකට් මනි දෙන්න.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
5: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සියත දෙවයිනපුර
1: දැන් වෙලා උදැස්සන 6යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 114 700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: නවකමෝයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු කුමරුට ඩෙංගු පරිශ්‍ර පවත්වාගෙන ගිය දසදහසකට නඩු පුද්ගලික අංශයටත් වී අලෙවි කරන්නේ රජයෙන් උපදෙස් මාසටකදී මත්‍රවචාවරම් කරුවන් 230,000ක් අතරඟුවට ඇමරිකාව යුද අපරාධ සිදු කරන බවට ඉරානයෙන් චෝදනා
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා
4: 98.2 98.4
5: අද විතරයි සිකුරාදා
6: සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත පොකට් මනි
1: හයයි විනාඩි හයයි මාෂි දැන් වෙලාව. ගුඩ් මෝනින් කෞමිනි. ගෙදර කට්ටිය ගොඩක් අහගෙන ඉන්නවා වගේ අපිට සද්ද ගොඩක් ඇහෙනවා නේද? කවුද පුතාගේ ගෙදර මේ වෙලාවේ අය අහගෙන ඉන්නේ පොකට් මනි?
2: අම්මයි අක්කයි මල්ලිලා දෙන්නයි.
1: හරි, ගෙවල් කොහෙද?
2: පහත්කම.
1: හරි, දැන් ලෑස්තිද ප්‍රශ්න හතරටම උත්තර දීලා පොකට් මනි දිනන්න?
3: කෞමිනී, ප්‍රශ්න හතරක් තියෙනවා. එතකොට අපි ඔයාට දෙනවා තප්පර පහක්. ඒ තප්පර පහ ඇතුළත තමයි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. එහෙනම් කෞමිනී, අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි පළවෙනි ප්‍රශ්නය සැකසෙන්නේ. සැළලිහිණි සංදේශය, කෝට්ටේ යුගයේ ලියු සංදේශ කාව්‍යයක්. පද්‍ය 111කින් මෙය සමන්විතයි. මෙන්න ප්‍රශ්නය. සැළලිහිණි සංදේශය රචනා කළේ කවුද? 1. වැත්තැවේ හිමියන්. 2. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්.
3: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් වන කෞමිනි අතට අරන් තියෙන්නේ. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ ඉතිහාසය විෂයෙන්. අතීතයේ සිටම ශ්‍රී ලංකාව තුළ රෙදිපිලි නිෂ්පාදනය පැවතුණා. එය දේශීය අනන්‍යතාවය රැකගත් පරිසරහිතකාමී කර්මාන්තයක් විය. මෙන්න ප්‍රශ්නය. අතීතයේදී රෙදිපිලි නිෂ්පාදනය කළ හැකි ශිල්පීන් හැඳින්වීම සඳහා භාවිතා කළ නම වන්නේ 1. ස්වර්ණකාර. 2. පෙහෙකාර.
3: ඔයාගේ උත්තරේ හරි. රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නය.
1: විද්‍යාව විෂයෙන් තුන්වන ප්‍රශ්නය සැකසෙනවා. ප්‍රධාන වශයෙන් දර්පණ වර්ග තුනක් පවතී. තල දර්පණ, උත්තල දර්පණ, අවතල දර්පණ. මෙන්න ප්‍රශ්නය. දන්ත රෝගීන්ගේ දත් නිරීක්ෂණය සඳහා යොදා ගන්නා දර්පණ වර්ගය වන්නේ 1. උත්තල දර්පණ. 2. අවතල දර්පණ.
2: 1.
3: හරි උත්තරේ වෙන්න ඕනේ අවතල දර්පණ. අතේ දැන් රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
1: ලෝකයේ ප්‍රධාන මහද්වීප හතක් පවතී. මහද්වීපයක් යනු පෘථිවිය මත ඇති සාගර ජලයෙන් වෙන් වූ විශාල ස්වභාවික ගොඩබිම් ප්‍රදේශයක්. මෙන්න ප්‍රශ්නය. ලෝකයේ කුඩාම මහද්වීපය කුමක්ද? 1. යුරෝපා මහද්වීපය. 2. ඔස්ට්‍රේලියා මහද්වීපය.
2: 2. ඔස්ට්‍රේලියා මහද්වීපය.
3: අතේ තිබ රුපියල් 500 පස්කුණේකින් වැඩි වෙලා රුපියල් 2500ක් පොකට් මනී කෞමිනී දිනා ගන්නවා. කෞමිනී, සතුටුයි නේද?
2: සතුටුයි.
3: එහෙනම් ඉස්කෝලේ ගිහින් යාළුවන්ටත් කියන්න ඕන අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ජය වේවා.
2: ජය වේවා.
4: දැනුමින් පොකට් මනී දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
5: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ප්‍රජාතන්ත්‍රවාදය කෙලසන්නට ඒ රජයේ දරන උසාහය පිළිකු උසහගතව ප්‍රතික්ෂේප
2: කළ සමාජයත් අපි තිල්ලන
3: ආණ්ඩුව පෙරළීමේ කාලය තාම ආවේ නැහැ.
4: මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ප්‍රතිවාදී නැති හිස් දේශපාලන අවකාශයක්.
5: ඉස්සරහට පැනලා බැට් කරන්න ලෑස්ති කියන එක පැහැදිලිව පේන තියෙනවා. එල්ලෙන්න වෙලක් නැති තැනක තමයි අපේ රටේ විපක්ෂයේ ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: යෝජිත ප්‍රතිසංස්කරණ ගැන නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි.
6: අධිකරණ ඇමතිවරයාට විරුද්ධව අපි විශ්වාස මංගයක් ගන්න කටයුතු කරනවා.
7: මේ අයගෙන් වැඩි දිනෙක් එක්කෝ ඉන්නේ අප පිට නැත්නම් ඉන්නේ සැක පිට.
3: තව ටික දවසින් කියන්නේ අපි ගොවියොත් පිට රටින් ගේනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0721132777
11: Finishing වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් කලරම් තමයි

0: ස්වභාවයේදී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීත හදවත් දිනු හිතවත් කම.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-8232-1000. NIBM The City University, the place to be.
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance We Help.
4: තාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රමරත්න.

0: Свята Дивайнапура. Свята Покът Мани.
1: හයේ විස්සයි දැන් වෙලාව. තවිනාඩි 10 තියෙන්නේ නිවුස් අහන්න. හැබැයි ඊට කලින් පොඩ්ඩක් ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ අද දවසේ පොකට් මනි දිනන්න බලාපොරොත්තු තියාගෙන ඉන්න අවසාන වාසනාවන්තය.
2: වාසනාවන්තය තමයි විනුති අරුණලි. ඉතින් ඔනි ඉස්කෝලේ යන ලෑස්ති වෙන ගමන් තමයි විනුති ඉන්නේ. විනුති ලෑස්ති නේද පොකට් මනි දිනන්න? එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නට ගිහලා ඉක්මනින්ම උත්තර දෙමු. තප්පර 5ක් ඇතුළත ඔයා එක ප්‍රශ්නකට හරියට උත්තරේ තෝරන්න ඕනේ. ඒ වගේම අපි ඔයාට උත්තර දෙකක් දෙනවා. මේ තමයි අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
1: පළවෙනි ප්‍රශ්නය පුරවැසි අධ්‍යාපනය විෂයෙන් නිර්මාණය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කොටස් දෙකයි. ඒ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය හා වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයයි. මෙන්න ප්‍රශ්නය. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටකට උදාහරණයක් වන්නේ 1. ශ්‍රී ලංකාව 2. ස්විට්සර්ලන්තය. එක ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ තියෙන්නේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය.
2: හරි, කමක් නැහැ. තව ප්‍රශ්න තුනක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නයට.
1: විද්‍යාව විෂයෙන් තමයි දෙවන ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. පුෂ්ප හට නොගන්නා ශාක කාණ්ඩය අපුෂ්ප ශාකයි. මේවා බීජාණු මගින් ප්‍රචාරණය වේ. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් අපුෂ්ප ශාකයක් වන්නේ 1. මුරුංගා 2. සල්වීනියා.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනී ගන්නවා. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ විශේෂණුයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී හේමමාලී කුමරිය සහ දන්ත කුමරුන් විසින් දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරන ලදී. වර්තමානයේ දළදා වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ මහනුවර පිහිටි ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ. මෙන්න ප්‍රශ්නය. දළදාව සැඟ වූ කුරහන් ගල තිබුණේ මින් කුමන විහාරයේද? 1. ලංකාතිලක විහාරයේ 2. දෙල්ගමුව විහාරයේ. පැහැදිලිව කියන්න 1ද 2ද?
2: ප්‍රශ්න දෙකකට උත්තර දීලා රුපියල් 500ක් පොකට් මනි දිනාගෙන ඉන්නේ. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
3: හායි.
1: චෛත්‍යය ලංකේ බෞද්ධ උරුමේ විශිෂ්ටතම සංකේතයක්. ලංකාවේ ඉදිකරන ලද පළමු චෛත්‍ය වන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදිකළ අනුරාධපුර ථූපාරාමයයි. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ උසම චෛත්‍ය මොකක්ද? 1. රුවන්වැලි සෑය 2. ජේතවනාරාමය.
2: ශ්‍රී ලංකාවේ උසම චෛත්‍ය මොකක්ද කියලා තමයි අපි ප්‍රශ්නය අහුවේ. හරි උත්තරේ ජේතවනාරාම චෛත්‍ය. අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණ නිසා පොකට් මනී ගාන 50%කින් අඩු වුණා. කමක් නෑ, අපි ආයෙමත් දවසක උත්සාහ කරලා රුපියල් 5000ම දිනාගමු. ඒ විදිහට තමයි ඉතින් උත්තරවලට හරියට උත්තර දෙන්න පුළුවන්, සමහර විට වැරදෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වෙනවා. ඉතින් මැසේජ් එකක් එවන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. දැනුම වැඩි කරන ගමන් පොකට් මනි දෙන්න 0714 151 152 තමයි අපේ WhatsApp නම්බර් එක.
4: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.

0: Jakarta Pocket Money.
1: විනාඩි 27යි දැන් වෙලාව. පොඩ්ඩෝ හතර දෙනෙක්ට පොකට් මනි බෙදලා ඉවරයි අපි. දැන් හැම කෙනෙක්ට පොකට් මනි දෙන්න හදන්නේ නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ. අපිත් එක්ක ඉන්නවා සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. ඒකන මතක් කරන් තමයි මේ හදන්නේ මාෂි. ඔන්න ජේෂ්ඨ පුරවැසියන්ට හොඳ අවස්ථාවක් තියෙනවා. තමන්ගේ අතේ තියෙන මුදලට හොඳ පොලියක් ලබා ගන්න ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරලා. ඔබට පුළුවන් 13:19ට කතා කළ විස්තර ටිකක් වැඩිපුර අහගන්න. දැන් අවුරුදු 5කට ඔබේ මුදල ස්ථාවර තැන්පතුවක ආයෝජනය කළොත් එහෙම 15%ක පොලියක් හම්බ වෙනවා 11.84%ක වාර්ෂික සඵල පොලියක් එක්ක. ඉතින් සැනසිලිමත් විශ්‍රාම දිවියකට ඔන්න බලාපොරොත්තුෙන් ඉන්න ජේෂ්ඨ පුරවැසියන්ට මේක හොඳ අවස්ථාවක් වෙනවා. මොකද පොලිය වැටියෙම ගෙවන තැන ආයෝජනය කළොත් එහෙම කිසිම කරදරයක් නෑ. අනිත් එක තමයි මේ ස්ථාවර තැන්පතු කියන්නේ ලෝකේ තියෙන ආයෝජන අතරින් රිස්ක් එක අඩුම ආයෝජනයක්. ඉතින් බලබල ඉන්න දෙයක් නෑ. 13:19ට කතා කරලා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. අදම ඒ ගැන ඔන්න අදහසක් හිතට දාගන්න. නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ අපි මමේස් පොකට් මනි දෙන්න එකතු වෙනවා. ටිකටම සේතාගෙන ඉන්න.
2: වෙලාවත් මතක් කරන්න, වෙලාව 6:06 විනාඩි 30.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: නවකමුවේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට. ඩෙංගු පරිශ්‍ර පවත්වාගෙන ගිය දසදහසකට නඩු. පුද්ගලිකාංශයටත් වියාලවි කරන්නේ රජයෙන් උපදෙස්. ශ්‍රී ලාංකිකයින්ගේ වැඩි කැමැත්ත චීනයට සමීක්ෂණයකින් හෙළිවෙයි. ඇමරිකාව යුද අපරාධ සිදු කරන බවට ඉරානයෙන් චෝදනා.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: නවකමුව වඳුරම්මුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. කිසියම් පිරිසක් විසින් එම පුද්ගලයා ඉලක්ක කරගෙන වෙඩිතැබීමක් සිදු කර තිබුණේ ඊයේ පසුරුවේ. තුවාල ලැබූ 26 හැවිරිදි පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර පිස්තෝල වර්ගයේ අවයකින් වෙඩිතැබීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම වසරේ ගත වූ කාලය තුළ වෙඩිතැබීම් දහසයක් සිදුව තිබෙනවා. එම වෙඩිතැබීම් වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 13ක්. රටම එකට මෙහෙම යටතේ මේ වන විට සැකකරුවන් 230,248 දෙනෙකු අතරංගුවට ගෙන ඇති බව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා. එහි නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන සඳහන් කළේ වැඩිම පිරිසක් අතරංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් බවයි. කොකෙන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ජවරම් කිරීම සම්බන්ධයෙන් අතරංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 201ක්. පසුගිය මාස 8ක පමණ කාලය තුළ කොෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1985ක් බහරයට ගෙන ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ තුළදී. පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති පවත්වන ස්ථානාශ්‍රිතව කළ වැටලීම්වලදී ගංජා චාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 51,495 දෙනෙකු අතරංගුවට ගෙන ඇති බවයි පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ. ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් දසදහසකට එරෙහිව මෙවන විට නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි භණ්ඩාගාරික MAC ප්‍රසාද් සඳහන් කළේ ඇතැම් ජනතාව ඩෙංගු පාලනය සඳහා තවදුරටත් සක්‍රිය දායකත්වයක් ලබා නොතැන බවයි.
3: දැනට ලංකාව තුළ 10,000කට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම් සිද්ධ කරලා තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණවල. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ ඩෙංගු රෝග පාලනය කිරීම සඳහා ජනතාවගෙන් දැන් මේ වෙනුවට හොඳ සහයෝගයක් ලැබුණත් ඇතැම් කණ්ඩායම් සහ ඇතැම් කොටස් ලැබෙන සහයෝගයේ මධිකම නිසා මෙම තත්ත්වය පාලනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
1: මේ අතර ඩෙංගු රෝගයේ ප්‍රධාන ලක්ෂණය රුධිර පට්ටිකා අඩුවීම නොවන බවයි කායික රෝග විශේෂඥ වෛද්‍ය නිල්වලා ජයසිංහ සඳහන් කළේ. රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා විවිධ ඖෂධ භාවිතය හේතුවෙන් ඩෙංගු රෝගීන් විවිධ සංකූලතාවලට ලක්වන බවද ඇය ප්‍රකාශ කළා.
4: ඩෙංගු වල ප්‍රධාන ප්‍රශ්නේ රුධිර පට්ටිකා අඩුවීම නොවේ, ප්‍රධාන ප්‍රශ්නේ ලීකේජ් කියන එක. ඒතර ගොඩක් අය හිතනවා මේ රුධිර පට්ටිකා අපි කොහොම හරි ක්‍රමයකින් වැඩි කරගත්තොත් අපිට ඩෙංගු සුව කරගන්න පුළුවන් කියලා. එතකොට ගොඩක් අය යොමු වෙලා තියෙනවා මේ ශාක ද්‍රව්‍ය පාවිච්චි කරලා රුධිර පට්ටිකා ප්‍රමාණය ඉහළ නංවා ගන්න. මේක ඉතාමත් භයානක දෙයක්. ඔබ කරන්නේ ඔබව අවදානමකට දානවා වගේම ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාත් අපහසුතාවයට පත් කරන එක.
1: මෙරට ජනතාවගෙන් වැඩි පිරිසක් ඇමරිකාවට සාපේක්ෂව චීනය පිළිබඳ සුභවාදී මතයක පසුවන බව අනාවරණ වී තිබෙනවා. APU පරීක්ෂණ මධ්‍යස්ථානය සිදු කළ සමීක්ෂණයකට අරවයි. සමීක්ෂණය සඳහා යොදාගත් පිරිසෙන් 72%ක් චීනය පිළිබඳ සුභවාදී මතයක් පළ කර තිබුණා. 42%ක් ඇමරිකාව පිළිබඳ සුභවාදී මත දරන බවයි එම පරීක්ෂණායතනය සඳහන් කළේ. රටවල් 36ක මෙම සමීක්ෂණය සිදු කළා. සමීක්ෂණයේ ප්‍රතිඵලානුව රටවල් 36 තුළ සිටින ජනතාවගෙන් බහුතරයක් චීනයට කැමැත්ත පළ කරන බව අනාවරණ වුණා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සාපේක්ෂව චීන ජනාධිපති ෂී ජින්පිංට වැඩි පිරිසක් කැමැත්තක් දක්වන බව ද අනාවරණ වුණේ සමීක්ෂණයෙන්. බංග්ලාදේශයේ 56%ක් චීනය පිළිබඳ සුභවාදී මතයක් පළ කර තිබුණා. ඇමරිකාව පිළිබඳ සුභවාදී මතයක පසුවන ප්‍රමාණය 26%ක්. විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර එය මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය පූර්ව සාකච්ඡාව දැක්වමින් සංචාරක ව්‍යාපෘතිවලට වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙනුවෙන් නැති මුදල් සංචිතයට ඍජුවම යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. මෙමගින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සහ සංචාරක කමිටුවල මනා සභාධිකරණයෙන් යුතුව අදාළ සංචාරක සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. මේ අතර මෙම වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළ මුදලින් පළමු මාස පහ තුළ වැය කර ඇත්තේ රුපියල් බිලියන 300කට ආසන්න මුදලක් පමණක් බව පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්තතු කෝරළ පවසනවා. මෙම වසර සඳහා වන අයවැයමකින් රුපියල් බිලියන 2000කට ආසන්න මුදලක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළ බවයි ඔහු පැවසුවේ.
5: මේ වසර සඳහා පිළියෙල කරන ලද අයවැය තුලින්මුත් සාමාන්‍යයෙන් රුපියල් බිලියන 2000කට ආසන්න ප්‍රමාණයක් ආයෝජන වියදම් සඳහා වෙන් කර නැත්නම් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කිරීමක් දක්වන ලැබුණා. ඉතින් ඇත්තටම වියදම් තියෙන්නේ පළවෙනි මාස පහක කාලය තුළ රුපියල් බිලියන 200ට වඩා අඩු ප්‍රමාණයක්. විශාල වශයෙන් ආයෝජන වෙන් කරාට වියදම් වෙලා තියෙන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක්. හුඟක් වෙලාවට පුනරාවර්තන වියදම් ටික කරනවා. නමුත් තාක්ෂණ බොහෝ විට සිද්ධ වෙන්නේ ඉතාමත් මන්දගාමි ස්වරූපයකින්. ඉතින් මේ තත්ත්වයෙන් ඉවත් වෙලා අපි කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. මොකද තාක්ෂණ වියදම් තමයි ආර්ථික වර්ධනය සංවර්ධනය සඳහා අවශ්‍ය සානු බලයන් ආර්ථිකය තුළ ක්‍රියාත්මක කිරීමක් දක්වන්න ලැබෙන්නේ.
1: කොළඹ නගරයේ රථවාහන ගාල් කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු මාස කිහිපයක් තුළ නිරාකරණයට අපේක්ෂා කරන බව කොළඹ නගරාධිපති රායි කැලි බල්තසාර පවසනවා. ඇය සඳහන් කළේ වාහන ගාල් කිරීම පිළිබඳ මෙම දිනවල අසත්‍ය ප්‍රචාරයක් පැතිර යන බවයි. කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ වාහන නැවතුම් ගාස්තු අයකිරීම අත්හිටුවා ඇති බවට පළවන ප්‍රචාරය අසත්‍යක් බව නගරාධිපතිවරිය සඳහන් කළා.
6: පාකින් සම්බන්ධයෙන් කොහොමත් ගැටලු තියෙන තැනක්. ඒකට යම් කිසි නියාමනයක් එක්ක බොහෝ විට අපි තව මාස කිහිපයකින් අපි ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පාකින් තියෙන ගැටලුකාරී ස්වභාවයෙන් මේ තියෙන තැන වෙනස් කරන්න තමයි අපේ උත්සාහය. පොටක් මීට වඩා ප්‍රගතියක් එක්ක අපි ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
1: කොළඹ මහනගර සභාව විනෝද බද්ධ පහත දෙමුවා. දේශීය කලාකරුවන් සහභාගී වන ප්‍රසංග සඳහා අයකළ 12ක විනෝද බද්ධ පහත දමා ඇත්තේ 7ක් දක්වයි. විදේශීය කලාකරුවන් සහභාගී වන ප්‍රසංග සඳහා අයකළ 14ක විනෝද බද්ධ 10ක් දක්වා පහත දෙමුණා. මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා විදේශ ශ්‍රමිකයින් ගෙන්වීමට අවස්ථාව දෙන ලෙස පුද්ගලික අංශයෙන් ඉල්ලීමක් කර ඇති බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
7: සෑම ආණ්ඩුවක්ම බලයට පත්වෙන දෙන පොරොන්දුවක් තමයි නිවාස ප්‍රශ්නේ විසඳනවා කියන එක. මේ වෙනකොට ආණ්ඩුව නව නිවාස ව්‍යාපෘති කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනවාද?
8: සාමාන්‍යයෙන් ගෙවල් 15,000කට වැඩි ප්‍රමාණයක් හදන්න අපි ආරම්භ කරලා තියෙනවා.
7: ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවක හිඟයක් පවතිනවා කියලා විවිධ පාර්ශ්ව සඳහන් කරනවා. එය සත්‍යක්ද?
8: මේසන් බාස්ලා, වඩු බාස්ලා, ඉලෙක්ට්‍රික් බාස්ලා, වේල්ඩින් බාස්ලා ගත්තත් අපේ රටේ දැන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආරම්භ කරලා තියෙන ප්‍රමාණයට ඇත්තටම අඩුවක් තියෙනවා.
7: මේ සේවක හිඟය කොපමණ සංඛ්‍යාවක්ද කියලා ගණනය කරලා තියෙනවද?
8: මේ සියලුම ආයතනවල 10,000කට ආසන්න ප්‍රමාණයක අවශ්‍යතාවයක් අපිට ඉදිරියේදී පැන නැගී කියලා අපි අමාත්‍යාංශ විදිහට හඳුනාගෙන තියෙනවා.
7: පවතින සේවක හිඟේ හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්ත සඳහා විදේශ ශ්‍රමිකයන් ගෙන්වීමට යෝජනා වුණාද?
8: සමහර උද්දලික ආයතන රටින් ගෙන්වන්න ඕන කියලා කියනවා. නමුත් අපි හිතන්නේ එහෙම නෙවෙයි. සිපුණු ආයතනවල ඒ අවශ්‍යතාවය පුහුණු කරන තමයි අපි අපේ සැලැස්ම තියෙන්නේ.
1: ආණ්ඩුවට එරෙහිව ජනතාව අකණ්ඩව නිහඬ පිළිවෙතක් අනුගමනය නොකරනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ බීරවිල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්.
9: ගොවියා රජ කරනවා කියු. අද රජ කරනවා කියපු ගොවියා කසිප්පු කාර්යය බවට පත් වෙලා මේ ආණ්ඩුවට. මේ හැමදේම සිද්ධ වෙනකොට ගොවි ජනතාවන ඔබ නිහඬව ඉන්නවද? කටවල් වහගෙන ඉන්නවද? මේ රජයේ ඇමති වරුන් ප්‍රමුඛ සියලු දෙනා තර්ජන කරනවා. හැමදාම ඒගොල්ලෝ ආණ්ඩුවේ අපි කියන බලන් ඉන්න. අමතක කරන්න එපා, මේ වගේම පත් වුණා බොරු කියලා ජනාධිපතිවරයෙක් 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ජනාධිපතිවරයව ගෙදර යවුවා. මේගොල්ලෝ හිතාගෙන ඉන්නවා කාටවත් මේ රජයට අත තියන්න බැහැයි කියලා.
1: නියෝජ මාධ්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ වී මිල්දී ගැනීම සඳහා පෞද්ගලිකාංශයටද රජය මගින් රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇති බවයි.
10: වී ගබඩා විවෘත කරමින් තිබෙනවා. ගොවි ජනතාවට දැන් වී ටික දෙන්න පුළුවන් රුපියල් 120ට 130ට 140ට. පෞද්ගලික අංශෙත් එකඟ වෙලා තියෙනවා අපිත් එක්ක කරපු සාකච්ඡාවලදී. වී රජය නියම කරපු මිලට මිලදී ගන්න පෞද්ගලික අංශෙත් රුපියල් මිලියන 10,000ක් රජය නය පදනමින් වෙන් කරලා තියෙනවා වී මිලදී ගැනීම සඳහා.
1: SLS සහතිකය නොමැතිව දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂකතුවා නිෂ්පාදනය ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවිය ඔක්තෝබර් මස 8 වනදා සිට තහනම් කර තිබෙනවා. ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 12:02 වැනි වගන්තය යටතේ මෙම විධානය නිකුත් කරනු ලැබුවා. ඇමෙරිකාව විසින් ඉරානයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම යුද අපරාධයක් බවට ඉරානය චෝදනා කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඇමෙරිකාව සිදු කරන ප්‍රහාර එක්සචෝතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි. බහරෙන්, කුවේට් ඇතුළු ගල්ෆ් අරාබි රටවලට ඉරානය එල්ල කළ ප්‍රහාර එක්සචෝතීන්ගේ ප්‍රඥප්තියේ 51 වගන්තිය යටතේ පිළිගත් ස්වයං ආරක්ෂාව සඳහා වූ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග බවද ඉරානය අවධාරණය කළා. ඉරාන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කුවේටයේ දේපළ හානි රැසක් සිදු වී ඇති බව කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ ගත වූ පැය 24ක කාලයක් තුළ ඉරාන ඩ්‍රෝන යාන 32ක් කුවේට් ගුවන් ආරක්ෂක පද්ධති මගින් බිම හෙලා ඇති බවයි. මේ අතර ඛණ්ඩව 6 වන දිනටත් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු මාධ්‍යම හමුදා විධානය ප්‍රකාශ කළා. ඉරාන මාධ්‍ය වාර්තා කළේ ඉරානයේ දකුණු සහ නිරිත දිග ප්‍රදේශ රැසක පිපිරීම් වාර්තා වූ බවයි. බණ්ඩාර අබ්බාස් බුෂර් රතුළු ප්‍රදේශ රසක් ප්‍රහාරවලට ලක්වුණා. බණ්ඩාර කාමින් ප්‍රදේශයේ පාලම් දෙකක් ගුවන් ප්‍රහාරයකින් විනාශ වී තිබෙනවා. ඉන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් ඇති අතර තුවල ලබා ඇති ගණන 9ක්. ඉරානයේ දකුණු වෙරළ තීරයේ ප්‍රධාන වරාය නගරයක් වන බටහිර බණ්ඩාර අබ්බාස් වෙතද ගුවන් ප්‍රහාර කිහිපයක් එල්ල වුණා. මේ අතර බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව මෙවන විට බැරලයක මිල පවතින්නේ ඇමෙරිකානු ඩොලර් 84.73ක් ලෙසයි. බොරතල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව මෙවන විට බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 79.44ක් ලෙස සටහන් වුණා. කැනඩාව පුරා ව්‍යාප්ත වී ඇති ලැව්ගිනි හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට වායු ගුණාත්මක අනතුරු අඟවීම් නිකුත් කර තිබෙනවා. ඇමෙරිකානු කාලගුණ ඒජන්සිය අනතුරු අඟවා ඇති මිචිගන් සහ මිනසෝටා ප්‍රාන්තවල වායු ගුණාත්මක තත්ත්වය අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති බැවින් ජනතාවට නිවෙස් තුලම රැඳී සිටින ලෙසයි. මැද පෙරදිග මහා විල් කලාපය සහ ඇමෙරිකාවේ ඊසාන දිග ප්‍රදේශවලටද අනතුරු අඟවීම ක්‍රියාත්මක බව එරට කාලගුණ ඒජන්සිය සඳහන් කළා. මෙවන විට කැනඩාව පුරා ව්‍යාප්ත වී ඇති ලැව්ගිනි සංඛ්‍යාව 800ක්. යලි සිරස්තල. නවකමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට. ඩෙංගු පරිශ්‍ර පවත්වාගෙන ගිය 10,000කට නඩු. පුද්ගලික අංශයටත් වී අලවි කරන්නයි රජයෙන් උපදෙස්. ශ්‍රී ලාංකිකයින්ගේ වැඩි කැමැත්ත චීනයට සමීක්ෂණයකින් හෙළිවෙයි. ඇමෙරිකාව යුද අපරාධ සිදු කරන බවට ඉරානයෙන් චෝදනා. සියත උදෑසන ප්‍රධාන ප්‍රාර්ථනීමයි. මම සිතාරා අතුකෝරල. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එද රැඳී සිටින්න පෑන් පෑපුවත් සමක.
11: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: ඇතිස්සේ ලංකාව සිනමාව වගේම පුංචිතරේ හැඩ කරන ක්ලීටස් මෙන්ඩිස් අද බර්ධක සෙලිබ්ලේට් කරනවා.
2: හැපි බර්තේ සියත අපි ගොඩක් කාදරය විශ් කරනවා.
3: අනේ ඔපියත බොහෝම ස්තුතියි ඇමවුරුද්ද ගොළුමාව මතක් කරනයි.
1: රංගන ජීවිතේ සතුටුම දවස මතකද?
3: ජීවිතේ නවීපීම කලාකරුවෙක් වීමම හැමදාම මම මගේ සතුට ලැබුවා. අවදාවක් එතනින් කලකිරලා නැහැ මම. මොන ප්‍රශ්නාවක් ජීවිතේ ලොකුම සතුට ලැබුවේ කලාකරුවෙක් මුණදා ඉඳලා.
2: ගොඩක් කලේ දුෂ්ටාගේ චරිතනේ අමතක නොවන මතකත් ඇති.
3: අමතුල ජීවන දෙක යනකොට අරගොල්ලෝ අන්න තනතන්න ජීවන් කියලා ආව දෙකම කියන අන්න අහුත් යන අහුත් වෙන අහු අහුත් වෙන කියලා. ජීවිතේ මොකද නම් කියන්නේ. මගේ මූණට දැන්නලා තියෙනවා ගහලා තියෙනවා මට ආච්චි කෙනෙක්. ඒවා ඔක්කොම ලබලා තියෙනවා ලැබුවත් මම එහෙම කලකිරිලා නැහැ.
1: හැමදාම ක්ලීටස්ට ආදරය කරන රසිකයින්ට මොනවද කියන්න දෙන්නේ?
3: මට විජය කුමාරතුංග මහත්තයා කියපු දෙයක් තමයි ක්ලීටස්. අපි දිහා කෙනෙක් බලනකොට එයා අසවනන්දි ඉස්සල්ලා ඔයා අසවනන්දර. මොකද අපි ඒගොල්ලන්ගෙන් තමයි අපි ජීවත් වෙන්නේ. රසිකයින් නැත්තම් අපි අර මෙතන නෑ. මේගොල්ලන්ට බොහොම ස්තුතියි කියන්න තමයි යන්නේ.
0: Talk of the town.
2: මේ හැමදේම ඉවරුණාට පස්සේ මන් ටික කාලෙකට අතුරු දහන් වෙනවා. ෆෑන්ස් ලගෙන් ටිකක් හයිඩ් වෙලා ඉන්නත් ඕනේ.
1: එහෙම කියලා තිබ්බි අපි කවුරුත් දන්න සෙන්ඩාය. The drama, The Odyssey, Spider-Man වගේ ලොකු ෆිල්ම්ස් වල එයා මේ අවුරුද්දේ වැඩ කළා.
2: මේ ප්‍රොජෙක්ට්ස් වල ප්‍රොමෝෂන්ස් වලට ලන්ඩන්, පැරිස්, නිව්යෝක්, ටෝකියෝ වගේ රටවල් කිහිපයකටම දවසින් දවස යන්න වුණා කියලා.
1: රෙඩ් කාපට් ඉවෙන්ට්ස්, ටීවී ඉන්ටර්විව්ස්, ෆෑන් ඉවෙන්ට්ස් ගොඩකට එක දිගට ගියපු නිසා රෙස්ට් එකක් ගන්න මෙහෙම අතුරුදන් වෙනවා කියලා තමයි සෙන්ඩාය කියලා තිබ්බේ.
0: Talk of the town.

0: හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
1: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
2: අපොස සාමාන්‍ය පිළිම් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: 98.2 98.4
2: පන්නේවගේ කමුකගේ
3: ප්‍රේක්
2: නෑවගේ
3: පතිමුරේ
4: ස්පයින මචං
2: අද විතරයි සිකුරාදා
1: සියත දෙවයින පුරා
5: මමිස් පොකට් මනි
6: ජයග්‍රහණය අන්තිම තප්පරේ වෙනකන් කාටද කියලා කියන්න බෑ. පහුගිය දවසක ආජෙන්ටිනාවයි එංගලන්තයි අතර පාපන්දු තරගයක් තිබ්බනේ. ලෝක කුසලායන්ට හැමෝම හිතුවේ එංගලන්තේ දිනයි කියලා. හැබැයි අන්තිම මිනිත්තු කිහිපයේදී ආජෙන්ටිනාව ඒක වෙනස් කරලා ඉතිහාසයේ තවත් වතාවක් ලෝක ශූරයන් වෙන බලාපොරොත්තුවට පාර කපා ගත්තා. Good morning news segment එකෙන් පස්සේ අපි ලෑස්ති වෙන්නේ Mummy's Pocket Money segment එක පටන් ගන්න.
7: Mummy's Pocket Money segment එකට අද දවසේ සම්බන්ධ වෙන්නේ හොරණෙන් මදු. Good morning මදු.
8: Good morning.
7: මදු ප්‍රශ්න හතරක් ඔන්න අරන් ආව ඔයාට. ඔයාට තියෙන හරි උත්තර තෝරලා රුපියල් 5000ක් pocket money ඔයාගේ අතට ගන්න. ලෑස්ති නේද?
8: ඔව්.
7: තරගේ කොන්දේසි ටිකක් මම ඔයාට ඉක්මනට මතක් කරන්නම්. අපි ඔයාට ප්‍රශ්න හතරක් අරගෙන එනවා. එක ප්‍රශ්නකට හරි උත්තර තෝරන්න තප්පර 5යි. උත්තර දෙකක් අපි දෙනවා. පළවෙනි ප්‍රශ්නට හරියට උත්තරේ තේරුවොත් රුපියල් 250යි. ඊට පස්සේ උත්තර දෙන හැම ප්‍රශ්නකදීම pocket money ගාන දෙගුණයක් කරගන්න ඔයාට පුළුවන්. බෝනස් ප්‍රශ්නයක් තියෙනවා. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන pocket money ගාන 5 ගුණයකින් වැඩි කරගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්නට හරියට උත්තර දෙන්න බැරි වුණොත් pocket money ගාන 50%කින් අඩු වෙනවා. මේ තමයි මදු ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
6: ලෝකෙ කොහේ ගියත් මදු කිරියාශ්‍රිත නිෂ්පාදන නම් හොයාගන්න අමාරු නෑ නේද? පළවෙනි ප්‍රශ්නේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ගැන. කිරි ආහාර තුල දත් හා අස්ථි ශක්තිමත් කිරීමට උපකාරී වන කැල්සියම් බහුලයි. ප්‍රෝටීන් අඩංගු නිසා මිනිස් සිරුරේ මාංශ පේශි වර්ධනයටත් කිරි උපකාරී වෙනවා. අපේ ප්‍රශ්නය කිරිවල අඩංගු කාබෝහයිඩ්‍රේට් හඳුන්වන විශේෂිත නම මොකක්ද? 1. සුක්‍රෝස් 2. ලැක්ටෝස්.
8: උත්තරේ ලැක්ටෝස්.
7: මදු පළවෙනි ප්‍රශ්නට ඔයා හරි උත්තරේ තෝරලා තියෙනවා. රුපියල් 250ක් ඔයා පොකට් මනි දිනා ගන්නවා. අපි යමු මදු දෙවෙනි ප්‍රශ්නෙට.
6: මදු මේ දවස්වල මුළු ලෝකෙම කතා වෙන ලෝක කුසලානයක් පැවැත්වෙනවා. දන්නවද ඒ ගැන?
8: ඔව්.
6: ඒ තමයි පාපන්දු ලෝක කුසලානය. අපේ දෙවෙනි ප්‍රශ්නේ පාපන්දු ලෝක කුසලානය ගැන. මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා සත්කාරකත්වයක් කරන්න රටවල් තුනක් එක්ුණා. 2026 ෆීෆා ලෝක කුසලාන අවසන් මහා තරගය මේ මස 20 වනදා ඇමරිකාවේදී පැවැත්වීමට නියමිතයි. අපේ ප්‍රශ්නය 2026 ෆීෆා ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ රටවල් ද්විත්වය වන්නේ 1. එංගලන්තය හා ප්‍රංශය 2. ආජෙන්ටිනාව හා ස්පාඤ්ඤය.
8: එංගලන්තය හා ආජෙන්ටිනාව.
7: මදු හරි උත්තරේ වෙන්න ඕනේ ආජෙන්ටිනාව හා ස්පාඤ්ඤය. ඒ වගේම මදු එංගලන්තය හා ප්‍රංශය ආජෙන්ටිනාව හා ස්පාඤ්ඤය අතින් අර දවසන් තරගයේදී පරාජයට පත් වුණා. මදු අතේ රුපියල් 250ක් තියෙනවා. අපි යමු 3 වෙනි ප්‍රශ්නෙට.
6: මදු ටයිටැනික් කිව්වහම අපිට මතක් වෙන්නේ කිසිදා නොගිලෙන නැවක්. හැබැයි තමන්ගේ පළවෙනි ගමනේදී 1500කට මරු කැඳවලා අට්ලාන්ටික් සාගරයේදී ටයිටැනික් නැව ගිලිලා ගියා. අපේ 3 වන ප්‍රශ්නය ටයිටැනික් ගැන. ටයිටැනික් ඛේදවාචකය 1997 චිත්‍රපටයට නැගුණා. එහි ප්‍රධාන චරිත සඳහා කේට් වින්ස්ලට් හා ලියනාඩෝ ඩිකැප්‍රියෝ රංගන දායකත්වය එක්කලා. මෙන්න ප්‍රශ්නය. ටයිටැනික් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ලෝකයට නොමැකෙන මතකයන් පෙළක් එක්කල අධ්‍යක්ෂවරයා කවුද? 1. ස්ටීවන් ස්පිල්බර්ග් 2. ජේම්ස් කැමරන්.
8: 2. ජේම්ස් කැමරන්.
7: මදු 3 වෙනි ප්‍රශ්නට ඔයා හරි උත්තරේ තෝරලා අතේ තිබු රුපියල් 250 රුපියල් 500ක් වෙනකම් වැඩි කරගෙන තියෙනවා. දැන් ඔන්න ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. මදු බෝනස් ප්‍රශ්න තෝරගමුද?
8: හා.
7: මේ තමයි මදු ඔයාට අපෙන් ලැබෙන බෝනස් ප්‍රශ්නය.
6: මදු කාලෙකට කලින් දකුණු ආසියාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම හොල්ලපු අගමැතිනියන් දෙන්නෙක් හිටියා. නම කියපු ගමන් ලෝකෙම මේ දෙන්නව දන්නවා. එකෙනෙක් ඉන්දිරා ගාන්ති, අනෙක් කෙනා සිරිමාවෝ බණ්ඩාරනායක. අපේ බෝනස් ප්‍රශ්නේ මේ සුප්‍රසිද්ධ අගමැතිනියන් ගැන. සිරිමාවු බණ්ඩාරනායක මැතිනිය 1960 දී ලොව මුල්ම කාන්තා අගමැතිනිය ලෙස ලංකාවේ අගමැතිනිය බවට පත් වුණා. 1966 දී ඉන්දියානු ජනතා ඡන්දයෙන් ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ පළමු කාන්තා අගමැතිනිය ලෙස තේරී පත් වුණා. අපේ ප්‍රශ්නය සිරිමා බණ්ඩාරනායකටත් ඉන්දිරා ගාන්ධිටත් පොදු කරුණ වන්නේ මින් කුමක්ද? 1. දෙදෙනාගේම දරුවන් රාජ්‍ය නායකත්වයට පත්වීම. 2. දෙදෙනාගේම සැමියන් රාජ්‍ය නායකයන් වීම.
8: උත්තරය 1.
7: මදු බෝනස් ප්‍රශ්නට ඔයා හරි උත්තරේ තෝරලා අතේ තිබ්බ රුපියල් 500 රුපියල් 2500ක් වෙනකන් වැඩි කරගෙන තියෙනවා.
6: මදු හොඳ තරඟයක් දුන්නා. මමීස් පොකට් මනි ගැන කොහොමද දැනගත්තේ?
8: දැනගත්තේ අපි 100% මහනවා හැමදාම. මගේ පුතා 5 වසරේ, ලොකු පුතා. තව තිබුණේ ඔය වැඩසටහන සහභාගී වෙන්න.
7: Thank you මදු අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
8: හරි, බොහොම ස්තුතියි.
6: අපි ගිහිල්ලා නැති තැනකට දුර ගමනක් යනවා කියලා හිතමුකෝ. අපි මොකද කරන්නේ? එක්කෝ ගියපු කෙනෙක්ගෙන් විස්තර ටිකක් අහනවා. එහෙම නැත්නම් තාක්ෂණයේ දියුණු නිසා අපි Google එකට ගිහිල්ලා යන්නේ කොහෙටද, කොහොමද යන්න ලේසි, බස් එකේ යනවද, වෙනත් මාධ්‍යයක යනවද, මේ කියන දේවල් ටික ගැන කලින් සර්ච් කරලා බලනවා. ඉතින් ඒ තරම් සූදානම් වෙනවා නම් අපි පොඩි ගමනක් යන්න, ජීවිතේ වගේ ලොකු ගමනක් යන්න කොහොම සූදානම් වෙන්න ඕනේද? දැන් ජීවිතේ දිනන්නම බලාගෙන ඉන්න ඔබට ඔන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් 15% පොලියක් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා ස්ථාවර තැන්පතු සඳහා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළොත් 15% පොලියක් දෙනවා. 11.84% වාර්ෂික සඵල පොලියකට. හැබැයි අවුරුදු 5ක කාලයක් මේ ස්ථාවර තැන්පතුව කල්පිරෙන්න තියලා තියන්න ඕනේ. විස්තර දැනගන්න 13:19ට කතා කරන්න. දරුවෙක්ගේ අධ්‍යාපනයේට විශ්‍රාම ජීවිතයේ කාටවත් කරදරයක් නැතුව ගත කරන්න, ගෙවල් දොරවල් යාන වාහන අරගෙන ලස්සනට ජීවත් වෙන්න ඔන්න අදම ස්ථාවර තැන්පතු ගැන විස්තර දැනගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට 13:19 කතා කරන්න.
7: සතියක් පුරාවට පොකට් මනි දුන්නා වගේ අපි ලෑස්ති අලුත් සතියේ පොකට් මනි අරගෙන එන්න. ඉතින් අලුත් සතියේ පොකට් මනි අරන් එනකන් එවන්න අපිට මැසේජ් එකක් 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන්න අපිට නම, ගම, විස්තර ටික.
6: ලබන සඳුදා උදේ 5 කාලට මතක ඇතුව පොකට් මනි අහන්න. මම නිශාන්.
7: මම ආශි.

0: වෙලාවුදේ 7යි. good morning.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: brand new උනත් registered උනත් 3 wheel එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න asset line finance 011147 ICICI අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

good morning. අද මං ඔෆිස් එකකට චුට්ටක් පරක්කු වුණා. මොකද මම පොඩි රිසර්ච් එකක් කරා. හරිද? සමහරක් විට ඔබටත් මෙහෙම වෙලා ඇති. දැන් පාරේ මන්තිරු දෙකක් තියෙනවානේ. ඒකේ දෙවනි මන්තිරු, ඒ කියන්නේ දකුණු පැත්තට වෙන මන්තිරු ටිකක් වේගින් යන වාහනනේ යන්නේ. දැන් මමත් ටිකක් ඔෆිස් එන්න ඉතින් ආයි අන්තිම මොහොතේනේ. ඉතින් මමත් දකුණු පැත්තේ මන්තිරුවට දාගෙන ওই කොට්ටාව හරියදී ටිකක් පොඩ්ඩක් හයියෙන් එනකොට දකුණු පැත්තේ මන්තිරුවේ වාහනයක් දාගෙන ස්ලෝ වටපිට බල බල ස්ලෝ එකේ යනවා. හරිද? මම පොඩි හෝන් එකක් ගැහුවම ඒ මනුස්සයා සුපුරුදු පරිදි වම් පැත්තට හරවනවා කියලා එයා සිග්නල් එක දැම්මා. ඕක වෙලා නැද්ද ඕගලන්ට? මටත් වුණා. හරිද? මට දැන් සැකයි මේ මනුස්සයා කොහෙදිද හරවන්නේ කියලා. මම කරපු වැඩේ කවන්නේ නැහැ. ඔෆිස් ආවේ පොඩක් පරක්කුනොත් අරවින්දගෙන බැලුම ඕක මොකද? ඉට්ස් ඕකේනේ. මම එයාගේ පිටිපස්සෙන් මාව දැන් ඔන්න තියක් දකුණු පැත්තේ සිග්නල් එක දාගෙන යනවා. කොට්ටාව හරියදී උන්නේ විශ්වාස කරන්න මේ මිනිස්සයා වාහනේ හැරෙව්වේ දකුණු පැත්තට විහාර මහදේවි පාක් එක හරියට. කාටද මේ බොරු කරන්නේ? හතයි විනාඩි 3යි. Good morning.

0: TFM.
1: වයසට යනකොට අමතක වෙන්නේ ඇයි?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
1: අපි වයසට යනකොට අපිට බොහෝ දේවල් අමතක වෙනවා. සමහරුන්ට මේක ඉතාම අසාමාන්‍ය විදිහට වෙනවා. වෛද්‍ය විද්‍යාවදී අපි මේ තත්ත්වය හඳුන්වනවා ඩිමෙන්ෂියා කියලා. මේදී අමතක වීමට අමතරව අපේ මොළය මගින් කරන ක්‍රියාකාරීත්වයන් ක්‍රමක්‍රමයෙන් අඩපණ වෙනවා. අපිට එදිනෙදා කරන කටයුතු කරගැනීමට අපහසු වෙනවා. අපේ සිහි කල්පනාව අඩු වෙනවා. සමහර වෙලාවට වයසට යෑමේදී ඇතිවෙන විවිධ රෝගාබාධ නිසාත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඇල්සයිම රෝගය කියන්නේ එවැනි රෝගී තත්ත්වයක්. වැඩිහිටි අවදීදී ඇතිවන ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයට 60ට 70 අතර ප්‍රමාණයක්ම හේතු වෙන්නේ ඇල්සයිම රෝගයයි. ඊට අමතරව වයසට යෑමේදී මොළයේ ඇතිවන අභ්‍යන්තර වෙනස්කම් නිසාත් මෙවැනි රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එවැනි හේතු නිසාත් අපිට ඩිමෙන්ෂියා රෝගය ඇති වෙනවා. මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගන්න අමාරුයි. හැබැයි රෝගයේ මුලින්ම හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීම මගින් රෝගය පාලනය කරගන්න ඔබට පුළුවන්. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
2: ඔබේ නොදන්න මෙඩිසින්. මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0115 732 1000. NIBM The City University. The place to be.
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-7-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96
7: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න කෙවන්න දිනන්න.
8: බජාජ් වීගෝ ජූලි වාසි. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙනුවෙන්.
9: RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
10: මුළු පවුලටම මගේ ගානටම
9: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන
11: කුමට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Fee Help.
12: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරේ මීටර 600යි. බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
14: 98.2 98.4 සියත.

0: ඉමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාර්ෂික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්

0: අභියෝගයට අභියෝගයක් වෙමු.
1: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
2: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
3: හා කොහෙද මේ දෙන්න උදේවන්ද?
4: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
3: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් ඩීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
5: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද?
3: නෑ නෑ, හැබැයි ස්විස් ටෙක් ඩීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
4: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් ඩීලා ගාවට යමු. වැඩේ හරිනේ.
6: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
10: ගන්නවා ලයිසන් එක.
11: දැන් හරිනේ අමාරු.
9: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
9: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
8: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
12: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ විමුල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි බේබී බී මයිනස් ස්ටේබල් අවුට්ලුක් සියත දෙවයි

0: අගෝ මගෝ නිසා නිසා මේ ඔයාට මම පොඩි දෙයක් කියන්න. ඔයාට හම්බෙන්න ඇතිනේ මේ හරි කිසිම හේතුවක් නැතුව මේ දුකින් ඉන්න අය. කවදාවත් සනසන්න යන්න එපා. හරිද? නිකන් දුක මූඩ් දාගෙන හැම වෙලාවෙම ශෝක මූණින් ඉන්න අයව සනසන්න යන්න එපා බලෙන්. මොකද ඔයා ටිකක් වෙලා කතා කරගෙන යනකොට ඔයාට තේරෙන්න ගන්නවා ඒ මිනිහා දුකින් ඉන්න එකට එක හේතුවක් තමයි ඔයා කියලා. ඉගෙනේ ගොඩක් ඔය ඉන්න දුක් මූඩ් සෝබර මූඩ් එකේ ඉන්න පොරවල්ල හැමතිස්සෙම ඉඳින එකක් තමයි උන්ගේ දුකට මේ කවුරු කවුරු හරි හේතු වෙලා තියෙනවා මුම් මේ හොඳින් ඉන්නේ අපිට දුක දීලා තමයි කියලා. මහර වැඩක් කීක. පාරේ ඉන්නත් එහෙමනේ. ඔය පාරේ ඉන්නනේ ඇරියස් කාර්යෝ. ඔය නිකන් අමුතු නිකන් මාර්ග නීති වලත් නිකන් අමුතු ලෙවල් වල හැසිරෙන පොරවල්ලා ඉන්නවා නේද? ඒ අඩුපාඩු තියෙන ඩයල් තමයි.
1: හා ඔකේ.
0: එක්ක ගෙදර වයිෆයි වයිපරේ සලකන්නේ. එකෝ දැන් වයිපර් එන්නේ නැහැ මේකව දාලා ගිහිල්ලා.
1: හරි.
0: ආ එක්කෝ ළමයි සලකන්නේ. එක්කෝ ඔෆිස් එකේ මේ මිනිහව ගණන් ගන්නෑ. සමාජ කිසි තත්වයක් නැහැ. ඌව ඇරියස් තමයි. ඌව අරන් පාරට එන ඩයල් ඉන්නව නේද?
1: හරි.
0: හරි අමාරුයි පාරේ ගනුදෙනුව කරන්න.
1: අපෙන් තමයි ඒවා පිට කරලා දාන්නේ.
0: හරියට හරි. මහපාරදි කවුරුවත් දන්නේ නැනේ කවුරු කාගේ කවුද කියලා.
1: යස්.
0: ඉතින් නැතිව ඇඟට අරන් මිනිස්සු ප්ලේ කරනවා. නැතිව ඇඟට අරගෙන ඒ ඇරියස් කාර්යයකට නම් අහුවෙන්න එපා. දවසම ඉවරයි. මං එමේ ඇරියස් කාර්යයකට අහු වුණා.
1: Me too. මමත් එහෙමයි.
0: මම අහු වුණා දේවගේ ඇරියස් කාර්යයකට.
1: Okay.
0: මිනිහාගේ මාර නීති තියෙන. මිනිහා මිනිහා කොහෙදෝ ඉඳලා එකපාරටම පාරට දාලා මට වාහනේ ගන්නත් නැහැ. මිනිහා ගන්නෙත් නැහැ. ඒක දැන් දැම්ම නම් ඉතින් ඵලයන්කෝ අර. ඒ යන්නෙත්
1: නැහැ.
0: හරි. මගෙන් අහනවා එහෙම ඔයා එන්නේලු. ඉතින් මං ගෝය දුවේ ඔය දාල් දෙන යන්නකො. දැන් එහෙම යන්නේ නෑලු. ඉතින් එහෙම යන්නත් මට යන්න දෙයිවල. මට යන්න දෙන්නෙත් නෑ. මං කෝ ඉතින් මම යන්නද? එහෙම යන්න බෑ. මං කෝ ඉතින් තමුස යනවා. එහෙම යන්නෙත් නෑලු. කාටද කියන්නේ කියලා කොහේම?
1: ලෙඩෙක්.
0: ඔව්. සතර පෙර නිමිති දැක්කා උදේට ඔය වගේ ඩයල් එකක් අහුණාම ඈ. ඒ නිසා අම්මෝ මගදිගේ ඉන්නේ ඇරියස් කාර්යයතුගේ. ඒ කියන්නේ උන්ට විසඳ ගන්න බැරි ප්‍රශ්න ඔක්කොම පාර දිගේ හලහලා තමයි යන්නේ. ඔය ඔක්කොම කුණු කන්දල් හිතේ තියෙන ඒවා පාර දිගේ හලහල යනවා.
1: පෑගේ අපිට
0: ඕන මිනිහෙක් හලන්නේ ඇතුලේ තියෙන ඒවා තමයි. දැන් ඔයාගේ අතේ තියෙන කෝපි කෝප්පේ මොන හරි හැලුණොත් මොනවද ඒක තේද හැලෙන්නේ?
1: නෑ කෝපිනේ.
0: ඒකේ කෝපි හැලෙන්නේ. ඒකේ තේ තිබුණොත් තේ හැලෙන්නේ. ඕන මිනිහෙක් අතින් හැලෙන්නේ ඒ මිනිහා පුරෝගෙන තියෙන දේවල් තමයි. ඉතින් මම ඔබට අද ප්‍රාර්ථනා කරන වෙන ලොකු දේවල් නෙමෙයි. ඔය මග දිගට ඉන්න ගෙවල් වලින් ගණන් ගන්න නැති ළමයි ගණන් ගන්න

0: නැති රස්සාවේදි තැනක් නැති ඒ මිනිහා කියන එකට සත පහක කිසිම මිනිහෙක්ගේ අවධානයක් එන්නේ නැති ඔය වගේ ඇරියස් කාර්යයකට ඉන්නෝනේ. එවැනි ඇරියස් කාර්යය ඔබට හම්බෙන්න එපා.
1: අනේ
0: ඔබෙත් දවසම ඉවර වෙනව කොච්චර වුණත් අපි කොච්චර හිතුවත් ඒක එතනදී දාලා එන්න ඕනේ කියලා අපි ඕක ටිකක් දුර අරන් එනවා.
1: අනිවාර්ය
0: පොඩි ගඳක් ඒක.
1: කුයිලයක් තියනවා පොඩ්ඩක් වෙලා යනකම් ඔළුව ඇතුලේ.
0: ඔය ඔබට ඒ වගේ ගන්ධස්සාර මිනිස්සු හම්බෙන්න එපා කියන එක තමයි මගේ පැතුම.
1: යස්.
0: ඇරියස්කාර ගන්ධයෝ හම්බෙන්න එපා ඔබට. ඒක ඔබේ අද දවස බියුටිෆුල් වේ. අද අනිත් එක ෆ්‍රයිඩේ. අද දවස වන කරගෙන බෑ.
1: අනිවාර්යෙන්.
0: අද දවස වන මොකද්ද මේ මොනවද මේ ටං ගානවා ටින් ගානවා මොනවද මේ වගේ වෙන සද්ද?
1: මගේ නෑ මගේ මේවා ඇරෝප්ලේන් කළා මේ.
0: ඇරෝප්ලේන්.
1: ඇරෝප්ලේන්.
0: ඉතින් බලන්න.
1: අර පැත්තේ කොහමද සද්ද? ඇමරිකාව ඉරාන
0: මේ කතා කරන්න එපා. මේ දැන් ඒක ගෑණිගේ මිනිහගේ රණ්ඩුවක් ගන්නටම ඇවිල්ලානේ තියෙන්නේ. මේ මොනවද මේ? මොකද්ද මේ වළිය? මුළු ලෝකෙම අමාරුවේ දාගෙන අර ලෝකෙ තෙල් සැපයුමෙන් පහෙන් එකකට විතර වග කියන හොමුස් සමුද්‍ර සන්ධියෙන් දැන් කවුද ගාස්තු අය කරන්න කියලා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවානේ. ඉරානේ බොහොම පැහැදිලිවම කියලා තියෙනවා අපේ පැත්තෙන් යන්න තියෙන්නේ ගෙවල යන්න. ඒගොල්ලන්ගේ අලුත්ම යෝජනාවේ විදිහට සාමාන්‍යයෙන් ඔය නැවක තෙල් බැරල් මිලියන 2ක් විතර වගේ එනවා. තෙල් බැරල් එකකට ඩොලර් එකක් ගෙවන්න. තෙල් බැරල් එක.
1: හරි.
0: ඔය දන්නවද සාමාන්‍යයෙන් දැන් ආර්ථික සම්බාධක කියන එක මේ තරම් ලොකු වෙයි. හ්ම් හ්ම්. ඔය අපි හිතපුවම අහනවනේ ඇමරිකාව අර රටට මේ රටට ආර්ථික සම්බාධක දැම්ම. මොකද්ද ඒ ඔය හිතලා තියෙනවද මොකද්ද ඒ සම්බාධක කියන්නේ කියලා?
1: මොකක්ද ඒ කියන්නේ? මගේ එහෙම එකක් තමයි.
0: නේ මොකක්ද ඔයාගේ ඔළුවේ මොකද්ද තියෙන්නේ? මොකද්ද සම්බාධක දාපුවම ඉතින් මොකද්ද වෙන්නේ? හරි ආ කියන්නකෝ බලන්න. රටකට ආර්ථික සම්බාධක ඇමරිකාව දැම්ම මොකද්ද ඒ රටට වෙන්නේ?
1: ඒ ආගොල්ලගේ ගනුදෙනුවට තමයි ඒක බාධා වෙන්නේ.
0: කොහොමද එහෙම වෙන්නේ?
1: ඩොලර් වලින්නේ ගනුදෙනු කරන්නේ.
0: ඉතින් ඩොලර් වලින් ගනුදෙනු කරන්න බැරිය.
1: මොකක් හරි ආ දවසක් ඔක කිව්ව පැහැදිලි කරලා මට දැන් ඔළුවේ නෑ කැල.
0: කියන්නකෝ බලන්න. මොකද්ද ආර්ථික සම්බාධක දාපුවම වෙන්නේ? කාට හරි මොන හරි විකුරුණාට ඉතින් ඩොලර් ටිකක් ගන්න පුළුවන් නේ. අපි මේ කතා කරන්නේ මේ ඩොලර් 100ක් 200ක් ගැන නෙවෙයි. ඩොලර් මිලියන බිලියන ගණන් ගණන්යි අපි මේ කතා කරන්නේ. කවුරුවත් ඩොලර් මිලියන බිලියන ගණන් බෑග් වල දාගෙන ඇවිල්ලා ගෙනත් දෙන්නේ නැහැ. ඕන කෙනෙක් අහන්නේ බෑග් ට්‍රාන්ස්ෆර් එකක් කරන්නද කියලා.
1: යස්.
0: රට රටවල් අතර ගනුදෙනු වෙන්නේ මේ බැංකු හරහා. මේකට කියනවා වයරින් කියලා. මේක ඇත්තටම මේ ඉලෙක්ට්‍රොනික වයරින් සිස්ටම් එකකටනේ මේක වෙන්නේ. එක තැනක කොහේ හරි සල්ලි තියෙනවා. ඒක නිකන් වර්චුවලි අතත්්‍ය විදිහට ගනුදෙනු කරනවා.
1: හරි.
0: කවුරුවත් මේ ඩොලර් එකක් ඇහැට දකින්නේ නැහැ.
1: හ්ම්
0: හ්ම්. බැංකු account එකේ ඉලක්කම් වැඩි වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා ඔය ක්‍රමයට යන්නේ. account වල තමයි ඉලක්කම් වෙනස පේන්නේ.
1: හරි.
0: කවුරුවත් සල්ලි physically භෞතිකව සල්ලි ගෙනත් දෙන්නේ නැහැ. තෙල් ටිකක් අරගෙන බෑග් එකක දාලා ගෝණියක දාලා සල්ලි තියලා යන්නේ නැහැ. ගනුදෙනු වෙන්නේ මෙන්න මේ ඔන්ලයින් සිස්ටම් එකක් කරහා.
1: හරි.
0: ඉතින් ලෝකේ මේ වගේ සුවිශාල ගනුදෙනු සිද්ධ කරන ලොකු ඔන්ලයින් බැංකින් සිස්ටම්ස් වල අයිතිය තියෙන කාට කියලාද ඔයා හිතන්නේ?
1: ඇමරිකාවටද?
0: ඇමරිකාවට. ඉතින් ඇමරිකාවට පුළුවන්කම තියෙනවා ඒ සියලුම බැංකින් ලයින්ස් ඒවයි තියෙන අවේලබිලිටි එක. ඒ රටට ඒක පාවිච්චි කරන්න තියෙන අයිතිය අහුරලා දාන්න ඇමරිකාවට බලය තියෙනවා. මොකද ඒ ඔන්ලයින් ප්‍රොඩක්ට් එක මේ සල්ලි මේ රටෙන් අර රටට අර රටෙන් තවත් රටකට හිතන්න දැන් ඉරානයට තෙල් ගත්තාම කොහේ හරි රටකින් සල්ලි එනවා. ඉරානයේ ඒ සල්ලි ඔන්ලයින් ක්‍රමයේ භාවිතා කරලා එළියට දීලා ඒගොල්ලන්ට ඕන කරන අවියායුධ හරි කෑම බීම හරි තව මොන හරි ගන්නවා. තවත් මොනවාට මොනවාට හරි වියදම් වෙනවා. රුසියාවට ඒ සල්ලි වියදම් කරලා ඒගොල්ලන්ගේ මිසයිල ගන්නවා. චීනයට ඒ සල්ලි වියදම් කරලා ප්ලේන් ගන්නවා. අපි එහෙම හිතමුකෝ. ඒ ඔක්කොම ඔන්ලයින් මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. කවුරුත් මළුවල දාගෙන සල්ලි අරගෙන යන්නේ නැහැ. ඇමරිකාවට තමයි ලෝකයේ දැනට භාවිතා වෙන ලොකුම ඔන්ලයින් මේ වගේ ගිණුම් පද්ධතිවල අයිතිය තියෙන්නේ. ඉතින් ඇමරිකාවට පුළුවන් එක බොත්තමෙන් ඉරානෙට මේ ගනුදෙනු කරන්න තියෙන අවස්ථාව නැති කළා දාන්න. අපි කියනවා නම් සම්බාධක දැම්මා කියලා. මම ඊටම සරලව පැහැදිලි කරේ. ඉතින් එහෙම සම්බාධක තමයි ඔය රුසියාවට දාලා තියෙන්නේ. එහෙම සම්බාධක තමයි ඔය ඉරානෙට දාලා තියෙන්නේ. ඔයා දන්නවද දැන් ඉරානේ ඩොලර් වලින් ගනුදෙනුව ගියාට පාවිච්චි කරන්නේ ඇමරිකාවේ ඔය ඔන්ලයින් ගනුදෙනු සිස්ටම් එක නෙවෙයි. චීනේ හදපු ඔන්ලයින් සිස්ටම් එකක් තමයි පාවිච්චි කරන්න අමතක කරන්න එපා. චීනේ තමයි ඉරානේ ලොකුම තෙල් ගැනුම්කරුවා. ඉතින් මොකද ප්‍රශ්නේ? ඉරානේ චීන බැංකින් සිස්ටම් එක පාවිච්චි කරලා චීනෙන් සල්ලි ඉල්ල ගන්නවා. ඒ ක්‍රමේ හරහා. ඒගොල්ලන්ට ඇමරිකාවේ සම්බාධක දැන් වැඩක් නැහැ. දැන් ගණන් හදලා බලලා කියනවා මේ සාමාන්‍ය යනේන තෙල් නැව ටික විතරක් ගත්තාම මාසෙකට ඇමරිකන් ඩොලර් මිලියන 700ක සල්ලියක් මේ පැත්තක ඉඳලා ඉරානට හොයා ගන්න පුළුවන් කියලා. දැන් අන්තිමට මේ වලියෙන් මොකද උනේ? ට්‍රම්ප් ගහගන්න ගියා. අපිට තෙල් බැරල් එකට වන්දි කප්පං ගවන්න උනා. ගහගන්නේ ට්‍රම්ප්, කප්පං ගවන්නේ අපි.
1: යස්.
0: අපි කියන්නේ මේ අනිත් රටව.
1: ඉරානෙට වාසි.
0: කාටද වාසිය ගියේ? ඉරානෙට.
1: ඔව්.
0: දැන් මේ ඉරානේ දනගස්සන්න කියලා නේ ගියේ? දැන් බලනකොට දන ගහගෙන ඉන්නේ අපිනේ. මේ දනිස් ලෙලි ගිහිල්ලා තියෙන්නේ.
1: යස්.
0: තවද ඉන්නම්ද? පෙබරවාරි මාසේ 28 ඉඳන් මේ දන ගහගෙන ඉන්නේ. පුදුම දන ගහෙල්ලක් අපි දන ගානේ. ගෑණී මිනිහා වගේ මරා ගන්නෝ. අතන්ට මෙතන්ට බෝම්බ ගහ ගන්නෝ. මිසයිල ගහනෝ. අපි දන ගහගෙන ඉන්නෝ. අපි කප්පන් ගෙවනෝ. නොකියාවොත් ඉරානේ ගහනෝ. ඉරානෙට කියලා આવොත් ඇමරිකාව ගහනෝ. ඉතින් අපිට වෙන වැඩක් නැහැ. ඉතින් බැරිම තැන බලලා බලලා ඩුබායි තීරණයක් ගත්තා. මේක හරියන්නේ නැහැ. මුන්දල මේ ගහගන්න එක අදහෙට නවත්තන පාටක් නැහැ. දැන් ඩුබායි වල තියෙන ලෝක ප්‍රසිද්ධ වරාය ඇවිල්ලා උනේ අම්මතක නේද උනා
1: නෑ
0: අම්මතක නැති
1: උනා. හරි මොකක්ද අපි එක්ස් කියලා ගමුකෝ.
0: එක්ස් කියලා ගන්න ඕනේ නෑ නේද?
1: නමක් තේනවනේ.
0: නමක් තේනවනේ. හරි ඒක මට මතක් වෙයි.
1: හරි.
0: ඉතින් ඒගොල්ලොන්ගේ මෙතුවත් කාලෙකට ඒගොල්ලන්ගේ වරාය ෆේස් කරලා තිබුණේ ඔය හොමුස් සමුද්‍ර සන්ධිය තියෙන පර්ෂියන් බොක්ක පැත්තේ තමයි තිබුණේ. සල්ලිත් තාම තියෙනවා. හැබැයි ඩුබායි වල ප්‍රශ්නයක් තියෙනවා. ඩුබායි වලට සංචාරකයෝ යන එක ඉතාම බරපතල විදිහට අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඩුබායි වල තිබිච්ච ගොඩාක් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරවල බරපතල වැටීමක් තියෙනවා. ඒ නිසා කෝකියෝ හැටියට ගියේව, පිරිසුදු කරන්නන් හැටියට ගියේව, වෙන වෙන එක එක විවිධ කාර්මික අංශේ රස්සාවල් වලට ගිය මිනිස්සුන්ට ආපහු තමන්ගේ රටවල් වලට යන්න කියලා ඩුබායි නොකියා කියලායි තියෙන්නේ. මොකද රට ඇතුලේ සංචාරක කර්මාන්තයේ ෆන්ක්ෂන් වෙන්නේ නැතිකොට ඒ තරම් ලොකු සෙනඟක් රට ඇතුලේ තියාගෙන නඩත්තු කරන ඩුබායි වලට අමාරුයි.
1: හරි ඔකේ. ජබල් අලි නේද?
0: ජබල් අලි. ජබල් අලි තමයි ඩුබායි වල තියෙන ප්‍රසිද්ධම පෝට් එක නැත්තම් වරාය. දැන් ඒක වැඩක් නැති වෙලා තියෙනවා. මොකද මුන්දල මේ ගහගන්න ගහගැනිල නිසා එතනින් තෙල් පටවගෙන ආසියාකරයේ අනිත් රටවල් පැත්තට එන්න ඕනේ හොමුස් සමුද්‍ර සන්ධිය හරහා.
1: හරි.
0: හැබැයි strategic movement එකක් හැටියට ඩුබායි වලට පුළුවන්කම තියෙනවා පර්ෂියන් බොක්ක නෙමෙයි ගල්ෆ් ඕමාන් බොක්ක පැත්තේ තියෙන ඒගොල්ලන්ගේ තවත් දැනට පොඩියට දුවන වරායවල් දෙකක් නෙමෙයි වරායවල් තුනක් දියුණු කරන්න plan එක. ඩිබ්බ කියලා වරායක් තියෙනවා, ෆුජෛරා කියලා වරායක් තියෙනවා, කෝර්ෆකාන් කියලා වරායක් තියෙනවා. මේවා පොඩි වරායවල් තැනට. මේගොල්ලෝ ඕමාන් එකතු වෙලා ඒ වරාය ටික දියුණු කරලා රට හරහා බට දාලා තෙල් මේ පැත්තේ ඉඳලා ඒ එහා පැත්තේ කෙරෝල්ට ඇදලා
1: හරි
0: ඒ වරායවල් කෙලින්ම විවෘත වෙන්නේ මේ ඉන්දියන් සාගරයේ පැත්තට. ආයි හොමු සමුද්‍ර සන්ධිය පැත්තේ බඩ ගන්න උමනාව වෙන්නේ. දැන් ඩුබායි වල plan එක ඒක. ඒගොල්ලෝ හිතනවා බලන්න සල්ලි තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ. ඒගොල්ලෝ plan කරනවා මේ 2026 නොනාවරුනේ මහත්තුරුනේ 2027 වෙනකොට මේ වරාය තුනම දියුණු කරලා
1: හරි
0: නල ටික දාලා වැඩේ පටන් ගන්න. 2027 අන්තිම හරිය වෙද්දි වැඩේ ඉවර කරනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ.
1: ඉච්චර ඉක්මනට
0: මට මේ ඊයේ පෙරේද කවුදෝ කියනවා වුණා මේ මේ මොකද්ද මේ වී කොටන්න මෝලක් හදා ගන්න විදිහක් නැහැ. එහෙම මාසෙට දෙකට මෝල් හදන්න අපි චීනෙද කියලා ඇහුවා. මේ කතා කරන්නේ වරායවල් ගැන. මේ කතා කරන්නේ වී කොටන මෝල් ගැන.
1: සල්ලි නෑනේ අනේ.
0: මොන මෝල්ද නේද ඉතින්. කතා කරලා වැඩක් නැහැ. ඉතින් මෙන්න සල්ලි තියෙනකොට මොන ප්‍රශ්නයක්වත් ගේමක් නෑ නේද? සල්ලි තියනවල අපේ භාණ්ඩාගාරෙත් නේද?
1: අපි එකතු කරනවානේ.
0: අර කෝටි ලක්ෂයක්ද කියද්ද මන් දන්නේ නැව තියනවා කිව්වේ. ආ. මොනවද දන්නේ කරන්නේ තාම.

0: සංකරදනේ පොඩි ගානක් කර මාව ගන්න සිද්ධ
1: මේරේ
2: ආයේ අපි
0: අන්තිමට හෝගයා ආපුම ඉන්දි වාගේ පේනවනේ.
1: ඔව් ඇත්තනේ ඉතින් දැන් ආදිත්‍ය එතන කියන්නේ අලියවිදින් කියලානේ.
2: විදුලියසේ අලියවිදින් ගමතම ගහලා අපි දුවලා හැංගිලා අලිලුණු කාලා.
0: අර හිඟන්න කියන අලිය තාම ඉන්නවද දන්නේ නේද? කිසිම වාහනයකට යකා යන්න දෙන්නේ
1: නැහනේ.
0: ඔය හිඟන්න කියලාද නමද? එයාට හිඟන්න කියලා නම දාලා. එයා ඇත්තටම ඉන්නේ ඔය මගේ මතකයේ විදිහට එයා ඉන්නේ
1: උඩවලව පැත්තේද?
0: ඔව් ඒ පැත්තේ වගේ තමයි. ඒ පාරේ තමයි. මට හරියට මතක නැහැ ඇල්ල වැල්ල වාය පාරේද ඔය මොකක් හරි පාරකින්. ආයිනට වෙලා නිකන් ඔහම ඉන්නවා.
1: හරි.
0: මෙහෙම නිකන් ඉන්නේ මෙන වෙන වෙන වැඩක් කරනවා වගේ ඉන්නේ. කවුරු හරි වාහනයක් අරන් යනවා නේද? උට ඔක්කොම වැඩ නවතිනවා ඌ වෙනවා පාර.
1: ඊගෙනේ
0: මුකුත් නොදී යන්න බෑ.
1: හරි.
0: හෝමෝස් හොඳයි. එතරම් හෝමෝස් හන්දියේ තමයි මේ හිඟන්න කියන අලියා ඉන්නේ.
1: හරි ඔකේ.
0: හෝමෝස් හන්දියේ.
1: ඔව්.
0: ගෙවන්න නැතෝ යන්න බෑ. දැන් මොන හරි දුන්න කියලා හිතන්නකො.
1: හරි.
0: ඌ හොඬ වැල ඇතුළට දාලා බලනවා තව මොන හරි තියනවද කියලා. අනන්නන්න යන්න තන පොඩ වැඩි.
1: හරි. too much වෙලා තියෙන.
0: ඔව්. ඉතින් මම දන්නේ ඒවා කන්ට්‍රෝල් කරන්න මොන හරි වැඩසටහන් තියනවද කියලා. ඔතනින් යන පුරුදුකාරයන්ට ඒක ගානක් නැහැ. උන් කෙහෙලවරියක් අහරි මේ අරන් ආවලේ යන ගමන් ආ හිඟන්න පුතා
1: කියලා
0: දියාගෙන යනවා.
1: හරි.
0: පළවෙනි වතාවේකට මූණ දෙන මිනිහා එහෙම මූණ දෙනවා. එහෙම එහෙම නෙමෙයි. මේ මිනිහා පණ බයේ මූණ දෙන්නේ.
1: ඔව් ඒකනේ.
0: හදිස්සියට වාහනේ රිවර්ස් එකට කඩාගෙන යන්නත් බැහැනේ මෙයා. ඔක හදිස්සියට රිවර්ස් කරන්න කියලා ඔක පෙරලා ගන්නවා කොයි වෙලාවකරි වාහනයක් දෙක.
1: අනිතික මේ අලියෙක්නේ.
0: ඕනේ
1: අනුදෙන කරන්නේ.
0: අනිතික හිටි ගමන් ඌට පොඩි චූන් එකක් ගියාම
1: හරි.
0: සමහර මිනිස්සු බය වෙලා රිවර්ස් කරනවනේ.
1: හරි.
0: පස්සෙන් එනවා ටිකක් දුර. උතුර දකුණ මාරු වෙනවා එලාට ඈ.
1: උඹෝ අලියෙක් පස්සෙන්
0: එනවා. ඒකනේ. ඉගෙනේ ඌ එන්නේ කෑම හොයන්න. අපිට හිතෙන්නේ අපි දන්නේ ඌ කෑම හොයන්න වෙන ගේමකට දෙන්නේ
1: කියලා. ඒක හන්නයි එන්නේ කියලා නේ.
0: හිතෙන්නේ මේ පොළවේ ගහන්න තමයි එන්නේ කියලා. ඒකයි. තාම ඉන්නවද දන්නේ නැහැ. තාම ඉන්නවද දන්නේ නැහැ. හරි.
1: හරි. ඔකේ.
0: ඒක නෙමෙයි දැන්. විදුලියසේ අලි ඇවිදින් අලි එනවා. අද එනවා අලි අලි අලි පල්ලි වංශෙන් එනවාද? අද BMI CH එකේ තියෙනවනේ සමෆයා 2026. කාලෙකින් මම මේ අහන්නේ. ඉස්සර මම නොවැරදීම ගිය එකක් තමයි සමෆයා කියලා
1: කියන්නේ.
0: ද ලොකු එක්සිබිෂන්.
1: හරි.
0: මාර දේවල් ටිකක් තියෙනවා බලන්න. මෙතනට එනවා 100% පිරිසිදු. 100% අපනයන තත්වේ RBD කරපු කොකෝ ෆ්‍රයි පොල් තෙල්.
1: වාව්.
0: ඒගොල්ලන්ගේ මං හිතන්නේ වෙළඳ කුටි දෙකක් විතර අරගෙන තියෙනවා.
1: හා ඔකේ.
0: ඇත්තටම ලංකාවේ තියෙන පරණම ඔයිල් මිල් එකක් නේ මේගොල්ලෝ. ලංකාවේ පරණම ඔයිල් මිල් එක විතරක් නෙමෙයි ලංකාවට ටෙක්නොලොජි පොල් තෙල් සම්බන්ධව අඳුන්වලා දීපු කම්පනියක් මේගොල්ලෝ කියලා තමයි කියන්නේ.
1: හරි.
0: ලෝකේ තියෙන මිල අධිකම ටෙක්නොලොජිස් හඳුන්වලා දීපු කම්පනියක් පොල් තෙල් ඉන්ඩස්ට්‍රි එකට. ඒ නිසා ඉතින් මෙහෙමයි. ඒ වියදම් කරා කියලා ඒගොල්ලන්ට පාඩුවක් උන්නේ. එහෙම වියදම් කරලා හරි පිරිපහදු ක්‍රමයක් තියෙන කර්මාන්ත ශාලාවක් හදපු හින්දා අදටත් එක්ස්පෝර්ට් එකෙන් 70%ක් ඒගොල්ලන්ගෙන් වෙන්නේ.
1: හා රයිට්.
0: හිතන්නකෝ.
1: ඔවුනේ නේ.
0: ලංකාවෙන් එලිට යන පොල් තෙල් වලින් 70%ක් හැන්ඩල් කරන්නේ සේන මිල්ස්. දන්න කාලේ ඉඳලා. වා හිතන්නේ එහෙම අවුරුදු ගාණක් ඒ තත්ත්වෙන් ඉන්න එක ලේසිද? ඒගොල්ල වැඩේ හොඳටම කරනවා කියන එකට මං හිතන්නේ ඔයට වඩා උදාහරණ ඕනේ. ඉතින් අහන්නකෝ වැඩේ.
1: හරි.
0: ඉතින් BMI CH එකේ තියෙන සමෆයා 2026 වලට අද ඉඳන් ඉරිද වෙනකන් කොකෝ ෆ්‍රයි ඒගොල්ලන්ගේ වෙළඳ කුටි දෙකකුත් පවත්වගෙන යනවා. ඉතින් ඔබ මොකද කරන්න ඕනේ? නොවැරදීම යන්න ඕනේ. නොවැරදීම යන්න ඕනේ කොකෝ ෆ්‍රයි තියෙන තැනට.
1: හරි.
0: මොකද ඔබ එතනින් ප්‍රොඩක්ට් එක මිලදී ගන්නකොට කොකෝ ෆ්‍රයි පොල් තෙල් බෝතලක් තාම ගත්තේ නැද්ද? මෙතනින් ගන්න 20% ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. ඔබ බැරි වෙලාවත් ලීටර් දෙකේ කෑන් එකක් ගත්තොත් දැන් අපේ ගෙදරට එහෙම ලීටර් දෙකේ කෑන් එකක් ගන්නවා. ඉතින් අපි ගිහලා ගත්තා නම් අද
1: හරි
0: මිලිලීටර් 500ක් නොමිලේ හම්බ වෙනවා.
1: ආ නියමයිනේ.
0: ලිටර් දෙකේ කෑන් එකක් සල්ලි දීලා ගන්නකොට මිලිලීටර් 500ක එකක් ඔබට නොමිලේ අද අරගන්න පුළුවන්. අද හෙට අනිද්ද දවස් තුනම ඒක ඔබට විශේෂයෙන් මතක් කරන්න කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි, අපි දැන් කිව්වා මේ RBD කරන ක්‍රම ලෝකෙ දෙකක් තියෙනවා. එකක් හොර ක්‍රමේ, ලාභ වැඩි හොර ක්‍රමේ තමයි කෙමිකල් දාලා කරන වැඩේ. මේක සෞඛ්‍ය ආරක්ෂිතව කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. සෞඛ්‍ය පැත්තෙන් ඉතාම අසාධාරණ අප්‍රෝච් එකක් තමයි කෙමිකලි RBD කරන්නේ.
1: හරි.
0: සේන මිල්ස් ඇතුළු ලෝකේ ඉතාම අතලොස්සක් පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි පිළිගත් ක්‍රමය. ඒක තමයි RBD කරන ෆිසිකල් ක්‍රමයකට. මැෂින් වල පැරාමීටර්ස් වෙනස් කරලා කෙමිකල් පාවිච්චි කරන්නේ නැතුව කරන
1: RBD කරන එක.
0: ඔව්, රිෆයිනින්, බ්ලීචින්, ඩියෝඩරයිසින් සිස්ටම් එක.
1: හරි.
0: ඒක දැන් ඔය කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ නේද? අන්න ඔබට වෙළඳ කුටියට ගියා නම් කොකෝ ෆ්‍රයි. එතන ඒගොල්ල පොඩි එක්සැම්පල් එකක් දීලා තියෙනවා ඔබට මේක තේරුම් ගන්න.
1: හා, අනියමයිනේ.
0: ඔබටම බලා ගන්න පුළුවන්. ආ, මෙහෙම මේක රිෆයින් කරන්න පුළුවන්, බ්ලීච් කරන්න පුළුවන්, ඩියෝඩරයිස් කරන්න පුළුවන්. ඇස් දෙකෙන් බලා ගන්නකො. සමහර දේවල් ඇස් දෙකට වැටුනහම ඔන්න දැන් හිතට හොඳයි. ඒ ඇස්සේ මතක තියාගන්න, ඔබ පොල් තෙල් ගන්නවා නම් අනිවාර්යයෙන්ම නියමිත ෆිසිකල් ක්‍රමයට RBD කරපු පොල් තෙල් විතරයි ගන්න ඕනේ. සෞඛ්‍ය ගැන හිතනවා නම්, ඌරන්ට මොන සෞඛ්‍යද කියලා හිතනවා නම් ඒකේ ප්‍රශ්නයක් නෑ.
1: ඔබට
0: ඕන තෙලක් අරගෙන ගහපුවා මේවා කරගත්තට ප්‍රශ්නයක් නෑ. මොකද ගෙවන්නේ ඔබ නම්, ඒකෙන් හදලා කරලා කෑම කන්නේ ඔබ නම්. අපිට ඉතින් ඔය හැටි මොන සීතලක්ද
1: නේද?
0: අපිට වැඩක් නෑ නේ.
1: ඉතහින්සක මිනිස්සුනේ නේ.
0: කිත්තෝ පුළුවන් මේ මේකක් කරලා කියන්නේ. අදන්නවද? මොකක්ද? මට දැන් මේ මම ඊයේ දවසේ පුරාම එක පොඩි වැඩක් කරා. මොකක්වත් නෙවෙයි. දැන් ලංකාවේ මං හිතන්නේ මේ ලෝකේ දකින්න පුළුවන් හැම වාහන මම වාහන වර්ගයකින්ම එකක් හරි ලංකාව බැලුවේ. ඔයා ඕන જાතියක් මතක් කරන්න.
1: හරි.
0: එකක් හරි ලංකාවේ තියෙනවා හුඟක් වෙලා.
1: එකක් හරි වර්ෂන් එකක් තියෙනවා ඒ බ්‍රෑන්ඩ්
0: එකේ. දෙහිට මොකක් හරි එකක් නැති වෙන්න පුළුවන්.
1: හරි.
0: නමුත් මිනිස්සු නිකන් නමෙන් මතක් කරලා කියන ඕන වාහනයක් ලංකාවේ එකක් හරි තියෙනවා. ගෙනාවු එක මිනිහ කරි ඉන්නවා. දැන් මේ තරම් වාහන ගොඩක් තියෙන අස්සෙත් මේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ලංකාවට අඳුන්වලා දීපු බයික් X55. මේකට බීජින් 5 කියලාත් මේ SUV එකට කියනවා. ඒ ඉස්සරම කිව්වේ බීජින් 5 කියලා තමයි. පස්සේ මිනිස්සු තව ටිකක් නිකන් රිෆයින් කරලා ඩිෆයින් කරලා තමයි බයික් X55 කියලා මේකට කිව්වේ. මේක තමයි අර ඉස්සරහ හරිම අර ෆියුචරිස්ටික් බොනට් එකක් තියෙනවනේ. බයික් X55 එකේ අර බීජින් කියලා ඉස්සරහ ගහලා තින්නේ. අපි මේ කතා කරන SUV එකේ මේක ගැන ලෝකෙ පුරාම එක එක මිනිස්සු එක එක වැඩසටහන් කරලා තියෙනවා. එක එක රිවිව්ස් ඇවිල්ලා තියෙනවා. ඒ හැම එකක්ම තියෙන්නේ පොසිටිව් පැත්තට. ඒ හැම එකකදීම කියවෙච්ච එක කතාවක් තියෙනවා. ඔයාට උනත් තේරෙයි දැන් නම් ඉතින් මිනිස්සු දන්නවා. මේ බයික් X55 SUV එක දැක්ක ගමන් මිනිස්සු අහන්නේ මේක ඉලෙක්ට්‍රික්ද කියලා. ඇයි
1: ඒ? ඒ පෙනුම, ඒ ෆීචර්ස් නිසා.
0: මේකේ තියෙනවානේ ස්ටාර්ෆෝල් ඩයමන්ඩ් ග්‍රිල් එකක් ඉස්සරහ.
1: හරි.
0: ඉස්සරහ නම් අපි ඔකට බෆර් එක කියලා කියනවා. ඇත්තට මොකට ග්‍රිල් එක කියලා
1: කියන්නේ?
0: ඔය ග්‍රිල් එක අලුතෙන් එන වාහනවල හරිම විශාලයි. ඒක නිකන් ඒගොල්ලන්ගේ වාහනේ මොකද්ද කියලා රටට ලෝකෙට කියන නිකන් සිග්නචර් එක වගේ එකක් තමයි ග්‍රිල් එක.
1: හරි.
0: ගොඩක් අය වැඩේ ගොඩ දාගන්නෙත්, තවත් සමහර අය වැඩේ ඇනගන්නෙත් ඔන්න ඔය ග්‍රිල් එක ඩිසයින් කරන තැනදී. මොකද අපි ෆියුචරිස්ටික් කන්සෙප්ට් වෙහිකල්ස් ඕන තරම් දකිනවා දැන්. ඉස්සර වාගේ නෙමෙයි, ඉස්සර නම් ඕවා කම්පැනි වල අස්සේ දාගෙන හදලා ඒව කවුද හැදුවේ කින්ද මන්ද කියලා දැනගන්නෙත් තවත් අවුරුදු ගානකට පස්සේ. දැන් එහෙම නැහැ. කන්සෙප්ට් කාර එකක් හදන කාලේ ඉඳලම අපිට ආරංචිනව නර කම්පැනියෙන් කන්සෙප්ට් කාර එකක් හදනවා. මේකෙන් එකක් හදාගෙන යනවා. එහෙම හදපු කන්සෙප්ට් කාස්, කියන්නේ අනාගතයේ වෙනුවෙන් හදපු කන්සෙප්ට් කාස් ගොඩක ග්‍රිල් එකේ පොඩි ඩිසයින් එකක් තිබුණා නිකන්. ඒක මේ කාලෙට නෙමෙයි අනාගතයට අයිති වාහනයක් කියලා දැනෙන.
1: yes yes
0: ඒ වගේ ඩිසයින් එකක් තමයි බයික් X55 එකට ඇවිල්ලා තියෙන්නේ. නොදන්න ඕන කෙනෙක් දැකපු ගමන් හිතන්නේ බයික් X55 කියලා කියන එක ෆියුචරිස්ටික් ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක්. එන්ජිමක් නෙමෙයි ඕක ඇත්තේ, බැටරියක් සහ මෝටරයක් කියලාමයි හිතන්නේ.
1: ඒ පෙනුම නිසා.
0: හැබැයි මේක ඊට වඩා ටෙක්නොලොජි පැත්තෙන් ඉතාම සිම්පල් බට් ස්ට්‍රේට් ෆෝවර්ඩ්. මේක තියෙන්නේ 1.5 liter turbocharged petrol engine යක්ෂෙක්. ටර්බෝ චාර්ජ් කියලා කියන්නේ මොකක්ද? මෝටරයක් පාවිච්චි කරලා හුළං වැඩිපුර ඇදලා දෙනවා එන්ජින් එකට.
1: හරි.
0: ඒකෙන් එන්ජින් එක ඇතුළට එන පෙට්‍රල් ටික පූර්ණ දහනයේ පැත්තට තමයි බාර වෙන්නේ. කියන්නේ ෆුල් එෆිෂන්සි එක උඩටම යනවා. සහ ඔයා පොඩ්ඩක් බර තියලා ඇක්සලරේටරේ පාගපුවාම මෝටරෙන් ඇදලා හුළං පාර ගහන නිසා ඔයාට ඕන වෙලාවක හෝස් පවර් එක රිලීස් කරන්න එන්ජින් එකට පුළුවන්කම තියෙනවා. ඒකයි මේ වාහනේ ඒ තරම් කන්ට්‍රෝල් කියලා කියන්නේ. සහ මේකේ තියෙන අර ස්ටාෆෝල් ග්‍රිල් එක විතරක් නෙමෙයි, ඒගොල්ලන්ගේ අර බූමරෑන්ග් සිස්ටම් එකේ ලයිට්ස් වගේත් තියෙනවා. ඉස්සරහම තියෙන හෙඩ්ලයිට් එක පටලව ගන්න එපා.
1: අර
0: ස්ලීක් ඩිසයින් එකක් තියෙනවා දෙපැත්තේ යන පොඩි බූමරෑන්ග්ස් දෙකක් නමලා නිකන් දෙපැත්තෙන් තිබ්බා වගේ. ඒ ඩේ ටයිම් රනින් ලයිට්ස්. ඒක පටලව ගන්න එපා. හැම වෙලාවෙම ඔන් වෙලා තියෙන ඉන්ටරැක්ටිව් LED සිස්ටම් එකක් තියෙනවා. ඔයා වාහනේ ළඟට එනකොට වාහනේ වාව පිළිගන්නවා. ඔයා වාහනේ ලොක් කරලා එනකොට වාහනේ වට සමුදෙනවා. හරිද? ඊට පස්සේ රෑට ඔයා වාහනේ පාක් කරලා යනකොට ඔයාට පොඩි ගයිඩ් ලයිට් එකක් දෙනවා. ඒ ඔක්කොම ඉන්ටරැක්ටිව්. ඩ්‍රයිවර් එක්ක කමියුනිකේට් කරනවා. ඒකයි. ඒවා ඉන්ටෙලිජන්ට් ලයිට් සිස්ටම් එක. හැම වාහනේම ඔක නැහැ.
1: හරි.
0: නමුත් මේ වාහනේ ඇවිල්ලා තියෙනවා. මේ ඔක්කොමත් කරලා අපි තව ඉස්සරහට ගොඩක් ඒවා කතා කරන්න තියෙනවා. බයික් X55 එක. මේක බීජින් ඔටෝමොටිව් ඉන්ඩස්ට්‍රි හෝල්ඩින් කම්පනියෙන් තමයි ලංකාවේ තියෙන ඩේවිඩ් පීරිස් ඔටෝමොබිල් සමාගම ගෙන්නන්නේ. මේ පොඩි කාලෙට වාහන 1000කට වැඩිය මාකට් එකේ ගිහිල්ලා තියෙනවා. ඩිසයින් එක හින්දා විතරක් නෙවෙයි, හැම ෆියුචරිස්ටික් ඇප්ලිකේෂන් එකම වාහන ඇතුලේ තියෙන නිසා විතරක් නෙවෙයි.
1: හරි.
0: මේ වාහනේ ගාන නිසා. වාගෙන පර්මිට් හෝල්ඩර් කෙනෙකුට මිලියන 12කට අඩුවෙන් මේ වාහනේ පාරට ගන්න පුළුවන්. මිලියන 12කට අඩුවෙන් මෙච්චර ෆීචර්ස් පැක් කරපු වාහනයක් පාරට දාන්න පුළුවන්. පර්මිට් එකක් තියෙනවනේ. ඔබට පර්මිට් එකක් නැහැ කියලා හැමරෙන්න එපා. ඔබ ඩේවිඩ් පීරිස් ඔටෝමොබිල් එකට කතා කරන්න. කතා කරන්නකෝ.
1: ඔව් නේ.
0: මට සමහර විස්තර මේ හැම එකම කියන්න බෑ. ඔයගොල්ලෝ කතා කරන්නකෝ. පර්මිට් එකක් නැහැ. හරි ප්‍රශ්නයක් නැහැ.
1: කතා කරන්නකෝ. වැඩසටහන හදලා දෙන්නේ නේද?
0: ඔන්නෝගයි. ඔන්නෝගයි තත්ත්වේ.
1: යස්.
0: මතකනේ? බයික් X55. මේ තමයි දැන් රටේ ලෝකෙ මිනිස්සු ගාන සහ ඩිසයින් එක පැත්තෙන් උඩ දාලා කතා කරන වාහනේ.
1: 7:49 යයි.

0: හරිගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515555 අමතන.
3: ඔබේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ගණේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
4: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම අමතන්න
5: 20 and upgrade.
1: අලුත් song එකක්ද?
5: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
6: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.

0: අප සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධධාරයෙක් වන්න NSBM හරිත සරසවයේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්ව විද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0114445000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
1: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
2: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝටි
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
6: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
7: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්කලා.
8: අයියා මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
8: අයියා මට මල් ගොඩාක් දීලා.
9: ඔව්වා මොනවද නංගි අර හච් 50 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
10: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
11: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
12: 98.2 98.4 සියත දෙවයින පුරා.
13: ඕකේ 7:54 දැන් වෙලාව. අපි රෝස කහට ගැන මතක් කරන්න ඕනි. රෝස කහට අපිට කියලා දෙනවා නියම තේ එකක් හදාගන්න විදිහ. අපි සමහරක් වෙලාවට මෙහෙම තේ හදන අය ඇති. හැමෝම මෙහෙම කලබලයට තේ හදන්නේ නැහැ. හැබැයි ඉක්මනට කලබලයට තප්පර ගානින් තේ එකක් හදාගන්න මිනිස්සු අපි ඕන තරම් දැකලා තියෙනවා. තේ කොල එක තැම්බෙන්නවත් දෙන්නේ නැතුව. ඉතින් එහෙම තේ එකක් හදාගන්න නැතුව හොඳට තැම්බෙන්න දීලා විනාඩි එකමාරක් දෙකක් වගේ කාලයක් අරගෙන රෝස කහට එකක් හදාගෙන බීලා බලන්න ඔබ අනිවාර්යෙන් මට ස්තුති කරයි. හරිද? ඊළඟට අපි වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැන අද කතා කරනවා. හච් 15 පැකේජ් එක ගැන මතක් කරන්න ඕනි. ඒ වගේම සිංග එකේ තියෙන ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක ගැන 50%ක් විදුලිය ඉතිරි කළ දෙන ඒ සුපිරි ෆ්‍රිජ් එක ගැන ඔබත් එක්ක කතා කරන්න තියෙනවා. අදුදේම අපි ඩේවිඩ් පීරිස් ඔටෝමොබිල් ඔබ වෙත හඳුනලා දෙන බයික් ගැන අපි කතා කරා. වීජින් ගැන ඉතින් නියම SUV එකක් ඔබට හරිම කියන්නේ මේ කාලේ තියෙන මාකට් එකේ තියෙන ප්‍රයිසස් එක ගන්නකොට හරිම නිකන් මේ ගානට ගන්න පුළන්ද කියලා හිතන ගානකට ගන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඒ නිසා දුට්ටු තැන ප්‍රයෝජන ගන්න. හරිද? යන්න ඩේවිඩ් පීරිස් ඔටෝමොබිල් එකකට ගිහිල්ලා බලන්න මේ බයික් එක. හරිද? අපි LOLC ෆයිනෑන්ස් ගැන කතා කරනවා. රන්සවි රන්නයි සේවාව ගැන. රත්තරන් ළඟ තියෙනවා නම් සල්ලි ප්‍රශ්නාවට වරි වෙන්න දෙයක් නැහැ. ඒ රත්තරන් ටික ටග්ගල කන්වර්ට් කරගන්න පුළුවන් සල්ලි වලට. ඔනර් X9D ෆෝන් එක ගැන කතා කරද්දී මේ ෆෝන් එකේ තියෙන තව විශේෂ දෙයක් තමයි මේකේ තියෙන ස්පීකර් එක සාමාන්‍යයෙන් 100%ක් සවුන්ඩ්ස් තියෙනවා සාමාන්‍ය ෆෝන් එකක තියෙන ස්පීකර් එකකට වඩා. හරිද? ඉතින් ඒ නිසා ඔය ෆිල්ම් එකක් බලනකොට නම් නිකන් කෙන්ද්‍රි ගානවා වගේ නිකන් සද්දෙත් එක්ක ෆිල්ම් බලන්න නැතුව හොඳට සද්දෙත් එක්ක ෆිල්ම් බලන්න පුළුවන් සහ ඔබ බලන වීඩියෝස් බලන්න පුළුවන් ඔනර් X9D ෆෝන් එකක් ගත්තොත්. කමර්ෂල් බැංක් එක මතක් කරනවා මේ දවස්වල ගණගේ ගිග් ප්ලස් අකවුන්ට් එක ගැන. විශේෂයෙන්ම ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් දැන් හිතන්නකෝ කන්ටෙන්ට් හදන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් හිතන්න පිටරටත් එක්ක ගනුදෙනු කරලා සල්ලි හම්බ කරන කෙනෙක්, ඔන්ලයින් වැඩ කරලා සල්ලි හම්බ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ සල්ලි ටික හරි පිළිවෙලට ලංකාවට ගෙන්න ගන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව තමයි ගිග් ප්ලස් අකවුන්ට් එක. ඕපන් කරන්න ගිග් ප්ලස් එකක්. ඊට පස්සේ ඔබට මේ වාසිටික අත්විඳන්න පුළන්. පේපෑල් වලින් සල්ලි ගන්න පුළන්, ක්‍රෙඩිට් කාඩ් ප්‍රිවිලේජ් ඔගොලන්ට හම්බ වෙනවා. ඊට පස්සේ ලෝන්ස් ගන්නකොට මල්ටි කරන්සි ඇක්සස් හම්බ වෙනවා. ඉතින් මේ වගේ ගොඩක් වාසි තියෙන අකවුන්ට් එකක් තමයි කොම්බැංක් ගිග් ප්ලස් අකවුන්ට් එක කියලා කියන්නේ. අපි වැඩි විස්තර කියන්නම්. ඊළඟට අපි අදත් කතා කරනවා අපේ ඇලුමෙක්ස් ගැන. ඒගොල්ලන්ගේ ජූලි 9 වෙනිදා විවෘත වුණා විශේෂ නව ප්‍රදර්ශනාගාරයක්. ඒ ගැනත් වැඩි විස්තර කියන්න. ලංකා ටයිල්ස් හඳුන්වලා දෙන අලුත් ප්‍රොඩක්ට් එකක්. ඒකට අපි කියන්නේ කූල් රූෆ් ටොප් ටයිල් කියලා. ඒ ටයිල් එකේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා දැනගන්න ඕනේ නම් තව මොහොතක් රැඳී සිටින්න. කාගිල්ස් ෆුඩ් සිටි මේ දවස්වල ඒගොල්ලෝ බිල් වයිප් අවුට්ස් දෙනවා රුපියල් මිලියන 20ක් ෆ්‍රී ෂොපින් කරන්න අවස්ථාව දීලා තියෙනවා පාරිභෝගිකයන්ට. ඒ විතරක් නෙමෙයි, අපි පික්මි ගැන කතා කරන්න ඕනේ. පික්මි ෆ්ලෑෂ් ගැන තමයි මතක් කරන්නේ. ඔබේ බඩු බාහිර දේවල් මොන හරි දෙයක් කොහෙට හරි යවන්න හරි ගෙන්න ගන්න හරි ඔයගලන්ට පික්මි ෆ්ලෑෂ් පාවිච්චි කරන්න පුළුවන්. බයිසිකලේ ඉඳන් ලොකු ට්‍රක් එකට යනකම්ම ඔයගලන්ට වාසි ගන්න පුළුවන්. විශේෂයෙන්ම පොඩියට හරි බිස්නස් එකක් කරන කෙනෙක් නම් ට්‍රාන්ස්පෝර්ට් කැලේදී අලුතින් වාහන අරගෙන දාලා කම්පනියට එච්චර ඉතින් නටන්න බෑනේ නේද? ඉතින් ඒ නිසා පොඩියට නිවැඩේ කරගෙන යන ඉතින් ඔයගලන්ට ලොකු වාසියක් දෙන්න පික්මි ෆ්ලෑෂ් ලෑස්තිලා ඉන්නවා. ඔයගලන්ගේ බිස්නස් එකේ පාර්ට්නර් කෙනෙක් කරගන්නකෝ. ඒ කියන්නේ එයා තමයි ඔබේ බඩු ටික ගිහිල්ලා දෙන කෙනා. ඔයාගේ බිස්නස් එකේ ඉන්න ගාන හරිම සාධාරණව වැඩේ ලස්සනට කරගන්න ඔබට අවස්ථාවක් තියෙනවා. විශ්වාසයත් එතන හරිම වැදගත්. ඔබ යවන භාණ්ඩ වලට ඒ ටිකත් ඔක්කොම ලස්සනට කරලා දෙන්න පික්මි ෆ්ලෑෂ් ලෑස්තිලා ඉන්නවා. සාමාන්‍යයෙන් පාවිච්චි කරපු අය දන්නවා පික්මි ෆ්ලෑෂ් ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. රයිට්, අපි බජාජ් වී ගෝ ජූලි වාසි ගැන මේ දවස්වල මතක් කරන අතර බැලුවද ගිහිලා ඕසි අහුවද ඕසි ගැන විස්තර? ප්‍රයිම් සමූහ ව්‍යාපාරය අනුබද්ධ භූමි රියලිටි හෝල්ඩින්ස් තමයි ඕසි අපාර්ට්මන්ට්ස් අපිට හඳුන්වලා දෙන්නේ. කඩුවෙල තමයි තියෙන්නේ. කඩුවෙල මේ ඕසි අපාර්ට්මන්ට් එකට යන්න විශේ෷ පාරක් ඒගොල්ලෝ හදලා දීලා තියෙනවා. අඩි 30ක විතර ලොකු පාරක්. ඒ පාරෙන් තමයි මේ ලස්සනම ලස්සන ඕසි අපාර්ට්මන්ට්ස් වලට යන්න අවස්ථාව තියෙන්නේ. ඉතින් තව ගොඩාක් ඒගොල්ලන්ගේ ඒ ප්‍රොජෙක්ට් එකේ විස්තර තියෙනවා. අපි ඒ ගැන තව චූටි වෙලාවකින් කතා කරමු.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයි නපුරා.
1: පත්තරේ බලන්නත් ඕනි. ඊට කලින් පැල්වත්ත කිරි, ඒගොල්ලන්ගේ බට ගී, ඊට පස්සේ නොන් ෆැට් කිරි එකක් තියෙනවා. එකත් විශේෂෙන් මතක් කරන්න ඕනි. මොනාට ස්පෝට් මීට් කොල්ලෙක් කෙල්ලෙක් නම්, ජිම් යන කොල්ලෙක් කෙල්ලෙක් නම් එතන කියනවනි නොන් ෆැට් බොන්න මෙහෙම කරන්න කියලා. එතකොට ටක් ගාලා ඔයගලන්ට පැල්වත්ත නොන් ෆැට් මිල්ක් පවුඩර් එක ගන්න පුළුවන්. හරි, කොකෝ ෆ්‍රයි ගැන උදේ කතා කරා මතකයිනේ. අද හෙට සහ අනිද්දා තියෙන එක්සිබිෂන් එකට අනිවාර්යෙන් එන්න කියලා මතක් කරන. ඒගොල්ලන්ගේ ස්ටෝල්ස් දෙකක් තියෙනවා, එතනදී ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. වගේම හොඳ ඩිස්කවුන්ට් එකක් එක කොකෝ ෆ්‍රයි ගන්නත් ඔබට අවස්ථාව දීලා තියෙනවා. තව මොනවද අපිට මිස් උනේ? NLB ඔබේ වාසනාව. ඒක නම් මිස් කරගෙනම බෑ. ඔබේ වාසනාව අද කොයි වගේද කියලා බලන්න අනිවාර්යෙන් NLB ලොතරැයියක් අරගෙන බලන්න. කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැනත් විස්තර කියන්න ඕනේ. අපි කියනකම් ඉවසගෙනම ඉන්න බැරි නම් ඔබට කරන්න තියෙන colorupLK.com සයිට් එකට ගිහිලා වැඩි විස්තර බලා ගන්න. ඊට පස්සේ බජාජ් පල්සර් N160 බයික් එක ගැන කතා කරන්න ඕනේ. මේක ඇවිල්ලා හොඳ පෙනුම තියෙන, ඒ කියන්නේ හරි ස්පෝර්ටි ලුක් එකක් තියෙන සුපිරි බයික් එකක්. ඉතින් ටිකක් ඔය වැඩ කිඩ දාලා අලුතින් නිකන් කෑලි එකතු කරලා එහෙම හදන කට්ටිය ඉන්නවනේ. බයික් එකක් ගත්තට පස්සේ එහෙම වැඩ දාන්නත් සුපිරි බයික් එකක් තමයි බජාජ් පල්සර් N160 කියලා කියන්නේ. ඒකේ තව තියෙන ෆීචර්ස් ගැන සහ පර්ෆෝමන්ස් ගැන අපි ඉස්සරහදී කතා කරනවා. ඒ වගේම තව පොඩි මතක් කිරීමක් තියෙනවා. ඔබට ඉසුසු ලොරියක් තියෙනවා නම්, ඔබ දැනට ඉසුසු ලොරියක තමයි ඔබේ ඔක්කොම ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. එහෙම ඉන්නවා නම් මම දන්නවා ඔබ ගොඩාක් ප්‍රශ්න වලින් මිදිලා ඉන්නේ. සමහර අයගේ ලොරි ගරාජ් වල තියෙනකොට ඔබේ ලොරිය වැඩ, ඉසුසු ලොරිය වැඩ. ඒක අපි දන්නවා. හැබැයි හදිසි හරි මොකක් හරි ගැටලුවක් හරි සර්විස් එකක් හරි රිපෙයාර් එකක් හරි කරගන්න තියෙනවා නම්, නිකම්ම නිකන් තැන තැන ළඟ තියෙන ගරාජ් එකකට දාන්නේ නැතුව පුළුවන් නම් සතුස මෝටර්ස් වෙත ගිහිලා වාහනේ දාන්න. ඒගොල්ලෝ ලස්සන්ට නියමිත ප්‍රමිතියට අනුකූලව වාහනේ හදලා දෙනවා. සහ මොකක් හරි තැනක දෝෂයක් තියෙනවා නම් ඒකට අග්ගාලා ස්කෑන් කරලා බලලා හරි තැන මෙන්න මෙතන තමයි දෝෂი තියෙන්නේ කියලා දැනගන්න ඒ අවශ්‍ය උපකරණ සියල්ලම සතුස මෝටර්ස් ගාව තියෙනවා. සහ ටූල්ස්. ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා. මොකද සතුස මෝටර්ස් තමයි ඉසුසු ලොරි ලංකාවට ගෙන්නන බලලා තලවි නියෝජිතය. ජපානෙන් මේ සියලුම වගකීම් සහ ඒ අවශ්‍ය දේවල් දීලා තියෙන සතුස මෝටර්ස් වලට. ඉතින් අලුතින් ගන්න ඉසුසු ලොරිය තැන තැන දාලා නිකන් සෞතු කරගන්න නැතුව හරි තැනට දාලා හොඳ විදියට හදාගන්න දාන්න සතුස මෝටර්ස් වලට. වෙලාව පත්තරේ බලන වෙලාව 8:01.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත්හසා.
4: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන්
5: 2025 SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
6: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
7: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
8: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
1: Hi Hasa, good morning.
9: Good morning ආචාර්ය. අපි පත්‍රයේ විස්තරේ බලන්නයි හදන්නේ අද සිකුරාද දවසේ. ඉක්මනට පත්‍රවලට හැරෙමු. ඊට කලින් මතක් කරන්නම් අපි එක්ක අද ඉන්නවා පත්‍රයේ විස්තරේ අරන් එන්න ස්විස්ටෙක් ටයිල් ඇඩසිව්, ටයිල් ග්‍රවුට්, ස්කිම් කෝට්, වෝටර්ප්‍රූෆ් වගේ ඔබේ ගෙදර ඉදිකිරීම් කටයුතු වලට අවශ්‍ය නිෂ්පාදන රසක් ඔබට ඉදිරිපත් කරනවා ස්විස්ටෙක්. මේක විශේෂම කාරණය තමයි මේවත් එක්ක ඉන්න තරඟකාරී නිෂ්පාදකයෝ වගේ බෑග් එකේ ලොකු ගාණක් බොරුවට ඉලක්කමෙන් ගහලා ඊට පස්සේ ලොකු ඩිස්කවුන්ට් එකක් ලබා දෙන බව පාරිභෝගිකයාට මවා පෙන්නන බිස්නස් ට්‍රික් එක ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයෝ පාවිච්චි කරන්නේ. ස්විස්ටෙක් බෑග් එකේ ඉතාම සාධාරණව ඉතාම නිවැරදි මිල තමයි ප්‍රින්ට් කරලා එවන්නේ. බොරුවට ලොකු ගණන් ගහලා එවන්නේ නැහැ. ඒ හින්දම ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයෙක් කියලා කියන්නේ පාරිභෝගිකයව රවට්ටන්න ට්‍රයි කරන්නේ නැති අවංක ජෙනුයින් වෙළඳ ව්‍යාපාරිකයෙක් කියලා හඳුනා ගන්න පුළුවන්. ස්විස්ටෙක් ඔබට හඳුන්වා දෙන ටයිල් ඇඩසිව්, ටයිල් ග්‍රවුට්, ස්කිම් කෝට්, වෝටර් ප්‍රූෆ් විතරක් නෙවෙයි ඔබේ ඉදිකිරීමට අවශ්‍ය කරන වැලිගල් සිමෙන්ති ඉඳන් ඕනෑම දෙයක් මිලට ගන්න ඔබට විශ්වාසය තබන්න පුළුවන් අලවි නියෝජිතයෙක් තමයි ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයෙක් කියලා කියන්නේ. ඉතින් ඔබේ ඉදිකිරීම් කටයුතු වලදී ස්විස්ටෙක් ගැන සහ ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයන් ගැන විශ්වාසය තියන්න. විශ්වාසය කිව්වහම මතක් වෙනවා විශ්වාසය කියන්නේ ගොඩනගා ගන්න ලේසි දෙයක් නෙවෙයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අවුරුදු 64ක් තිස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගෙන තියෙනවා. ඒ විශ්වාසය දිනාගෙන තියෙන්නේ අවුරුදු 64ක් තිස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත රකින්න දැවැන්ත ශක්තියක් බවට පත්වමින්. රුපියල් බිලියන 247ක ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදලට සහ රුපියල් බිලියන 275ක ලංකාවේ විශාලතම වත්කම් සම්භාරයට හිමිකම් කියන ආයතනය තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කියලා කියන්නේ රක්ෂණ ආයතනයක් හැටියට. රුපියල් බිලියනේ ඉක්මවා මාසෙකට ජීවිත රක්ෂණ හිමිකම් ගෙවන්නත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්ට පුළුවන්. ඉතින් එච්චර ශක්තියකින් ඔබට රැකවරණය ලැබෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමග. 2025 අවුරුද්දේ තමන්ගේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හැමදාමත් වගේ අතිදැවන්ත බෝනස් ප්‍රතිලාභයකුත් SLIC Life පිරිනමනවා. මං ඉලක්කම කියන්නම්, රුපියල් කෝටි 1460කට වැඩි බෝනස් ප්‍රතිලාභයක් ඔබට ලබා දෙනවා පියකුමෙන් මවකමෙන් ඔබ රකින ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. CDB රන් අය අපිත් එක්ක අදත් ඉන්නවා. CDB රන් සහනය ගැනයි මේ මතක් කිරීම. අඩුම පොලියට ඉහළම අත්තිකාරමක් පිරිනමන ගමන් ඔබේ ජල විදුලි දුරකථන බිල්පත් වලට රන් සහනයක් ලබා දෙන්න CDB රන් අය දැන් ලෑස්ති. ජයග්‍රහකයන් රැසක් බිහි කරන්නට සකස් වී ඇති මෙම දිනුම් මැදීමට ඇතුළත් වෙන හැටි දැනගන්න කතා කරන්න 0117 388 388 නැත්නම් අදම CDB ශාඛාවකට ගොඩ වෙන්න. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. දිනමින පත්‍රයෙන් අපි පටන් ගමු ආශ්චර්ය අද දවසේ පත්‍රවල පුවත් දැනගන්න. ලක්ෂ 596ක මුදල් විසුද්ධිකරණ නඩුව. යෝෂිත ඇල්ලෙන් වතු යායකුත් මිලට අරන්. රත්මලානෙන් ගේකුත් අරන්. තවත් සල්ලි කොටස් වලඳ පොලෙත් දාලා. චෝදනා පත්‍රය සංශෝධනය කළ බව අධිකරණය දන්වයි කියලා තියෙනවා. මේ නඩුව ඉස්සරහට ඇදෙන අතරේ මේ දේසි ෆොරස්ට් නැමැති එහෙම නැත්නම් යෝෂිතගේ ආච්චිව මේ නඩුවෙන් ඉවත් කළා. ඊට පස්සේ පෙත්සමක් යොමු වුණා. එක විත්තිකාරයෙක් විතරක් තියාගෙන කුමන්ත්‍රණය යන චෝදනාව යටතේ නඩුව පවත්වාගෙන යන්න බෑ කියලා. හැබැයි අධිකරණය නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ, මේ නඩුව ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් බව දැනුම් දීලා තියෙනවා. අභියාචනාධිකරණයේ එම විරෝධය ප්‍රතික්ෂේප කර කුමන්ත්‍රණ චෝදනාව යටතේ විත්තිකරුවන්ට විරුද්ධව නඩුව පවත්වාගෙන යාමට අවසර දුන්නේය කියලා තමයි කියවෙන්නේ. රුපියල් ලක්ෂ 596ක ස්ථාවර තැන්පතුවක් උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි වීමේ චෝදනාව යටතේ තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මධ්‍යම පුත්‍රයා වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් යෝෂිත කනිෂ්ක රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණියට එරෙහිව මේ නඩුව විභාග වෙන්න පටන් ගත්තේ. ඔය අතරේ කොළඹ මහනගර සභාවේ දූෂණ වංචා රෝසි අද කොමිසම හමුවට. රෝසි කියලා කියන්නේ කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපතිනිය රෝසි සේනානායක. කොළඹ මහනගර සභාවේ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශනාංශයේ හමුවට කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද කැඳවා තිබෙනවා කියලා කියනවා. 2022 වසරේ කොළඹ අඩු ආදායම් ලාභීන්ට සතසින් බඩු ගැනීමට ලබා දුන් වවුචර් වංචාවක් සහ නාගරික මන්ත්‍රීවරුන්ට වාහන පාකින් වෙන් කිරීමේදී සිදු වූ වංචාවක් ඇතුළු වංචා රැසක් සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරු සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිනියගෙන් ප්‍රශ්න කෙරෙනු ඇති කියලා තමයි අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. මම එනවා ලංකාදීපයට. ගොවිපලකට අක්කර 100ක කැලේ කපලා. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආනේකට්ටිය ග්‍රාම නිලධාරී වසමේ තුලානේ මහකෝන් ගස්කඩ විහාරස්ථානයට ආසන්නව රජයට අයත් අක්කර 100ක පමණ වනාන්තරය කිසියම් පිරිසක් විසින් විනාශ කරනු ලැබ ඇත කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. නිකන් ගොවිපලක් හදන්න රජයේ ඉඩමක් කැලේ විනාශ කරලා සත්ත්ව ගොවිපලක් සඳහා එලිපෙහෙලි කරන බවක් පවසා ඔවුන් මේ වන විටත් වනාන්තරයේ විශාල කොටසක් විනාශ කර ඇතැයිද ප්‍රදේශවාසීහු චෝදනා කරති. ඉතින් තාම දන්නේ නැහැ මේ කවුද මේ කට්ටිය කියලා. ප්‍රදේශවාසීන්ගේ එහෙම චෝදනාවක් තියෙන බව තමයි ලංකාදීපය වාර්තා කරලා තියෙන්නේ. මත්තල ගුවන්තොටේ දිනක පාඩුව 170යි. මත්තල ගුවන්තොටේ දිනක පාඩුව 170,000යි. ජනාධිපතිතුමා ඉදිරියේ නිලධාරීන් එහෙම කිව්වා කියලා ලංකාදීපේ වාර්තා කරනවා. මත්තල ගුවන්තොටුපලේ දිනක පාඩුව රුපියල් 160,000 අතරක් ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති කාර්යාලයේ පැවති වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාවේදී අනාවරණය වුණා කියලා කියනවා. එතකොට මත්තල ගුවන්තොටුපලේ වසරක පාඩුව රුපියල් කෝටි 400ක් කියලා සඳහන් වෙලා තිනවා. මත්තල ගුවන්තොටුපල සඳහා ආයෝජන යෝජනා මේ වන විට කැඳවා ඇති අතර 2027 වන විට ඊට අදාළ කටයුතු අවසන් කළ හැකි බව නිලධාරීන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මන් දන්නේ ආයෝජන යෝජනා කියලා 2027 වෙනකොට අවසන් කරන්න යන යෝජනා මොනවද කියලා. ඒ යෝජනා ටික අවසන් වෙනකොට වසරකට සිද්ධ වෙන මේ රුපියල් කෝටි 400ක පාඩුව පියවෙනවද කියලත් අපි හරියට දන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඉතින් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිත් මෙහෙ ඉතින් හැදුලා නේද? ඇරලා තියෙනකොට දවසකට මිලියන 7ක් විතර පාඩුයි ඇරලා තියෙද්දි. වැහුවොත් තව කොහොම වෙයිද දන්නේ නැහැ, බලමු. අරුණ පත්තරයට අපි ළඟට යන්නේ. පෞද්ගලික රෝහල් රැසක කල්ලිකුත් උපකරණ රසායනාගාරවලත් නුසුදුසු මෙවලම්. භාවිතයට නුසුදුසු තත්වයේ තිබූ කල්ලිකුත් වෛද්‍ය මෙවලම් කට්ටල සහ රසායනික ද්‍රව්‍ය රැසක් දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර පරීක්ෂාවන් 52කදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තියෙනවායි කියලා කියනවා. වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිතා කරන ඇතම් රසායනාගාර ද්‍රව්‍ය සහ උපකරණ කල්ලිකුත් වී තිබී ඇති අතර ගුණාත්මක භාවය සම්බන්ධයෙන්ද ගැටලු පැනනගී ඇත. රුධිරයේ සීනි මට්ටම් පරීක්ෂා කිරීමට භාවිතා කරන මෙවලම් කට්ටල රසායනාගාර රසායනික ද්‍රව්‍ය, ඩෙංගු රෝගයේ නිශ්චය සඳහා භාවිතා කරන පරීක්ෂණ කට්ටල, හෘද රෝගීන්ට භාවිතා කරන ජෙල් වර්ග, වෛද්‍ය පරීක්ෂණ වලට යොදා ගන්නා වර්ණක ද්‍රාවණ ඇතුළු රසායනාගාර ද්‍රව්‍ය රසක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ පැවති බව තමයි මේ පරීක්ෂාවන් වලදී හෙළි වෙලා තියෙන්නේ. ඉතින් මේ පෞද්ගලික රෝහල් වල කරන ලද පරීක්ෂාවන් ගණනාවකින් තමයි මේ තත්ත්වය අනාවරණය වෙලා තියෙන්නේ. දිවයින පත්‍රයට මම ඊළඟට එනවා. මීගමුව හිරගෙදර ඝාතන බන්ධනාගාර අධිකරණයේ නඩු එපා. CID උසාවියෙන් වළක්වන නියෝගයක් ඉල්ලයි. මීගමුව බන්ධනාගාරය තුල පොලිස් හදිසි උපක්‍රමික බලකායේ නිලධාරීන් 10ක් සහ රැඳවියන් 21 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකරණය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත නඩු විභාගය සහ දඬුවම් නියම කිරීම වළක්වාලන නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ලෝරයා වෙත නිකුත් කරන්න කියලා තමයි මේ අධිකරණයෙන් මේ ඉල්ලීම කරන්නේ. මොකද දැනට ඒ සම්බන්ධයෙන් එක නඩුවක් පවත්වාගෙන යනවා. එකම සිද්ධියක් සම්බන්ධයෙන් නඩු විභාග දෙකක් පවත්වා දඬුවම් නියම කිරීම සුදුසු නොවන නිසා තමයි මේ බන්ධනාගාර අධිකරණයේ නඩු පවරන්න එපා කියලා ඉල්ලීම කරන්නේ. ඉතින් බන්ධනාගාර කොමසාරිස්වරයාට මේ සම්බන්ධයෙන් බලය තියෙනවා. ඒ හින්දා ඒ ගැන විමසලා බලලා අධිකරණයේ සුදුසු නියෝගයක් නිකුත් කරන බව තමයි දැනුම් දීලා තියෙන්නේ. හැකර්ලා එක්ක හැප්පෙන්න රහස් වාර්තාවක් මුදල් අමාත්‍යාංශයෙන් මුදල් කාරක සභාවට. භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක විදේශ ණය පියවීමේදී සිදු වූ සයිබ අපරාධය ආශ්‍රිත වංචාව සිදුවීමෙන් පසුව නැවත එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීමට සහ විදේශ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් ගන්නා පියවර ගණනාවක් ඇතුළත් වාර්තාවක් මේ වන විට මුදල් අමාත්‍යාංශය විසින් රජයේ මුදල් කාරක සභාවට යවා ඇත. ඒ වගේම නැවත වෙන එක නවත්වන්න ගන්න පියවර ඒගොල්ලෝ දැන් දැනුම් දීලා තියෙනවලු. මෙන්න මෙහෙම ක්‍රියාමාර්ගෝගයක් අරන් තියෙනවා කියනවා. ණයවාරික හා පොලී ගෙවීම් වලට අදාළ ණය දෙන්නන් සම්බන්ධීකරණ කාර්ය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර සම්පූර්ණයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් භාර ගැනීම. පළමු ණයවාරික ගෙවීම සිදු කිරීමට අවම වශයෙන් දින 10කට පෙර මාසික ණය සේවා පුරෝකථනය අදාළ ගෙවීම අනුමැතිය සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් වෙත ඉදිරිපත් කිරීම. ණය දෙන්නන් විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අවම වශයෙන් මාර්ග දෙකක් ඔස්සේ හෝ ඵලදායි ලෙස තාවුරු කිරීම සහ සහතික කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඇතුළුව අදාළ ණය දෙන්නන් සමග විධිමත් සන්නිවේදන මාර්ග ස්ථාපිත කිරීම. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විධිමත් ලෙස සත්‍යාපන ක්‍රියාවලියට ඇතුළත් කර ඇති අතර එම දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරන ඒකාබද්ධ අරමුදල් ගෙනුම්වලින් මාසික ණය ආපසු ගෙවීම සඳහා වෙන් කිරීමට අවසර දෙන්නේ අදාළ සත්‍යාපන ක්‍රියාවලියේදී නිවැරදි තොරතුරු පැහැදිලිව ඇත්නම් පමණක් වීම නිසි අවසරයකින් සහ තහවුරු කිරීමකින් තොරව අදාළ පද්ධතිය දැනට පවතින බැංකු විස්තර වෙනස් කිරීමට සීමා කිරීම පැනවීම සහ මුදල් අමාත්‍යාංශයේ සමස්ත සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීමට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතිවල හඳුනාගෙන තිය අඩුපාඩු මගහරවා ගැනීමට ඒවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඇතුළු ආයතනවල සහාය ලබා ගැනීමට කටයුතු කිරීම. දැන් ඒ ටික ඇහුවම හිතෙනවා එතකොට ඔය මොකුත් නොකරද මෙච්චර දවස් ගෙව්වේ නේද? අඩු ගානේ 2A වෙරිෆිකේෂන්වත් පාවිච්චි කරන්නේ නැතුව සත්‍යාපන ක්‍රියාවලියකින් තොරව එහෙමද ගෙව්වේ මෙච්චර දවස්? දැන් ඒ ටික කරනවායි කියලා කියන්නේ නේද? ඒටි අලුතෙක් කරනවා කියන්නේ මීට කලින් ඒටි කරලා නැහනේ. ඉතින් මේ ඔයින් ගියා බදයි කියලා තමයි එතකොට කියන්න වෙන්නේ. ගිහිල්ලා එන්න සුබ සතියන්තයක්.
1: එසෙම වේවා.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත්හසා.
4: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන් 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
6: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
7: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
8: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
1: උදේ 8 විනාඩි 15යි.
10: වේලාව ඔබ වෙත ගෙනාවේ.
11: ඇසට් ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 114 700.

0: থিয়েটার টপ স্টোরি
1: හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ සිරුර නිවසින් හඹ වෙයි. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න සියතිවි හානි කරගෙන තිබෙනවා. පොලිස් මාත කොටාසය සඳහන් කළේ අතුරු කිරිය පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි තබාගෙන සියතිවි හානි කරගෙන ඇති බවයි. වසර 30කට අධික කාලයක් පොලිස් සේවය කටයුතු කළ සීඩී වික්‍රමරත්න මෙරට 35 වන පොලිස්පතිවරයාද වනවා. දැන් තවත් දේශීය පුවතක්. ගොඩගම බොරැල්ල ප්‍රධාන මාර්ගයේ අතුරුකිරිය ගෝවින්න මාවතසල්දී ටිප රථයක් සහ ප්‍රවාහන බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදු වුණා. අදාළ සිදු වූ එම අනතුරත් සමග ගොඩගම බොරැල්ල මාර්ගයේ රථවාහන ධාවනය පැය දෙකකට ආසන්න කාලයක් අවහිර වී තිබූ බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 20කට ආසන්න පිරිසක් ඔරුවල සහ හෝමාගම මූලික රෝහල්වලට ඇතුළත් කරනු ලැබුවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4
2: පන්නේවාගේ කමුකොකේ
3: ප්‍රේක්
2: නෑවාගේ
3: පතිමුරේ
4: ස්පයින මචං
2: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

දශම දෙකෙන් 98.4 සියත දෙවයින පුරා

0: මොකක්ද දැන් මොකක්ද ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඉරානෙට? මොකක්ද කියන්නේ? එයා ඉරානෙට මේ මෑතකදී කියලා තියෙනවා අපිව විශ්වාස කරන්න. න්‍යෂ්ටික අවි බිම තියන්න.
1: හරි.
0: අපි ඉරානය ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කරන්නම්. අපි විශ්වාස කරන්න.
1: වගකීම අපිට දෙන්න.
0: ඔව්. අපි කරේ විශ්වාසය තියලා.
1: හරි.
0: න්‍යෂ්ටික අවි බිම තියන්න. අපි ඉරානයට සමෘද්ධියත්පත් කළා දෙන්න.
1: හා හා.
0: මේකට උත්තර දෙනවා අබාස් අරාචි.
1: හරි.
0: ඉරානේ. එයා කියනවා ආ ඔව් ඔව් ඔව්. අපි දැකලා තියෙනවා. ඕගොල්ලන්ව විශ්වාස කරලා ඕගොල්ලන්ට වැඩේ බාර දීපු සිරියාවට ඇෆ්ගනිස්තානයට ඉරාකයට සමෘද්ධිය උදා වෙත් ඇති කියලා. ඉවරයි. ඉවරයි. ඉවරටම ඉවරයි. දැන් මේගොල්ලන්ගේ තියෙනවා
1: හරි.
0: ඉරානේ තියෙනවා යකඩ බලකොටුව කියලා එකක්. යකඩ බලකොටුව. හොඳේ. මේක කියනවා මේ දැනට ඇමරිකාව සතුව තියෙන මම හිතන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 30,000ක් විතර වගේ වෙන එහෙමද එහෙමද පොඩ්ඩක් නේද? ආ නෑ නෑ නෑ. මේක කිලෝ කිලෝ කිලෝ 30,000ක් විතර බර භාණ්ඩයක් මේක. ඇමරිකන් ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා හදපු එකක්.
1: හරි.
0: ඒව නිකන් මේ උදේහවහ දාන්න පුළුවන් බඩුත් නෙවෙයි. ඒවැක් ගණන්. ඒ සමහර වෙලාවට ඒක බෝම්බයක් රටක ආර්ථිකයකට සමානයි.
1: හරි.
0: එයින් එක බෝම්බයක්. ඒ බෝම්බේ හදන්න යන සල්ලි කොච්චරද කියලා බැලුවොත් එහෙම සල්ලියක් අපේ භාණ්ඩාගාරයකවත් නැහැ. ලික්විඩ් කෑෂ් විදිහට ඩොලර් වලින් හිතුවොත්.
1: හරි.
0: ඒ තරම් ලොකුයි. ඉතින් මේ ඉරානේ තියෙනවා කියලා කියන මේ යකඩ බලකොටුව ඇමරිකාවත් කොච්චර උනත් විශ්වාස කරනවා. කොච්චර පෝෂණය කරපු යුරේනියම් අපි ගාව නැහැ. අපි පෝෂණය කරෙත් මේ එක එක වෙයි ඉලෙක්ට්‍රිසිටි හදන වැඩවලට බලාගෙනයි එහෙම කියලා කිව්වට 100%ට වඩා දියුණු කරපු පෝෂණය කරපු යුරේනියම් ওই යකඩ බලකොටුව පාමුල තියෙනවා කියලා විශ්වාස කරනවා.
1: හරි.
0: දැනට අහලා දැකලවත් නැති අවි ආයුධ ওই යකඩ බලකොටුව ඇතුලේ තියෙනවා කියලා ඇමරිකාව විශ්වාස කරනවා. පොඩි ප්ලෑන් එකක් තියෙනවා කියන බංක බස්ට බෝම්බයක් දෙකක් දාලා ඒ ෆැසිලිටි එක විනාශ කරන්න. ඒකට අත තිබ්බොත් ලෝකේ සුන්නත් දූවිලි කරලා දාන්න උනත් දෙපාරක් හිතන්නේ නැහැ කියන තැන තමයි ඉරානේ ඉන්නේ. ඒකට අත තියන්න ආවොත්. ඒත් එක්කම සැකයක් තියෙනවා අර කිලෝ 30,000ක් බර වුණත් ඒ වගේ බංකබස්ත බෝම්බෙකටවත් මේක විදගෙන අඩියටම යන්න පුළුවන්ද කියලා. මොකද දැනට තියෙන තොරතුරු වල හැටියට එතන ඉඳලා මීටර් 100කටත් එහා තමයි පොළොව යටින් තමයි උමං පද්ධතිය හදලා මේ ෆැසිලිටි එක හදලා තියෙන්නේ. පොළොවේ ඉඳලා අර මහා කඳුකරේ පොළොව විදලා මීටර් 100ක් යට තමයි ඒගොල්ලන්ගේ මේ කර්මාන්ත ශාලාව නැත්තම් විද්‍යාගාරය හෝ මේ පර්යේෂණාගාරය හෝ තියෙනවා කියලා කියන්නේ.
1: හරි.
0: ඉරානයේ තියෙන බොහොම අතලොස්සක් තමයි මේකට යන පාර තොට දන්නේ. ලෝකයේ තියෙන යුද්ධයට කලින් ලොකුවටම ක්‍රියාත්මක වෙන එකනේ බුද්ධි තොරතුරු සේවා.
1: හරි.
0: ඉරානයේ කොච්චර නැහැ කිව්වත් ඉරානයේ ඔයක කාලයකට කලින් මහ විශාල ඩොකියුමන්ට්ස් තොගයක් පන්නනවනේ ගලි බවුසර් වල වගේ වේ දාලා. ඒ ගොඩක් ඒවා තිබුණේ ඉරානයේ විසින් දියුණු

0: කරන්න බලාපොරොත්තු වෙච්ච න්‍යෂ්ටික අවි ආයුධවල තොරතුරු කියලා තමයි ඉතින් CIA සංවිධානය කියන්නේ. කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ මෙයා. මොකද දන්නවද, යුද්ධෙදි ඉස්සෙල්ලාම මිය යන්නේ සත්‍ය කියලා එකක් අහලා දෙනවා. හැමෝම බොරු තමයි කියන්නේ.
1: තාවද විශ්වාස කරන්නේ?
0: ඔව්, හැමෝම බොරු තමයි කියන්නේ. අර සංසූණත් කියනවනේ, සංසූ කියනවා, සංසූව සලකන්නේ ලෝකේ හිටපු
1: යුද,
0: යා ලෝකේ හිටපු හොඳම යුද උපදේශකයා විදිහට සලකන්නේ. යුද්ධේ පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් තිබිච්ච තත්ත්වයේ මිනිස්සෙක් විදිහට. ඒ
1: කියන්නේ ප්‍රොෆෙසර් කෙනෙක්
0: කියලා. යුද්ධේ පිළිබඳව ඇත්තට මහාචාර්යවරයෙක් වගේ සංසු.
1: හරි.
0: එයාගේ තීරිය අදටත් පාවිච්චි කරනවා. එයා හරි ලස්සන ඒවා කියනවා. එයා කියනවා ඔය බොරුව පටන් ගන්න තෙතනින්ම තමයි. ඉතාම දුර්වල අවස්ථාවේදී ඉතාම ශක්තිමත් බව හතුරාට පෙන්නන්න.
1: හරි.
0: ඉතාම ශක්තිමත් අවස්ථාවේදී ඉතාම දුර්වල බව හතුරාට පෙන්නන්න කියලා කියනවා. නැන්. ඔයා හෙන්නම ස්ට්‍රොง නං. ඔයාට ඕන රටක් එක ගහ ගන්න පුළුවන් මට්ටමක නං ඔයා දැන් ඉන්නේ.
1: මං හෙන්න දුර්වලයි.
0: හෙන්න දුර්වලයි කියලා හතුරට පෙන්වන්න ඕන.
2: කල්ලලෑ වල්ලලෑ.
1: සමහරවිට අපේ දුර්වල වගේ පෙන්නනවද දන්නේ නේ.
0: මොකද?
1: අපේ රට දුර්වල වගේ පෙන්නනවද
0: දන්නේ. ඔව් ඔව්. අපේ රට මේ දුර්වල වගේ පෙන්නගෙන. ඒක දුර්වල කමක් නෑ. අතෝ මේ තෙල් නැති කමක්වත් එහෙම සල්ලි නැති කමක්වත් එහෙම නෑ. ඕනනම් මේ හිතලා මේ නුවර යන කෝච්චි පාර මේ හෙට උදේ හැදුවේ.
1: ඒරට එහෙම බෑ. සංසු කියලා තියෙනවා.
0: සංසු කියලා දෙන දුර්වලයි වගේ ඉන්න කියලා.
1: තියෙන වෙලාවෙදි දුර්වලයි.
0: සංසු කියන දෙන වැඩ යන්නේ. සංසුන්.
1: දැන් තමයි හිතට නිකන් පොඩි සහනයක් ආවා. ඇඟට ලේ ඉනුවේ.
0: පුළුවන් කියලා හැමදේම එළියට දානවද?
1: ඒ ඕකේ.
0: එහෙම දාන්නේ නැහැ. එහෙම වර දාන්නේ. මීට අවුරුදු 1800 කට විතර කලින් චීනෙ හිටියා ඒ වගේ තවත් යුද සේනාධිපතියෙක්. එකපාරක් එයා හිටපු පොඩිම බලකොටුවක.
1: හරි.
0: එයා හිටියේ චූටිම බලකොටුවේ. ඒ චූටිම බලකොටුව 150,000 විතර හමුදාවක් ඇවිල්ලා වට කරගත්තා කියලා කියනවා. 150,000 ඈ, පොඩි ගාණක් නෙවෙයි.
1: ඒකනේ.
0: ඒ ගාණ නිකන් පොඩක් අමාරු හිතන්න. අඩුම තරමේ එක ඊතලයක් පාවිච්චි කරන්නේ නැතුව මේ 150,000ම ආපහු හරවලා යවන්න ඔය සේනාධිපතියට පුළුවන් වුණා කියලා චීන ඉතිහාස යුද කතාවේ කියනවා.
1: ඒ කියන්නේ කවුරුත් නැහැ වගේ මේගොල්ලෝ ඉන්නේ නැති සද්ද කරන්නේ නැතුව.
0: අහන්න කතාව.
1: හා ඕකේ.
0: අර කිව්වා වගේ ලෝකයේ අදටත් ශ්‍රේෂ්ඨම දාර්ශනික යුද සේනාධිපතියා විදිහට සලකන්නේ සංසු. එයාගේ තියරියක් තියෙනවා ද එම්ටි කාසල් ස්ට්‍රැටජි කියලා.
1: හා ඕකේ.
0: ද එම්ටි කාසල් ස්ට්‍රැටජි. අපි බලමු ඒක කොහොමද පාවිච්චි කරේ කියලා. චීන තියෙනවා ෂුහං කියලා තවමක්.
1: හරි.
0: ඒක හිටියා ෂුලියෙන් කියලා සේනාධිපතියෙක්. එතකොට ෂුහං වල ජාතික ආරක්ෂාව බාර මූලෝපායඥා හිටියෙත් ෂුලියෙන්ම තමයි. එයාගෙන් තමයි රටේ අධිරාජ්‍ය ඕන්ලාවක රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ආරමේ උපදෙස් ගන්න. බංකු තියලා හරි නැතුව හරි එයාගෙන් තමයි ගන්න.
1: හරි.
0: ඔන්න මේක දවසක් මොකක් හරි හේතුවකට තවත් කොහෙ හරි යුද පෙරමුණකට මෙයා ගිහිටපු හොඳම සොල්දාදු ටික මෙයා පිටත් කරලා යවනවා. හොඳම සොල්දාදු ටික පිටත් කරලා යවනවා.
1: හරි.
0: ඒක රාජතාන්ත්‍රික මට්ටමින් දායකත්වයේ දක්වන්න සිද්ධ වෙච්ච අවස්ථාවක්. නැත්තම් තමන්ගේ හමුදා මේ කාගවත් යුද්ධ වලට යවන්නේ නැහැ ලේසියෙන්. හරිද? මේක ආරංචි වුණාලු එයාගේ පරම හතුරා හිටියා සීමායි කියලා තවත් සේනාධිපතියෙක් බිනියත් අවංකම දක්ෂ මෝඩෙක් නෙවෙයි. කොහොම හරි ඔත්තු සේවෙන් ආරංචි වුණා බලකොටුවේ බඩු නෑ.
1: හරි.
0: සෙනග එළියට ගිහිල්ලා
1: ගියා. හා ඕකේ.
0: මෙයා හිතුවා තමන්ගේ පරම හතුරා ෂූලියෑන්ගෙන් පලිගන්න මීට වඩා අවස්ථාවක් එන්නේ නෑ. 150,000ක බලයනියක් අරගෙන මෙයා මග එනවා බලකොටුව වටලන්.
1: හරි.
0: සීමායි තමන්ගේ හමුදාවත් එක්ක එනවා ෂූලියෑන්ගෙන් පලිගන් බලකොටුව වටලන්. ෂූලියෑන්ගේ හමුදාව වෙන මොකද්දෝ මංගල්‍යයකට ගිහින්.
1: හරි.
0: බලකොටුව ඇතුලේ හිටියේ කවුද මේ වෙලාවේ? වයසක මිනිස්සු ටිකක් හිටියා 2500ක් විතර. නිකාන් සාමාන්‍ය ජන ජීවිතයේ ගෙවන.
1: හරි.
0: ෂූලියෑන්ට තේරුණා ෂූලියෑන්ට තාරංචුණා බඩු මග එනවා කියලා. යුද්ධයකට අඬ ගහන එක මරණ සහතිකය අද්දකින් ලියා ගන්න වගේ වැඩක් කියලා ෂූලියෑන්ට තේරුණා. ෂූලියෑන් කල්පනා කරා බොහොම සංසුන්ව කල්පනා කළා. එයා බලකොටුවට පණිවිඩ තුනක් ඇව්වා. පලවෙෙන එක. හතර දිසාවම ගේට්ටු ඇරල දාන්න කිව්වා. වහන්ඩ පාගුව පොඩි බලකොටුවේ හතර දිසාවම ගේට්ටු ඇරල දාන්න කිව්ව. දෙක වයස මිනිස්සුන්ට ඉදල් කොහු වරගෙන බලකොටුවෙන් එලියට යන්න කිව්වා. ගිල්ල අතුගාන්න පටන් ගන්න කිව්වා. බලකොට ඇතුළෙ මිනිස්සුන්ට කිව්වා මොනදේ වුනත් ඉතාම සාමකාමී විදියට ඕගල්ලන්ගේ දෛනික වැඩ රාජකාරි කරගෙන යන්න. රස්සාවල් වලට යන්න, කඩේට යන්න, කතා බහ කරන්න, තැන් තැන්වල සින්දු කියන්න, ටවුම සර්කස් පෙන්නන්න, ඉතාම සාමාන්‍ය පරිදි ජන ජීවිතය ගෙනියන්න කිව්වා. ඒ උපදෙස් තුන එහෙම වුණ දීලා මේ බලකොටුවේ තියෙන උසම තැනට ශූලියෙන් එයා ගාව තියෙන ගුකින් කියන සංගීත භාණ්ඩෙත් අරන් ගියා. මොකද ඒ නම? ගුකින් කියන සංගීත භාණ්ඩ.
1: මොකද ඒ?
0: ඊට පස්සේ ලැල්ලකට හයි කරපු ස්ට්‍රින්ග් සෙට් එකක් වගේ වාගේ වගේ චීන භාණ්ඩ දැකලා
1: ඇති. ආ රයිට් රයිට්.
0: ඔව්. ලැලි ගැල්ලක් වගේ දිග එකක්. ඒකට බාර ටිකක් හයි කරලා දෙනවා. ටං ටං නරනන.
1: පිටලියට.
0: පිටලිය සෑමි දිම්මලිය විදිම්මලි ගහලා අලි ගහලා අලි ගහලා. උඩ්ඩම තැනට ගිහිල්ලා
1: හරි
0: බොහොම සංසුන්ව ඉඳගෙන හනුංකූරු මිටියක් පත්තු කරගෙන ගෝලයෝ දෙන්නෙකුත් දෙපැත්ත තියාගෙන මෙයා ගුකින් එක වාදනය කරන්න පටන් ගන්නවා. අහල දුන් හත් පත්තුවට මැහෙන
1: හරි.
0: දැන් හතුරු එනවා. දැන් මොනවද උන්ට පේන්නේ? උන්දලට පේනවා බලකොටුවේ සේරම ගේට්ටු ඇරලා මේ වයසක මිනිස්සු කොහු ඉදල් අරගෙන අතු ගානවා, මකුළු දැල් කඩනවා, සුද්ද කරනවා, කුණු එකතු කරනවා. ඔත්තුකාරයෙක් යවල බැලුවා ඇතුළේ ඉතාම සාමාන්‍ය ජන ජීවිතය.
1: හරි.
0: මිනිය කල්පනා කරනවා හතුරා වුණත් මගේ මිත්‍රයා මෝඩයෙක් නෙවෙයි. මේ විදියට බලකොටුව ඇරලා දාලා මිනිස්සු සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා, වයස මිනිස්සු අතුගානවා. ඒ මදිවට මේ යකාර උඩම තැනට ගිහිල්ලා සංගීතය වාදනය කරනවා. සීමායි ඇස් දෙක පොඩි කරගෙන සංගීතය ආගෙන හිටියා. එයා දක්ෂ සංගීතඥයෙක්.
1: හරි.
0: එයාට තේරෙනවා ඒ වාදනය 100%ක් පරිපූර්ණයි. කිසිම තිගැස්මක් නැහැ. බයවෙච්ච මිනිහෙක් සංගීතය වාදනය කරනවා වගේ නෙමෙයි. අයිස් වාගේ සීතල, අයිස් වාගේ නිවිච්ච, කලබලයක් කියන නාමයක් නැති මිනිස්සෙක් සම වැදිලා වාදනය කරන සංගීත කණ්ඩයක් මේ ඇහෙන්නේ. එක සීමායිට තේරුණා. එක පාටම මිනිහාගේ ඇස් ලොකු වුණා. මිනිහා කිව්වා මේක උගුලක්. මේ යකාගේ බලාපොරොත්තුව කිසිම ප්‍රශ්නයක් නෑ වගේ එකක් පෙන්නලා අපිව බලකොටුව ඇතුළට අරගන්න. මූගාව අනිවාර්යෙන්ම ලොකු ප්ලෑන් එකක් ඇති අපිව ඇතුළට අරගෙන විනාශ කරන්න. මේක මර උගුලක්, මේක සැලැස්මක්. නවතිනු, පසිපසුනු, ආපසු යනු. යුද්ධ ඉවරයි.
1: ප්ලෑන් එක කොහොමද?
0: කවුද ප්ලෑන් එක?
1: මරු.
0: ඔබට කිසිම යුද සූදානමක් නැති වෙලාවේ උප්පරිම යුද සූදානමක් තියෙනවා වගේ ඇසිරෙන්න ඕනේ. ඔබට උප්පරිම යුද සූදානමක් තියෙන වෙලාවේ කිසිම යුද සූදානමක් නැහැ වගේ හැසිරෙන්න. හතුරා කන්ෆියුසිස් වෙලා ෆියුස් එක
1: කන්ෆියුස් උංගා බංගා කියන්නේ ඒක.
0: උංගා බංගා
1: වෙලා යනවා. සතුරා. කෝ සතුරෝ? දැන් සතුරෝ නැහැනේ. අන්න ඒකනේ කොහෙද ඉතින් මේවා පාවිච්චි.
0: දැන් අපිට දැන් සතුරෝ බරා.
1: ඉන්න
0: හතුරු මද? අලුතෙන් ඕන්නේ.
1: ඒක වරුනේ.

කිහිපි ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තෙ? මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 732 1000. NIB The City University, the place to be.
4: Asset Line Finance within best bike එකට best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. අමතන්න 011 4700.
5: Finishing වහලක් ලෙස color up blow වැජබෙනා.
6: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.

0: Diddakas bisi pamasri SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තීමුණ. දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්.
1: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියා කල්පි ස්ථාවර තැන්පතු ට්‍රේඩින්ග් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්.
4: හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
5: සිටි බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
6: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරේ මීටර් 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
7: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
8: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.

0: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාග්.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
8: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
9: නවතම විශේෂාංග රසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4-valve engine, idle start and stop switch, full digital dashboard, handle එමත් ඇතිරිවස් ගියරය, brand new බජාජ් ත්‍රිරෝද රථය, David Pierce Motor Company Private Limited.
10: අපොස සාමාන්‍ය පිළිම් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
11: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
12: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
13: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
14: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: සතුට රස ගුණ මුසුමෙනා, කැමවල රස සුරකෙනා.
16: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
17: මුළු පවුලටම මගේ ගානට
18: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 1,05,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13,16 අමතර.
19: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pierce Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
4: 98.2 98.4 සියත

0: ටක්කරකා ටක්කරකා ටක්කරකා ටක්කරකා ටක්කරකා
1: හරිද?
0: මොකද්ද?
1: යාළුවෝ ටිකක් හම්බුණා මට ඊයේ. ඒගොල්ලෝ ඒගොල්ලගේ පම්පෝරිය කියන පටන් ගත්තා. හරිද? ආයෝජනය කරපේවා. මම මේ ඩුබායි වල ආයෝජනය කරලා තියෙනවා. එක්කෙනෙක් අනිත් එක්ක මම පෝට් සිටි එකේ ආයෝජනය කරලා තියෙනවා.
0: ආයෝජනය කරලා තියෙනවා. හරි මෝඩ කතාවක් නේ. හලෝ, ඉතින්
1: මොකද්ද
0: ඒ මිනිස්සු කතා කරලා තියෙන්නේ? මේ වෙන ආයෝජන ක්‍රම ගැනනේ.
1: ඉතින් මට එහෙම කියන ආයෝජනයක් නෑනේ.
0: මොකක්වත් නෑනේ. හරිනේ. ඉතින්
1: මට මම හැබැයි මගේ නිින්ද වෙනුවෙන් මම ආයෝජනය කරලා තියෙනවා. මට එතකොට හොඳ සුපිරි දීප්තිමත් හෙට දවසක් මට තියෙනවා. මට හොඳට නිින්ද ගියාම
0: ඔයාට තියෙනවා එන්න සුපිරි දීප්තිමත් හෙට දවසක් තියෙනවා ඔයාට. මේ ඔයාට
1: හෙට
0: සෙනසුරාදා.
1: හෙට සෙනසුරාදා. අම්මෝ හෙට දවස.
0: ඔව්, ඒ 11 විතර වෙනකම්ම අල්ලගත්ත හැගෙන හිටනන් නේද? හොඳයි හොඳයි. ඔබ නින්දට ආයෝජනය කළාද? මොකද කොහොමද ආයෝජනය කරන්න? එහෙම අදහසක් නැද්ද? නින්ද යනවද? නින්ද යනවා නම් වැටුණ ඕන තැනක නින්ද යනවා නම් හිටගෙන ඉඳගෙන තැන නොතැන නැතුව වැටුණ ගමන් නින්ද යනවා නම් ඔව්, ඇත්තටම ඔබ මෙට්ටකට ආය ආයෝජනය කරන්න මහන්සි වෙන්න ඕනේ. ඔය නිදා ගන්න විදිහට නිදා ගන්න.
1: මාර වාසනාවන්ත කැරක්ටර් එකක්. ඩෙෆිනිට්.
0: එහෙම එහෙම එහෙම අතලොස්සක් පිරිස ඉන්නවා.
1: ඔෆිස් වල නිින්ද යනවා
0: වේ වෙනවා. ඕන තැනක.
1: හරි.
0: තැන නොතැන නැතුව නිින්ද යන මිනිස්සු ඉන්නවා. නැගිටවන්නත් බෑ මේ යක්කු නිදා ගන්න. අපි කියනවා මේ කන් නිදා ගන්න මැරිලා වගේ නේ කියලා කියනවා.
1: යස් යස්.
0: ගොරෝ ගොරෝ ගොරෝ නෝනේ මේ සමහර අය දැන්. සමහර අය එහෙමනේ. සමහර අය
1: සමහර
0: සමහර අය එහෙම නෙවෙයි. හා හා ගන්න නැතිනම්
1: හොඳම දේ සද්ද නතර වුණාම
0: ඕ
1: හා
0: ඉගෙන ගුරුවරෝ නෙමෙයි කෑ ගහනවා. ඒ අයට මේ ආයෝජනය අවශ්‍ය වන්නේ නැහැ.
1: ඇත්ත
0: කියන්නේ බෑ බොරුවට මේ මෙට්ටත් අල්ලු කරන්න මෙන්. නමුත් විවිධ හේතු මත
1: හරි
0: දැන් අපි ඔයා මං කියන මම මේ පහුගිය කාලේ බැලුවා මෙයා මේ ගොඩක් ඉන්නේ කවුද? දැන් අපේ මේ වෙහෙස මහන්සි වෙලා ඇඟපත වෙහෙසවල වැඩ කරන පිරිස ඔයා දන්නවද ලංකාවේ අඩුවේගෙන එනවා කියලා? මම නැමේ ලංකාවේ කවුරු රැමති කෙනෙක් කිව්වා පිට රටින් ඉඳන් ගෙන්නන්න වෙයි ඒ තරම් වැඩ කිව්වා. ඒ තරම් වැඩ හින්දානම් නෙවෙයි. මොකද මේ වැඩ කරන ජනතාව අඩු වෙලා ඉන්නවා. එහෙම වැඩ කරපු ටික ලංකාවෙන් ගිහිල්ලා තියෙනවා. අලුතෙන් එන මිනිස්සු ඒ වගේ වැඩ කරන්නේ නැහැ.
1: ඔව් නේ, වැඩිම මහන්සිලා අතපය ඔය
0: බලන්නකෝ. 100ක් අරන් බලන්න 50කට වැඩි ඉන්නේ content creators ලා.
1: Yes.
0: 100ක් අරන් බලන්නකෝ 50කට එහා content creators ලා ඉන්නේ.
1: ඒගොල්ලෝ job එකකටවත් යන්න කැමති නැහැ.
0: නැහැ. ඒගොල්ලෝ freelancers ලා හිටිට ඉඳා යාස. එතකොට ඒගොල්ලන්ගේ රස්සාව වෙනස්. දැන් ඒගොල්ලෝ අතපය මහන්සි වෙන්නේ නැහැ.
1: හරි.
0: කල්පනාව සිතුවිලි තමයි යොදවන්නේ. හොඳට මහන්සි වෙන මිනිහෙකුට ඉඳ යනවා.
1: හ්ම්.
0: දැන් බලාගෙන යනකොට අපේ සමාජයේ බහුතරයක් රස්සාවල් මේ ඇඟපත වෙහෙසමනේව නෙවෙයි. සිතුවිලි, ක්‍රියේටිවිටි, මනස
1: හරි
0: පාවිච්චි කළ කරන්නේව තමයි වැඩි හරියක්. ඒක ඇඟපත මහන්සි වෙන්නේ නැහැ. දැන් මනස පාවිච්චි කරලා මේවත් එක් කරන්න ගියාම ස්ට්‍රෙස් එක වැඩි. කායික මහන්සිය වගේ නෙමෙයි මානසික මහන්සිය. ස්ට්‍රෙස් එක නගිනවා.
1: හරි. ඒතර නිින්ද යන්නේ නැහැ.
0: එතකොට නිින්ද යන්නේ නැහැ. ඇඟේ නෙගටිව් ස්ටැටික් බිල්ඩ් වෙනවා.
1: හරි.
0: බයෝ රිදම් එක biological clock එක වෙනස් වෙනවා. පුටුවල ඉන්න කාලය වැඩි වෙනවා. කොන්දේ අමාරු වෙනවා.
1: හරි.
0: දැන් romantic හැඟීම් එනවත් අඩුයි. දැන් romance නෑ. මොන romanceද? ඇයි ඇඟේ static build එකක් තියෙනවා. negative. ඒක එළියට යන්නේ නෑ. අන්න ඒ වගේ අය වෙනුවෙන් තමයි ලෝකේ 40ක් ඉන්නවා මේ වගේ වැයන් පරිප්පු කරන. 10 දෙනෙක් ගත්තොත් 4 දෙනෙකුට නිින්ද යන්නේ නෑ මොනවා කරලවත්. එහෙමයි මේ රටේ කොච්චරද?
1: ඒකනේ.
0: යන්න කොළඹ හතේ තියෙන ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඒගොල්ලෝ තමයි වැලන්ටිනෝ ඉතලි ලංකාවට හඳුන්වලා දෙන්නේ. මේ ගොඩාක් ප්‍රොඩක්ට්ස් වලට පේටන් තියෙනවා. ඒ සමහර නිෂ්පාදන, සමහර නූල් වර්ගවලට, සමහර තාක්ෂණවලට පේටන් තියෙනවා ඒගොල්ලන්ට. ඒ නිසා මේක දැනගත්ත කියලාවත් වෙන කාටවත් ඔය මෙට්‍රොස් එක හදන්න බෑ. බලන්න ඔබේ බයොලොජිකල් ක්ලොක් එක අවුල් වෙලා නම් අර බයෝරිදමික් මෙට්‍රොස් එක ඔබට වැඩ කරයි ආයේ කිරිගාට මෝල් ගහින් යන්න වගේ. ඔබ නිතරම ස්ට්‍රෙස් වෙන මිනිස්සෙක් නම් ඔබේ ජොබ් එකේ තියෙනම ස්ට්‍රෙස් විතර නම් මං හිතන ඔබට ග්‍රැෆීන් මෙට්‍රොස් එක හරියයි කියලා.
1: හරි.
0: ඒ ග්‍රැෆීන් මෙට්‍රොස් එකට ස්පෙෂල් බල්බ් එකක් තියෙනවා. ඒක තිබ්බහම පත්තු වෙනවා බල්බ් එක. ඒක ඇත්ත බව පෙන්වන්නේ ඒගොල්ලෝ කරලා පෙන්වනවා. ඒ හැම මෙට්ටයක් ගන්නම ඔබ නිදාගෙන බලන්න ඕනේ විනාඩි 5 5 හරි. හරියටම නිදාගන්න ඉරියව්වට යන්න ඕනේ. නිකම් මේ අර බොරුවට අර කට්ටිය බලන් ඉන්න එක ස්ටයිල් නිදාගෙන හරියන්නේ නැහැ. ඇත්තට නිදාගන්න ඕනේ. ඒගොල්ලෝ ඔබ උනන්දු කරන්නේ තේකටයි. ඔබ චෙක් කරගන්න ඒගොල්ලන්ට විනාඩි 5න් පුළුවන්. ඒගොල්ලන්ගේ තියෙන වෙනමම සෙක්ෂන් එකක් තියෙනවා. ඔයාගේ සාමාන්‍යයෙන් ඔයාගේ ස්ලීප් පැටර්න් එක ඒවා වැතිරිලා ඉන්නකොට ඔයාගේ ඇඟේ බර එන විදිය, ඇඟේ ස්ට්‍රෙස් එක වැඩි තැන් ඒක ඔක්කොම හොයා ගන්න පුළුවන් ඒගොල්ලන්ට. පොඩි වෙලාවෙ විනාඩියෙන් දෙකකින් හොයනවා. ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ඔයාට හරියටම ගැළපෙන මෙට්‍රස් එක ඔයා ඉල්ලන වර්ගකින් දෙන්න. ඒක ආරෝග්‍යද, ඒක කූලද, ඒක බයොරිදමික්ද, ඒක ග්‍රැෆීන්ද, ඒක රොමෑන්ස්ද, ඒක ඔබට ඒ වෙලාවේ තීරණය කරන්න පුළුවන්. හැම මෙට්‍රයක්ම ලෝකේ තියෙන උපරිම ස්ටෑන්ඩඩ්ස් වලට හදන මෙට්‍රසස්. ඒකයි ඒගොල්ලන්ගේ විශේෂ ලක්ෂණ.
1: රයිට්, ඕකේ.
0: ට්‍රයි කරලා බලන්න ආසෙයි තින් නැද්ද කොහොමද අප්පා මේවැ වැටුණු ගමන් නිඳන්නේ
1: කියලා. නිඳන්නේ කියලා වුණේ.
0: ටෙක්නොලොජි පාවිච්චි කරලා තියෙනවා මේ මෙට්‍රස් සීරීස් එකට වෙන ලෙවල් එක. වෙන කොහෙවත් නැහැ. සීගිරිය හැමතැනම නැහනේ.
1: ඕ ඒක නම් ඇත්ත.
0: සීගිරිය වarne දඹුල්ලෙම යන්න එපේ.
1: ඕ.
0: නේද? ඒ පැත්තේ ගිහලා එහෙම. ඒ වගේ තමයි. කොහෙවත් නැහැ. මේ කලෙක්ෂන් එක ස්ලීප් මේකර්ස්ම යන්න වෙනවා. මොකද කරන්නේ ඉතින්?
1: මේ ෆස්ට් ටයිම් අහන්නේ අපි මේ වගේ දෙයක් නේ.
0: ෆස්ට් ටයිම් තමයි මමත් ඒ වගේ එකක් එක්ස්පීරියන්ස් කරියා ඇත්තටම.
1: යස්, ඒක හරි. දැන් අර වේද මගේ බැලුවොත් මේ කැම ලිස්ට් එක උදේම පටන් ගන්න නන් ෆැට් එක බීලා, පැල්වත නන් ෆැට් එක තමයි මෙව කරන්නේ. ඊට පස්සේ ඕට්ස් රොටි එකක් කනවා, ඊට පස්සේ චිකන් එකක් එක පොඩි බත් චුට්ටක් කනවා කෝප්පයක් වගේ. ඊට පස්සේ සුප් එකකට යනවා. ඔය අතරමැද පොඩි පොඩි ස්නැක්ස් ටිකක් ගන්නවා. හදිසි හරි මගේ ස්ටාර්ට් එක ගන්න නන් ෆැට් එක
0: මේ වා හැමෙම හෙල්දි යන්නේ නේ.
1: හෙල්දි
0: ගිහලා තමයි මෙහෙම ඌරෙක් වගේ ඉන්නේ නේද? හෙල්දි ඌරෙක් ඈ. නැත්නම් හෙල්දි ඌරා.
1: ඒ චබි, ඒ මගේ චබිනස් එක නැති කරගන්න මම කැමතියි.
0: චබි නෙමෙයි ඌරා, ඊරි.
1: ඊරි?
0: ඊරි. ඊ ඌරා හොඳයි නේද?
1: කියුට් ආන හැබැයි ඊරි මට ඕකේ.
0: ඊරි ඕකේ?
1: ඊරි ඕකේ, ඊරි කියුට්.
0: ඉතින් ඊරි?
1: හදිසි හරි දවස ස්ටාර්ට් කරන පැල්වත්ත නන් ෆැට් එක ගෙදර නැතුනොත් මට විවස ගන්න බැරි වෙනවා
0: කියන්නේ. ඊට ගෙදර කැඔටික් නේ.
1: ආයි ඔක්කොම ෆුල් අප්සෙට් යනවා. හරිද? ඉතින් ඒ නිසා
0: අමතනව ඇති ඔක්කොම ගෙදර ආයට.
1: එහෙම නෑ, ඉතින් ගොඩක් අර ලොකුවට පිට කරන්නේ
0: නෑ. ඔයගේ ලාට ගොදර ගෙදර කාටද වැඩියෙන් ඔයා ඒ වගේ.
1: ගෙදර නෙමෙයි, ඔයාගේ පිටින් තමයි යන්නේ ඔෆිස් ඇවිල්ලා. මට ගෙදරදී
0: එන්න මම මට මොකද්ද මට දැනලවත් නැහැ. මොකද වෙන්නේ මට?
1: ඔයාගේ පිටින්
0: එහෙම මගේ පිටේ යන්න යනවා. ඈ මගේ පිටේ නගින්න යනවා. කලේ නගින්න යනවා ඇවිල්ලා.
1: නෑ තරහ යන්නේ ඔයාගේ මේ. ඉතින් එහෙම වෙන අවස්ථා තියෙනවා. සෝරි. ඇත්තටම ප්‍රශ්නේ ඔයා තේරුම් ගන්න එහෙම වෙලා තියෙන්නේ.
0: තරහ නම් මන් දන්නේ ඔය අයිනකට වෙලා උණ්ඩි වෙලා. නිකන් මේ මම කල්පනා කරනවා මේ මොකද්ද මේ මගේ ගෑණියයි මෙහෙම නිකන් මේ අපේ ගෑණිත් එහෙම නේද
1: මොකද කියන්නේ
0: මූණ මේ කරන් ඉන්න ඉතින් අපි කියලා අහන්නේ ඇයි මොකද සුදු වටලා දෙන්නේ අපිට මේ වෙන වැඩ නැහැනේ
1: හරියම නිකන්
0: මේ මට අංජනම් බලන්න බෑ හරිද මට අංජනම් බලන්න බෑ මට මූණ බලලා එහෙම මට නාඩි වාක්‍ය බෑ මට දේහ ලක්ෂණ බලලා සාත්‍ර කියන්න බෑ මිනිහෙක් මට ඇවිල්ලා කිව්වොත් එහෙම මට ස්වාමීන් මේ ප්‍රශ්නයක් තියෙනවා
1: ඕකේ
0: අනේ මේ ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න පුළුවන් නම් බලලා
1: අනේ අපි මොකද ඔයාලා අපේ
0: ප්‍රශ්නේ ඔව් මට ඒකට මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්
1: අපි මොකද ඔයාලා අපේ ප්‍රශ්න කියන්නේ
0: ඔව් එහෙමනම් මෙතනට ඇවිල්ලා අර මුළු ගානේ තැන් තැන් වල ගුලි වෙලා නිකන් මූණවල් නිකන් මේ මෙව්ව වගේ ඒවා කරගෙන වගේ එහෙම නිකන් මේ ගොම්පාත් දාන්න තෝ ඇවිල්ලා රස්තාවට ආනම් වැඩ කරා ඔයගොල්ලෝ මේ නරිනාවල මැක්ක පොලිස් කරන්න අපිට වෙලාවක් නැහැ කියලා මතක තියාගන්න කරුණාකරලා මේ කාන්තාව මේ මතක තියාගන්න ඕගොල්ලන්ගේ මේ මූඩ් හදාගෙන නිකන් මේ ගගා ඉන්න එපා මේ ඇවිල්ලා කියන්න අපි කතා කරලා ප්‍රශ්නේ විසඳගමු ප්‍රශ්නේ කියන්න ඇවිල්ලා මිනිස්සුන්ට කියන්නේ මේ මිනිස්සුත් වැඩ දහහක් කරලා එන්නේ
1: තියාට තේරුම් ගන්න බැරිද අපි
0: තේරුම් ගන්න මොන කෝලන්ද කතා කරන්නේ ගවා කියනවනේ මම දැන් ඉතින් ඉන්නේ මොකද කියන්නේ
1: ඒක අපි දන්නේ නැහැ
0: ඉතින් ඒක තමයි බං කියන්නේ
1: රයිට් දැන් අපි ජිම් එකේ මට කොහොමද කියලා තියෙන්නේ අරවින්ද
0: මොකම කරදරයක් වුණානේ කසාද නේද කතරම
1: මොනවද මේ
0: මේ ගොඩපස්සේ කතාව මිනිගේ තියෙන ප්‍රශ්නෙම තමයි අපේ ගෙදරටත් ඇවිල්ලා. මිනිහ අහු වුණානේ අර මොකද්ද මේක මොනවාද මේ වෙලා?
1: හරි.
0: ඒකට මාව අහු වුණා කියන්නේ.
1: එහෙමද? ඒකත් හරි.
0: දැන් වැඩි ඈත යනවා.
1: දැන් ආයි උඩ බලාගෙන දෙන්නම මේව කරගන්නවා වගේ. හරි හරි හරි.
0: කේතය මේව කරගත්තනේ. උඩ බලාගෙන කේතය විඳගත්තා.
1: දැන් අපි ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එක තියනවා කියලා කිව්වම පැල්වත් වල ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඒ නාන් ෆැට් එක නැද්ද? නාන් ෆැට්. Yes නාන් ෆැට්.
0: මොකක් හරි තියෙන එකක් තමයි මොකක් හරි බලනවා අර තීමේ. ඔය සමහර මිනිස්සු කඩවල වලට ඇවිල්ලා එතන බලලා බලලා එතන නැති මේක
1: අහන්නේ.
0: ඒ වගේ තමයි.
1: නන්ෆැට් තියෙනවද අයියෝ පැල්වත් වල නන්ෆැට් එක තියෙනවා කියලා පාවිච්චි කරන්න මේක මේකට ආස හිතන කැලල කියන්නේද ගාන ගාන අඩුයි ඊළඟට ආස හිතන කැලල කියන්නේද මේක හරිම
0: ගාන වැඩි ගාන අඩුයි
1: මේකේ
0: නිෂ්පාදන දිගටම ගාන අඩුයි
1: දිගටම ගාන අඩුයි
0: නිෂ්පාදන ඒගොල්ලන්ගේ නිෂ්පාදන පරිවැය අඩුයි
1: ඒගොල්ලන්ගේ
0: මොකද ඒගොල්ලන්ට ලොජිස්ටික් වලට ලොකු ගාණක් යන්නේ නැව් ගාස්තු ගෙවන්න ඕනේ ගුදම් ගාස්තු ප්‍රමාද ගාස්තු රක්ෂණ ගාස්තු ගෙවන්න ඕනේ ලංකාවේ කිරි ටික ලංකාවේ නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒකේ වාසිය පාරිභෝගිකයට දෙන්න පැල්වත්තට පුළුවන්. කාට කොහොම වුණත්. ඒ වාසිය අත්විඳින්න. මම ඔබට යෝජනා
1: කරනවා.
0: පානය කරව.
1: පානය කරව.
0: හේයි බා. හරිද? ඕකේ. එතකොට දැන් කාගිල්ස් එක අපි දැන් කතා කරන බහන්ඩ 20ක් විතර ඒගොල්ලෝ යුනිලීව නිෂ්පාදන අඳුනලා දීලා තියෙනවා. ඔබ කාගිල්ස් එකට ඔය දැන් ඔය අදයි අයිනේ. අද ගොඩක් කලකට ආන අද ටිකක් බිසි දවසක් කාගිරි සිකර සිකුරාද කියනනේ.
1: Yes ඒක හරි.
0: ඔය ගොඩක් අය අර වීකෙන්ඩ් එකේ එලියට එන්න අකමැති නිසා සිකුරාද දවසේම ඔක්කොම ෂොප් කරන ඒවා කරගන්නවා. මතක ඇතුව ඔබ බහන්න ගන්නකොට ඔබ මතක දැන් රුපියල් 2000 පණිනකොට ඔන්න දැන් ඔබට අවස්ථාව උදා වෙනවා 2000 පණිනකොටම මේ බිල් වයිප් අවුට් එකට සෙට් වෙන්න.
1: අර යුනිලීව නිෂ්පාදන 3ක් ලයිස්තු වෙද්දී.
0: ඒකට යුනිලීව නිෂ්පාදන 20ක් නම් කරලා තිනවා.
1: හරි.
0: ඒ 20ේ මොන හරි 3ක් ඔබ ඔය බඩු බාස්කට් එකේ තිබුණා නම් දැන් ඔන්න ඔබට බිල් වයිප් අවුට් එකට යන්න ඕන කරන සම්පූර්ණ වටපිටාව සෙට්.
1: හරියට හරි.
0: ඔබට එහෙම ලොකුවට මුකුත් කරන්න දෙයක් නැහැ. ඒ යුනිලිවර් නිෂ්පාදන තුනකුයි රුපියල් 2000 පැනපු බිලකුයි තමයි දැන් ඔබට සෙට් වෙන්න ඕනේ.
1: හරි.
0: ඉතින් ඉමින් ඉමින් දැන් ඔබ එතන ඉන්නවා. ඉතින් දැන් ඔබේ හිතේ තියෙනවා බිල් වයිප් අවුට් එකේ ඒ ඉතන ඉතන හැම වෙලාවෙම ඉතින් බිල වයිප් අවුට් වෙන්නේ නැහැ. කියන්න ඕනේ. නමුත් මම බලන් ඉඳද්දි බිල් වයිප් අවුට් වෙච්ච මිනිස්සු ඉන්නවා. මේකට මිලියන ගාණක් සල්ලි වෙන් කරලා තියෙනවා කාගිල්ස් එක.
1: හරි.
0: මේ මාසේ ඉවර වෙනකල් මේ බිල් වයිප් අවුට් සෙට් වෙනවා. ඉතින් අද අපි බලමු අද දවසෙත් ඉතින් ඔය ලංකාව පුරාම කාගිල්ස් එකේ ෂොප් කරන කී දෙනෙකුගේ බිල්ස් වයිප් අවුට් වෙයිද කියලා අපි බලමු. මිලියන 20ක් අයින් කරලා තියෙනවා මේකටනේ.
1: දැන් සාමාන්‍යයෙන් ඔය රත්රම්බඩු උගස්ත යන යනකොට අපේ තාත්තා හැම යන්නේ වෙස් වලාගෙන යන්නේ ගමේ මිනිස්සු දැක්කොත් නිකන් ඒක හරි නෑනේ නිකන් තාත්තගේ මේක ලොකු කමට
0: තාත්තා නිකන් ඔහොම පාරේ යනකොට ගමේ මිනිස්සු කොහොමද දන්නේ මෙයා මේ රත්රම්බඩු උගස්ත යන නංගි
1: අරන් යනවනේ මෙහෙම රත්රම්බඩු
0: කරේ තියාගෙන
1: අනේ
0: එහෙමම කරේ තියාගෙනම ගෙනියන්න රත්රම්බඩු දෙන මිනිත්තු මේ
1: ඔලුවේ තියාගෙන තාත්තා මෙහෙමයි තාත්තා රැ.
0: සේරි වානිද වාගෙන.
1: කරාබු දාලා එහෙම යන්නේ තාත්තා. ඒ කියන්නේ දැන් කරාබු එහෙම උගස්ත යන යනවා.
0: තාත්තා කවු සේරි වානිද තාත්තා. ඒ ඔළුවේ තියාන වට්ටි වල තියාගෙන ආභරණ අරන් හද.
1: දැන් අම්මගේ ආභරණ තාත්තා පැලඳගෙන තමයි යන්නේ. ඒ කියන්නේ තාත්තට අර කොහෙවත් දාගෙන යන්නේ නැහැ.
0: තාත්තා කරාබු දාගෙන යනවා පාර.
1: ඇල්ල පාදසලං වලලු ඒව දාගෙන තාත්තා යන්නේ ඉතින්. ඒතකොට මිනිස්සු දා
0: දරුවෝ කියනවනේ මේවා ඉතින් තමන්ගේ තාත්තා මේ ගෑනු පළඳනා දාගෙන පාර යනවා කියලා.
1: නැහැ ඉතින් උගස්ත යන්නේ යන්නේ. දැන් මේව ආරක්ෂිත විදිහට අරගෙන යන්නත් එපා අරවින්ද.
0: අර දුටුගමුණු කුමාරයා තැවුවනේ යාගේ තාත්තර නේද?
1: අනේ ඔයා කතාව
0: වෙන පැත්තකට යනවා. ආභරණ
1: විහිළුවට කියන
0: ඒවා. මං හිතන්නේ මේ මේගොල්ල මොකද සම්බන්ධයක් තියෙනවා. තාත්තා ඇඳගෙන යනලු අම්මගේ තැල්ල ඉර හඳ ගහගෙන එහෙම යනලු පාරු. අනේ පව හොඳ ડોක්ටර් කෙනෙකුට පෙන්වනම් මොකද?
1: කතාව වෙන්නේ කුර්ති කරන ඔයාලා.
0: ඒක නෙමෙයි තාත්තා හොඳ ડોක්ටර් කෙනෙකුට පෙන්වුවොත් මොකද මේ LOLC ෆයිනෑන්ස් කරන වෙනලව කතා කරගමු.
1: තරහයි
0: ඉවර වුණානේ
1: තරහයි මම ලස්සනට එක
0: ඉවරයක්ම වුණාද
1: අපේ තාත්තා
0: දුවමනි කියන්නේ
1: අපේ තාත්තා කරන්න තාත්ති මට සමා වෙන්න මෙයා කතාව විකෘති කරා මම ඔයාලට ස්වීට් නිකන් අදහසක් දෙන්න ගියේ ඔයා එක නිකන් ඩීප්
0: ඉතින් දරුවොත් අම්මගේ තැල්ල බැඳගෙන ඉර හඳ ගහගෙන අගස්ති මාල දාගෙන තාත්තා පාර යනකො අපිට මොකද්ද හිතන්න කියන්නේ කියන්නේ
1: හොරු දැනගන්න
0: හොරු නෙමෙයි නිකන් මිනිත්තු හිතන්නක මොකද හිතන්නේ කියලා
1: මේ මිනිස්සයා මේ උගස්තියන්නේ
0: උගස්තියන පිත්තු කියලා හිතන්නේ උගස් නෙමෙයි නේ හිතන්නේ
1: අර වෙස්වලාගෙන යනවා ඒ හින්දා.
0: එහෙම නෙමෙයි වෙන්නේ.
1: මොකද්ද වෙන්නේ?
0: දැන් ඔය මොකක් හරි එක බෑග් එකක හරි මොකක් හරි එක දාගෙන නෝය යන්නේ.
1: ඈ
0: ඔන්න දුක නෑ තාත්තා හෑන්ඩ් බෑග් එක අරගෙන.
1: තාත්තා හෑන්ඩ් බෑග්?
0: ඔය කරන වැඩේට හෑන්ඩ් බෑග් එක හොඳයි. තන්නකෝ ගියා කියලා LLC ෆයිනෑන්ස් එකට. දැන් ගියාම මේ මිනිස්සුන්ට ඉමිෂන්ට ගිහලා රිසෙප්ෂන් එකට ගිහලා කතා
1: කරලා
0: මම පොඩ්ඩක් මාගේ රන්නාබරණ කීපයක් තියෙනවා ඒක පොඩි කරදිනුවක් කරගන්න. ඒ වගේ නිකන් වචන ඇති ඒගොල්ලන්ට. ඒගොල්ලෝ දන්නවා මොකටද මේ ඇවිල්ලා තියෙන්නේ
1: කියලා. පොඩ්ඩක් රත්තරන් කිව්වනම් ඇති.
0: මොලේ නැති මිනිස්සුනේ මේ ඉන්නේ. ටග් ගාලා විශේෂ නිලධාරියෙක් එක්ක ඔයාගේ තාත්තාව යොමු කරනවා ඇතුලේ තියෙන වෙනම චේම්බර් එකට. ඒ වෙනකනොත් දැන් රන්නාබරණ මොනවත් එළියට අරගෙනවත් නැහැ. දැන්
1: කවුරුත් දන්නේවත් නැහැ.
0: දැන් මෙතන මේ LLC ෆයිනෑන්ස් එකට ඇවිල්ලා ඉන්න අනිත් අය මොකක්වත් දැනගන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ දකින්න මේ ඔෆිස කෙනෙක් ආව. ඔලංගේ තාත්තා මෙහෙම එක්කගෙන යනවා. තාත්තා තොන්න ගියා.
1: හරි.
0: ඊට පස්සේ පොඩි වෙලාවක් ගත වුණා. තාත්තා ඊට පස්සේ දකින්න තාත්තා හෙන සතුටින් මොකක් වෙන්නම හෙන සතුටින් වගේ
1: හරි
0: යනවා.
1: ඕ එච්චරයි
0: ආරක්ෂාව. ඇයි සල්ලි අතට නෙමෙයිනේ. සල්ලි කෙලින්ම එයාගේ account එකට තමයි transfer වෙන්නේ.
1: හරි නියමයි.
0: සල්ලි අරන් යන එහෙට මෙහෙට අරන් යන risk එකක් තියෙනවද නැහැ? ඒව මොනක්වත් නැහැ. දැන් කාලයක් ගෙවාගෙන දැන් කවුරුවත් දකින්නවද මේ රන්නාබරණ උගස් තියනවා කියලා? නෑ කවුරුවත් දකින්නේ නෑ. රන්නාබරණ ඒ උගස් තියලා ඒ අපි දැන් එහෙම තියලා ආයෝජනේ රන්නාබරණ ඒක ආයෝජනේ. ඒක තියලා අපි ඒකට against මුදල් ගන්න අත්කාර මුදල් ගන්න. රන්නාබරණ චෙක් කරන්නේ කොහමද? හූරලා හපලා විකලද? හපලා බලලාද ගන්නෙ? හපලා බලලාද ගන්නෙ මේ?
1: හපලා
0: බලලා නෙමෙයි ගන්නෙ. දැන් නවීන උපකරණ තියෙනවා රන්නාබරණ මෙහෙම තියලා ටග් ගාලා පරීක්ෂා කරලා රන්නාබරණ වල රත්තරන් සංයුතිය ආය මං ඡාඩියට කියන්න පුළුවන් බඩු තියෙනවා. රන්නාබරණ ආරක්ෂාව තියෙනවා.
1: ඩැමේජ් එකක්වත් වෙන්නේ නැහැ.
0: වෙන්නේ කිසිම දෙයක් නැහැ.
1: කිසිම දෙයක් වෙන්නේ.
0: ඊට පස්සේ රන්නාබරණ තියලා හිටි ගමන් ඕන කෙනෙකුට ගිහලා රන්නාබරණ එහෙම අරන් එන්න බෑ. කලින් දන්නන්න ඕන. මොකද ඒගොල්ලෝ විශ්වාස කරනවා හුඟක් වෙලාවට රත්තරන් බහන්න එක්ක මිනිස්සුන්ගේ සල්ලි විතරක් නෙමෙයි ඉමෝෂන්සුත් ගැට ගැහිලා තියෙනවා. ඒ නිසා ඒවට උපරිම ආරක්ෂාව දෙන විදිහට තමයි ඒගොල්ලන්ගේ කාර්ය පටිපාටි යන්නේ. ඉතින් සියල්ල ගනුදෙනු ඔන්ලයින් සිද්ධ කරන්න පුළුවන් නිසා කාලයක් ඔබ ඔන්ලයින්ම ඔන්න වාරික ටික ගෙවාගෙන යනවා, පොලිය ගෙවාගෙන යනවා. ඔබට අවශ්‍ය ඕන වෙලාවකම සම්පූර්ණ අත්තිකාරම් මුදලම ඔබ ගත්තේ නැත්තම් අවශ්‍ය ඕන වෙලාවක ඔබට ආපහු අත්තිකාරම් මුදල ටොප් අප් කරගන්න පුළුවන්. LLC ෆයිනෑන්ස් එකට එන්නේ නැතුවම ගෙදර ඉඳලා ආයි ඒ පැත්තේ එන්න ඕනේ.
1: ආ ඒකනේ.
0: ආයි ඕනේ ඇත්තට කියන්නේ.
1: ආයි රත්තරන් බඩු ටික අර ඔක්කොම මේව කරලා බේර ගන්න තමයි ඔබ ආයි ඒ පැත්තේ යන්න ඕනේ.
0: දිග්ගටම දිග්ගටම වැඩේ ගෙනියන්න පුළුවන්. ඔන්න. වෙනවාද ටෙක්නොලොජි සහ මිනිස්සුන්ගේ ප්‍රශ්න.
1: හැංගීම් ඔක්කොම නේද?
0: ඔක්කොම LLC ෆයිනෑන්ස් එක ලස්සනට කව කරලා තියනවා නේද? කරන්නේ නැකුවද?
1: නැකියුවේ
0: නැහැ. ආ කිව්වනම්
1: ඉතින් මෙතන
0: ඇති. මම කියන්නේ බලාගෙන ඉන්න කවුද කියලා මම.
1: අරවින්ද මල් පිපෙන්න ගෙඩි හැදෙන්න කාලයක් යනවා. අල බහින්න අල තැම්බෙන්න කාලයක් යනවා. හරිද? මල් උනත් කලින් පීදුනොත් ඒක එච්චර හරි නෑ නේද?
0: හා? මම කවන්නේ මල් කලින් පීදුනාට නේද?
1: අර කියන්නේ කලින් පීදිලා වගේ කියලා කියන්නේ ඒක එච්චර හරියන්නේ නෑ. ඕනම දෙයකට නියමිත කාලයක් තියෙනවා. තේකකට උනත් රහත ඒකක් වෙන්න කාලයක් යනවා.
0: අල බහින්න කාලයක් යනවා.
1: අල කිව්ව කලින්.
0: ඔව්. දැන් මේ අල බහින්න යන්නේ?
1: නෑ මම මේ තේ හදන්න යන්නේ.
0: තේ හදන්නද යන්නේ?
1: තේ හදන්නයි යන්නේ. හරිද? අපි කතා කරන්නේ රෝසා කහට ගැන. රෝසා කහට තමයි
0: හදිස්සිකාරයන්ට රෝසා කහට දෙන්න යන්නේ.
1: ඔව් ඒක හරි.
0: මේ බොරු හදිස්සිකාරයන්ට රෝසා කහට වැඩක් නෑ. හදිස්සිකාරයන්ට ඕන දෙයක් කරගන්න කියන්නේ. රහට තේ එකක් බොන්න විනාඩි එකමාරක් දෙකක් ඉන්න පුළුවන් මිනිහෙකුට රෝසකහට හදලා දෙන්නේ. මොකද හැම හොඳ දෙයකටම පොඩි කාලයක් ඕනේ. පොඩි කාලයක්.
1: Yes. ඒක හරි.
0: නේ? රෝසකහටයක් හදාගන්න පැය දෙකක් විතර වගේ ගියා. එතන අපිට ඒක වැඩක් නෑ.
1: හරි.
0: විනාඩි දෙකක්. ඒ කාලේ දෙන්න ඕනේ රෝසකහට කියන්නේ හොඳට ඇඹරිච්ච තේ දැල්ල. හොඳට ඇඹරිච්ච. ද ක්වොලිටි තේ දැල්ල මේ. මේක නටන වතුරේ තැම්බෙන්න ඕනේ. එතකොට තමයි මේක ලස්සනට ඩිෆියුස් වෙලා එන්නේ.
1: ආ ඔකේ.
0: ඇතුලේ තියෙන පාටවල් ටික.
1: ආරය ඔක්කොම ටික.
0: නේද?
1: හරි.
0: තේවල පාට තේවල රහ අර කොලේ ඇතුලෙන් එළියට උණු වතුරකට ලීක් වෙන්න පටන් ගන්න ඒ විනාඩි එකමාර විතර වගේ යනකොට අන්න නියම ලස්සන රත්තරන් පාටකට තේ එක හැදිලා. උඹ මොනවත් කරන්න ඕනේ නැහනේ. තේ එක දාලා විනාඩි දෙකක් තියන්න තියෙන්නේ. පදමට වෙලාව දෙන්න කියලා රෝසා කහට මතක් කරනවා. එච්චරයි. රස දන්නෝ රෝසා බොන්නෝ.
1: නවයයි විනාඩි 6යි.

0: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ලෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕන
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
4: Delivery parak vela orders miss wenoda business ekata thiyena express ma visenduma pick me flash affordable cost ekakata ikminitama packages yawanna wagema genna gannat den harima lesi live tracking saha goods insurance thiyena nisa tawat pahasui oyage business ekak express karanna pick me flash book karanna
5: this wasaraka visishtatwaye abhimanaya people's leasing vishwasaye pramukaya
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: මේක තමයි විස්තරේ. දන්න ඕන පත්තරේ.
8: කොල්ලෝ කෙල්ලෝ

0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100 200 300 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
1: 100ක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණේ සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
2: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
4: Original Quality භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Astatona, HP, Canon, Brother, Epson, Xerox ඇතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Astatona Original වගේම quality වියදම 50%ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 0.777 133.21 Astatona Print Smart Save More.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance Free Help.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 10.15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: සියත දිවයින පුරා

0: FM
1: 9යි විනාඩිය 11යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICIC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: theater top story
1: ඉන්ධන මිල අඩු නොවන බව සංස්ථාවකයයි. ඉදිරි මාසයට අදාළ මිල සංශෝධනයේදී ඉන්ධන මිල අඩුකිරීමක් සිදු කිරීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ඩීජේ රාජකරුණා සඳහන් කළේ මැද පෙරදිග යුදමේ තත්ත්වය යළි වර්ධනය වීමත් සමග බොරතෙල් මිල ඉහළ යාම ඊට හේතුව බවයි. ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධයට අමතරව රුසියාව සහ යුක්‍රේනය අතර යුදමේ තත්ත්වය වර්ධනය වීමද ඉන්ධන මිලට ඍජු බලපෑමක් එල්ල කරන බවයි ඔහු පැවසුවේ. ඇමරිකාව ඉරානය තුළ විශාල ජයග්‍රහණයක් වාර්තා කරමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු සඳහන් කළේ එහි ප්‍රතිඵල ඉක්මනින් දැකගත හැකි බවයි. ලොව බලවත්ම සහ ශක්තිමත්ම හමුදාව ඇමරිකාව සතුව පවතින බවද ට්‍රම්ප් ප්‍රකාශ කළා. අඛණ්ඩව 6 වන දිනටත් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු මාධ්‍යම හමුදා විධානය පැවසුවා. ඉරාන මාධ්‍ය වාර්තා කළේ ඉරානයේ දකුණු සහ නිරතික ප්‍රදේශ රසක පිපිරීම් වාර්තා වූ බවයි. මේ අතර ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් කටාර්, කුවෙට් සහ බහරිනේ ජනතාවට ආරක්ෂිතව නිවෙස් තුල සිටින ලෙස එරට රජයන් විසින් අනතුරු අඟවීම් නිකුත් කරමින් සිටිනවා. කටාර් රාජයේ දෝහා අගනුවරට අදාළම ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ස්ටයිල්ලකට කැමති හැම කොල්ලෙක්ම බයික් පිස්සුව තියෙන හැම කොල්ලෙක්ම මුලින්ම බලන බයික් ඇත්තේනවා ඒවිල්ලා පල්ස N160 අපි දන්නක බජාජ් ගෙන්නන්නේ ඒකට හේතුවක් තියෙනවා ඔය යකඩ හේන තියෙන හැම කොල්ලෙකුගේ අන්තිම බලාපොරොත්තුව තමයි අර උඩම ලෙවල් එක තියෙන ස්පෝර්ට්ස් බයික් එකක් ගන්න කියලා සුපර් මස්කියුලර් බයික්ස් ඒක මේ බයික් ඉන්ඩස්ට්‍රියේ වෙන ලෙවල් එකක් අර ඩේ ටු ඩේ කමියුටින් එක දවසේ තියෙන වැඩ ටික රෝල් කරගන්න වැඩට යන්න පාර යන්න ලෙෂවලට පදින්න ඒ ඔක්කොම අස්සේ නිකන් අර ගෙදර තියාගෙන ගැම්මට ඉන්න ඒව ඔක්කොම කරගන්න බයික් එකකින් අපි සාමාන්‍ය මේ බයික් කින් පටන් ගන්න
1: හරි
0: දැන් තනි ක්‍රම අවධානේ වා බලන්න සෝෂල් මීඩියා ගිහින් බලන්න කතා කරන්නේ නෑ වෙන බයික් එකක් කතා කරන්නේ බජාජ් N160 එක ගැන කතා කරන්නේ මේක ඇත්තටම CC160කට වැඩි CC164කට වැඩි වැඩි ලොකු එන්ජින් එකක් එක තමයි මේක එන්නේ ඒක ඔයිල් කූලින් එන්ජින් එකක් මුළු බයික් එකේම එකම බලාපොරොත්තුව ඒකේ තියෙන ඒරෝ ඩයිනමිකල් ෂේප් එක මේන්ටේන් කරන එක ඒක ඇවිල්ලා මේ ස්කල්ප්ටඩ් කියලා කියන්නේ දැන් ඔය මූර්ති ශිල්පියෙක් බලන්නකෝ එයා මූර්තියක් හදනකොට මුලින්ම මෙහෙම මැටි අරව මෙව තියලා අර එක එක පොඩි පොඩි ටූල් අරගෙන කප්පල්ලා නිකන් සුද්ධ කරලා ඉරි ටික හදලා ගන්නෝනේ.
1: හරි.
0: ඒකෙන්නේ ඩිසයින් එක එන්නේ.
1: Yes.
0: ඒ ඒරෝඩයිනමික් ෂේප් එකට ගේන්නත් බයික් එකේ ෆෝල් ටැංක් එකේ ලොකුම කෑල්ල එකපාරටම පේන ඕනම බයික් එකක ෆෝල් ටැංක් එකේ ඩිසයින් එකෙන් බයික් එක ලස්සනයිද නැද්ද කියන එක මොහොතින් තීරණය වෙනවා.
1: ඇත්ත.
0: ඔය සුපර් බයික් ලෙවල්ස් වල හැම වෙලාවෙම බලන්න පුදුමාකාර ඇටෙන්ෂන් එකක් දීලා තියෙනවා බයික් එකේ ෆෝල් ටැංක් එකේ ඩිසයින් එකට බජාජ් පල්ස N160 ප්‍රීමියම් කියන දෙකේම ඒක හරියටම ස්කල්ප්චර් කරලා තියෙනවා. ඒ කියන්නේ හුලං පාර කපාගෙන යන එකට මේකට එක පැත්තකින් උදව් කරනවා. ඒගොල්ලන්ගේ තියෙනවානේ බයි ෆන්ක්ෂනල් LED ප්‍රොජෙක්ටර් හෙඩ් ලැම්ප් එකක් නැවිලා තියෙන නිකන් නෝමල් හතරස් ඔය හැමදාම දකින ජාතිය හෙඩ් ලැම්ප් එකක් නෙමෙයි ඒක. ඒක බයි ෆන්ක්ෂනල් LED ප්‍රොජෙක්ටර් හෙඩ් ලැම්ප්.

0: තව වැඩි කරලා තියෙනවා සහ බයික් එකට මස්කියුල පෙනුමක් දීලා තියෙනවා. කොල්ලෝ ආස වෙනක අහන්න දෙයක් නැහැ මේකට. මේක ඇවිල්ලා තියෙන ඩේ ටයිම් රනින් ලයිට් සෙට් එක තියෙනවනේ.
1: හරි.
0: ඒක වෙනම හැඩයක්. ඒකට කියනවා මේ වුල්ෆ් අයි කියලා කියන්නේ. වුර්කේගේ ඇස් දෙක වගේ. හා. ඒකට මාර මොඩිෆිකේෂන් ගොඩක් කරන්න පුළුවන්. ඒක මොඩිෆයි කරන කෑලි ගොඩ ඇවිල්ලා තියෙනවා ලංකාවට මම දැකලා තියෙනවා කැමති නම් කරගන්න. නැත්නම් ඒ තියෙන විදිහත් ලස්සනයි. ඒවත් එක්ක බයික් එක නිකන් රෑකට නෙමෙයි දවාලෙත් ඒ බයික් එකේ අර ස්ට්‍රීට් ෆයිටර් ලුක් එක මේන්ටේන් කරනවා. දැන් ස්ට්‍රීට් ෆයිටර් කෙනෙක් වගේ. ඒකේ කලර්ස් ටික සිලෙක්ට් කරලා තියෙනෙත් එහෙමයි. මොන පාටත් ලස්සනයි. සමහර බයික්ස් වල තියෙනවා එක පාටක් ලස්සන අනිත් පාට එච්චර හරි නෑ. දැන් බජාජ් පල්ස N160 ප්‍රීමියම් ඒ දෙකේ ඇවිල්ලා තියෙන හැම පාටම ලස්සනයි. පුදුම අමාරුයි පාටක් සිලෙක්ට් කරගන්න. හොඳ ඉඩපාඩු තියෙන සීට් එකක් තියෙනවා. ඒක වැඩිත් නැති අඩුත් නැති. ටික ඇඳක් හයි කළා වගේ සීට් එකක් දාලා වැඩක් නැහැ. විශේෂයෙන්ම ඒ වගේ ස්පෝර්ටි ලුක් එකක් තියෙන බයික් එකට ඒක කම්පැක්ට් වෙන්න ඕනේ.
1: Yes.
0: ඊට පස්සේ මේ බයික් එකේ රයිඩර් උනත් පොසිෂන් වෙන විදිය බලන්න. එයත් අර යුනිට් එකේම කෑල්ලක් මිසක් නිකන් බලෙන් ගෙනහැලා උඩින් තියලා වගේ එකක් නෙමෙයි ඉන්නේ.
1: ඒ හැඩේටම යවත් ඇක්ෂන්.
0: ඒ හැඩේටම සෙට් වෙනවා.
1: Yes.
0: ද ජැකට් එකක් දාලා බූට් පෙයා එකක් දාලා කළු හෙල්මට් එකක් දාලා ඉඳගෙන නැමිලා බැස්සනම් බැස්සා තමයි පුතා. බජාජ් පල්ස N160 අරන් ගණ්ඩ බැරි වුණත් කමන්නේ ගිහින් බලලා එන්න. අත ගාලා එන්න. ගණ්ඩ බැරි වුණත් අත ගාලා බලන්න වටින බයිසිකලයක්.
1: කොයි පැත්තෙන් බැලුවත් ලස්සනයි.
0: නේ. ඒක ලස්සනයි. බයිකක් පාක් කරපුවමත් ලස්සනෙන්න ඕනේ.
1: ඔව් ඇත්ත ඇත්ත.
0: මිනිස්සු නිකන් මෙහෙම බලන්න.
1: කොහොමද
0: මේ වණ්ඩිය කියලා.
1: ඔව්.
0: එහෙම බැලෙන වණ්ඩියක් තමයි පල්ස අලුත්ම පල්ස N160 එක.
1: Right, okay.
0: කවුද ගෙන්නන්නේ?
1: David Pierce.
0: David Pierce මෝටර් සමාගම ගෙන්නන්නේ. ඉතින් මම after sales service ගැන අද කියන්න යන්නේ නැහැ. 1400කට වැඩිය මහ විශාල නියෝජිත ජාලයක් ලංකාව පුරා ඉන්නවා.
1: හරි.
0: ඒගොල්ලන්ගේ backbone එක වෙනම එකක්. ඒගොල්ලන්ටම unique වෙච්ච system එකකට හදලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ මොන වාහනය ගත්තත් ඒ backing එක තියෙනවා. ඒක මාර හිතට සහනයක් වාහන ගන්න මිනිස්සුන්ට.
1: රයිට් මේ සමහරක් වෙලාවට අපාර්ට්මන්ට්ස් ගමු කියලා ගෙවල් වල කතා කරද්දී ගෙවල් වලින් කියන දෙයක් තමයි ඒ ඉඩ මදිනේ මේ අපාර්ට්මන්ට්ස් පොඩණියන් පැක් කළා වගේ නේ එහෙම කතා අපි අහලා තියෙනවා. හැබැයි එහෙම කතා කියන්නේ සමහරක් විට ඕසි අපාර්ට්මන්ට්ස් දැකලා නැති කට්ටිය තමයි. මොකද ඕසි අපාර්ට්මන්ට් එක ගත්තොතින් 2 bedroom අපි ගත්තොත් අපාර්ට්මන්ට් එකක් ඒකේ ඉඩ තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. වෙන සාමාන්‍ය දකින්න අපාර්ට්මන්ට් එකකට වඩා සෑහෙන ලොකුයි ඒක ඉඩ ප්‍රමාණය. ඉතින් ඒ නිසා තමයි පොඩ්ඩක් අපි කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකට පොඩ්ඩක් ඇහැ ගහලා බලන්න කියලා.
0: මම කියන්නම් ඔයාලට දැන් සාමාන්‍යයෙන් ඔය
1: හරි
0: මේකේ තියෙන වර්ගාඩි 878ක් 2 bedroom එකේ.
1: හරි.
0: 3 bedroom වල තියෙන වර්ගාඩි 1234ක්. ලක්ෂර ලෙවල් එකේදීවත් ඔච්චර වර්ගාඩි ගාණක් 2 3 bedroom අපාර්ට්මන්ට් එක සාමාන්‍යයෙන් ඔෆර් කරනවා අඩුයි. නමුත් ප්‍රයිම් එකට අනුබද්ධ භූමි රියලිටි හෝල්ඩින්ස් හැම වෙලාවෙම චුට්ටක් වෙනස් ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස්. දැන් ඒගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එක නිකම්ම කරනවා නෙමෙයි. ඒගොල්ලෝ දකුණු ආසියාවෙම ඇටෙන්ෂන් එක එන විදිහට තමයි ඒගොල්ලෝ ඕසි ප්‍රොජෙක්ට් එක ප්ලෑන් කරන්නේ. මේක පොසිෂන් කරලා තියෙන තැන උනත් එහෙමයි. භූමිය ඉතාම වැදගත්. භූමිය ඉතාම වැදගත්. කඩුවෙල උසම තැන කොහෙද කියලා ඇහුවොත් කවදාහරි දවසක ඒ ඕසි ප්‍රොජෙක්ට් එක හැදෙන තැන තමයි. දැන් වැඩේ යනවා. තට්ටු 16ක් උස කම්ප්ලෙක්ස් එකක් හැදෙන්නේ. මේකේ මට මතක නැහැ අක්කර කීයක්ද කියලා මතක නැහැ. අක්කර ගන්න මතක නැහැ. ආ නේ.
1: පර්චස්
0: 400ක ඒරියා එකක්. පර්චස් 400ක ඒරියා එකක්. මේකේ ලෙවල් දෙකක කාර් පාකින් තියෙනවා. ලෙවල් දෙකක අනිවාර්යයෙන් ඔබට එකක් හම්බ වෙනවා.
1: හරි.
0: ඊට අමතරව නිකන් 20 කෙනෙක් ආවත් වාහනයක් පාක් කරගන්න ඉඩපාඩු තියෙන විදිහට තමයි මේක ප්ලෑන් කරලා තියෙන්නේ. පර්චාරසියක් තියෙනවා කියලා ඉතින් මොනවා කරන්න බැරිද? එතකොට උසම තැන නිසා පළවෙනි තට්ටුවටත් තියෙන එලිවේෂන් එකේ තියෙන view එක හොඳයි. සාමාන්‍යයෙන් පළවෙනි තට්ටුවේ හොඳ view එකක් සෙට් වෙන්නේ
1: නැහැ නේ. අතත.
0: ඒ වුණාට OC ප්‍රොජෙක්ට් එක තියෙන්නෙම කඩුවෙල උසම තැන. ඊට පස්සේ අන්ඩර්ග්‍රවුන්ඩ් නෙමෙයි මම හිතන්නේ low ground lower ground car park එකයි. ඊළඟට ග්‍රවුන්ඩ් ලෙවල් එකේ කාර් පාක් එකයි. ඒකට උඩින් තමයි පළවෙනි ෆස්ට් ස්ටෝරි එක පටන් ගන්නේ.
1: හරි ඔකේ.
0: ඒ ලෙවල් එකටත් හොඳ view එකක් සෙට් වෙනවා. රූෆ් ටොප් එක ගැන නම් ඉතින් කතා කරලා ඉතින් වැඩක් නැහැ. මොකද රූෆ් ටොප් එක කියන්නේ දකුණු ආසියාවේ තියෙන ලොකුම ඇක්ටිව්ම රූෆ් ටොප් එක හැදෙන්න යන්නේ. රූෆ් ටොප් ගාඩන් එකක්, ඒක තමයි අලුත්

0: කන්සප් එක රූෆ් ටොප් ගාඩන්ස් කියනවා. ෆයිව් ස්ටා සෙවන් ස්ටා හොටෙල්ස්වල රූෆ් ටොප් ගාඩන් එක තමයි ලස්සනම. බොහොමියෙන් ඉඩගන්න බැරි හැමෝම ඒ ඔක්කොම ටික අරගෙන ගහ කොළ ඉඳලම ඒ ටෝටල් ලෑන්ස්කේපින් එකම අරගෙන යනවා බිල්ඩින් එක උඩ තට්ටුවට. ඕසී එකෙත් එහෙමයි, 16 වෙනි තට්ටුවේ තමයි සියලු දේ තියෙන්නේ. අඩ 150ක් දිග ඉන්ෆිනිටි පූල් එක, ඊළඟට ඉන්ඩෝ අවුට්ඩෝ රෙස්ටෝරන්ට්ස්, බාර් ඒරියා එක, මල්ටි ෆන්ක්ෂනල් හෝල් එකක්, ජිම් එකට සෑහෙන ලොකු අවධානයක් දාලා තියෙනවා. මොකද දැන් ජිම් එකක් කියන එක මිනිස්සු ඉල්ලන ගත්තත්තර ඇවිල්ලා තියෙනවා. මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් එක වෙනතට වඩා හොඳයි, මිනිස්සු ඇක්ටිව්, මිනිස්සු ඒවා ළඟපාත තියෙනවද කියලා හැම වෙලාවෙම බලනවා. යෝගා ඩෙක් එක, පිකල් බෝල් ඒරියා එක, ඒකත් ඔය අලුත් ජෙනරේෂන් අතර හරියට පොපියුලර් වෙච්ච ස්පෝට් එකක්.
1: හරි.
0: කරෝකි ලවුන්ජ් එක, ගේමින් සෝන් එක, එලකොට තව තව යම් යම් පොඩි පොඩි දේවල් ටික කරන ස්ටුඩියෝ ඒරියා එකක්, ටියුෂන් ඒරියා එකක්, කෝවර්කින් ස්පේස් එකක්. ඉස්සර වගේ මිනිස්සු හැමෝම වැඩට යන්නේ නැහැ නේ. දැන් වර්ක් ෆ්‍රොම් හෝම් එකත් ගෙදර ඉඳන්ම කරනකොට පොඩ්ඩක් අමාරුයි. ඔබට තියෙන 16 වෙනි තට්ටුවේ තියෙන කෝවර්කින් ස්පේස් එකට ගිහිල්ලා ඉන්ෆිනිටි පූල් එකයි රෙස්ටෝරන්ට්ස් යනම්මනම් ඔක්කොම තියෙන ඒරියා එකක වෙනම ඒරියා එකක.
1: හරි.
0: ප්‍රයිවසි උපරිමයි, ඔබ විතරයි ඉන්නේ, පිටින් කාටවත් ඔක ඇතුළට එන්න බෑ. උඩම ඉඳගෙන වැඩේ ඔබට කරගෙන යන්න පුළුවන්. එන හිතට මාර සැහැල්ලුයි. අයි පැත්තෙන් කොළඹ ස්කයි ලයින් එක පේනවා. අර පැත්තෙන් ගියපම මේ ඔක්කොම අවිස්සාවෙල්ල පැත්තෙන් ඕම ගිහිල්ලා හැටන් වල තියෙන සිරි පාදේ ඔක්කොම කඳු ලයින් එක පේනවා. ඒක වෙන view එකක්. එතන තමයි ඔබේ co-working space එක. දැන් ඔබට මෙතන මේකක් ගන්න ආසයි තින්නෝනේ. මේ සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. 300 ගාණක් තියෙනවා කියලා කිව්වට 100 ගාණක් ඉවර වුණා මේ පළවෙනි පස්පිඩැල්ල කපන්නත් කලින්. මොකද මේ ඒරියා එකේ හොඳ apartment complex එනවා අඩුයි. කියන්නේ හොඳ තැන් හොයාගන්න බෑ. හොඳ ඉඩම් හොයාගන්න අමාරුයි.
1: ඒක තමයි ප්‍රශ්න.
0: දැන් මේ තැනක් හොයලා මෙතනට යන විශේෂ පාරකුත් හදලා තමයි මේ ප්‍රොජෙක්ට් එක ඇත්තටම කමිෂන් කරලා තියෙන්නේ. හරි.
1: ඕකේ.
0: කතා කරන්න නම්බර් එකක් දෙන්න. 0.7.0.1 347777 0.7.0.1 347777ට ඔබ කතා කරන්න ඕනේ. ඊට අමතරව ප්‍රයිම් එකෙන් පණිවිඩක් ලැබලා තියෙනවා මේ බොරලස් ගමුවේ. ඔබ මොන හරි හොයෝ හිටියද ඉඩමක්? බොරලස් ගම ඉතාම කලාතුරකින් හම්බෙනවා. බොරලස් ගමුවේ තියෙනවා මේ ගංගාරාම පාර කියලා එකක්.
1: හරි.
0: එතකොට බොරලස් ගමුව පිළියන්දල පාරයි රත්මලානයි කනෙක්ට් කරන පාරක් තමයි ඒ ගංගාරාම. මේ ගංගාරාම නෙමෙයි. එතකොට
1: බොරලස්
0: ගමුවේ තියෙන ගංගාරාම පාර.
1: හරි.
0: හරි. ඉතින් මේ මම දැක්ක බ්ලොක් එකම සාමාන්‍ය මිලියන 17 ඉඳලා උඩට ගන්න පුළුවන් අතිශය සීමිත ඉඩම් කට්ටි ප්‍රමාණයක් තියෙන්නේ. හයිලි රෙසිඩෙන්ෂල් ඒරියා එක. වටපිට ඉන්න හැම මිනිස්සයම හරි ලස්සනට ගෙවල් හදපු.
1: හරි.
0: වටපිට ඉතාම වැදගත්.
1: අනිත් එක පාරවල් ටික
0: ඉඳම මාර වුණාට වැඩක් නැහැ. වටපිට අවුල් නැහැ. මේක වටපිටාව නියමටම තියෙනවා.
1: රයිට්.
0: කියන්නේ ඔබට ගිහිල්ලා ඒකේ ඉන්න හිතෙනවා. ටිකක් පොපියුලර් පාරක් ඔය බොරලස් ගමේ ගංගාරාම් පාර කියන්නේ පොපියුලර් පාරක්. ඒ පාර අයිනටම වෙන්න තියෙනවා. ඉතින් ඇතුළට වෙන්න තියෙනවා පොඩ්ඩක් ගණන් අඩුයි. පාර කිට්ටුවට එනකොට පොඩ්ඩක් ගණන් වෙනස් වෙනවා. මේක ඔබ බලන්න ඕනේ. මම පොඩ්ඩක් ඒකට පොඩ්ඩක්
1: අවධානය යොමු කරා.
0: ඔව්. ප්‍රයිමරි පොඩ්ඩක් කතා කරලා ඊඩම ගැන විස්තර අහන්න. පොඩි ප්‍රමාණයක්නේ තියෙන්නේ. ඒක ඉක්මනට ඉවර වෙයි. ඒක ඉක්මනට ඉවර වෙයි. අරගෙන දාලා තියන්න. සාමාන්‍යයෙන් අපි දැන් ගණන් හදලා බලලා තියෙනවා ප්‍රොපර්ටි කියන ඒවා ලංකාවේ මොනවා ගත්තත් පළවෙනි අවුරුදු 4-6 අතර ප්‍රොපර්ටි එක වටිනාකම ඩබල් වෙනවා. ඒක දැන්
1: ස්ථිරයි.
0: 100ට ගත්තනම් 200 වෙනවා අවුරුදු 4 යද්දී.
1: හරි. ඕකේ.
0: අන්න ආයෝජන. අවුරුදු 4-5 ඉවසන්න තියෙන්නේ. හරි. හරිද?
1: 13:22 තමයි කෝල් කරන්න ඕනේ නේ. ප්‍රයිම් ලෑන්ඩ්ස් වැඩිට. රයිට්. දැන් මම පහුගිය දවසක දෙවියන්ට දොස් කිව්වා අරවින්ද මට. ඇයි මට සල්ලි එන මාර්ග ඇයි මට නැත්තේ, මෙහෙම නැත්තේ, අරම නැත්තේ කියලා. දෙවියෝ මට කියපු දේ තමයි ඔයාට එහෙම එවනවා මම. මං ඔයාට එහෙම එවනවා සල්ලි තියෙන එක එක මාර්ග එවනවා. ඔයා නැණි කිසිම ඒක
0: නෑ. මෙලෝ ප්‍රහක් නෑ.
1: ඔයා ඒකට ප්‍රතිචාර දක්වන්නේ
0: කිසිම කිසිම නෑ.
1: කිසිම ගතියක්
0: කිසිම කිසිම නෑ.
1: ලස්සන කෙල්ලේ. දෙවියෝ මට කියන කිසිම නෑ.
0: අහගෙන වාට මේ කියලා දෙන්න. තව කවුරු හිටියද?
1: මමයි මගේ යාළුවා.
0: ආ ඒ යාළුවාට කියන්න. කවුද ඔයාගේ ලස්සන කෙල්ලේ කියන්නේ යාළුවා කවුද? මම මේකත් කල්පනා කරන්න බෑ. කවුද මල්ලියේ?
1: My friends forever.
0: කොහොමද තෝරගෙන තියෙන්නේ ඒවා ඉතින්? නේ? නිකන් තමන්ව සෙකන්ඩ් වෙන පෙනුම තියෙන උන් එකෙක්වත් යාළුවෝ නෙමෙයි නේ. එන්නක මං වාට එහෙම ලස්සන යාළුවා අඳුනලා දෙන්න.
1: ඕනේ නැහැ.
0: කොත්තර ලස්සන යාළුවෝ ඉන්නවද?
1: මට මේ හොඳයි. මට
0: ඔක්කොම අල්ලලා තියෙනෙත් එහෙමයි නේද? Tamanta උඩින් ඉන්න පුළුවන් උන්ට කියලා. ඒකනේ මේ ගානට හරි ඉන්නේ මං විතරයි කියන ලයින් එක. හොඳයි හොඳයි හොඳයි. ඒකත් විදියක් තමයි.
1: ලස්සන කියන්නේ ඉලක්කමක්.
0: ලස්සන කියන ඉලක්කමක් නෙමෙයි ලස්සන කියන්නේ වාට නැති දෙයක්.
1: මට දෙවියෝ කියනවා ලස්සන කෙල්ලේ මං ඔයාට එව්වා. මං දෙවියනේ මට සල්ලි හම්බ වෙන කෝටි ගණන් සල්ලි හැම ලක්ෂ ගණන් සල්ලි හැමන මාර්ගයක් ඔයා එව්වා. බුරු කියන්නේ පා දෙවියන්. දෙවියෝ මට ඊට පස්සේ කියන වරින්ද මට කඳුළු ආවා. දෙවියෝ කියනවා මං ඔයාට එව්වනි ලොකු
0: මෝඩ ගෑණියි.
1: දැන් ලස්සන කතා ඉවරයි. දෙවියන්ටත්
0: කියන්න. දෙවියන්ට කැටේ පෑන්.
1: ඇත්තනි මට එව්වනි ලොතරැයි මල්ලි කෙනෙක් ළඟටම. මං ඒ වෙලාවේ අයියෝ මල්ලිම දැන් නෑ. දැන් පොඩ මං හදිසි කලබලයි මට ගමනක් යන දේවල් ගියා මං. එයාව මගේ ඇරලා ගියා. දෙවියෝ ඔබ ගාවට එවනවා. එයා සමහරකට ලොතරැයි බයිසිකල් පදින මල්ලි කෙනෙක් වෙන්න පුළුවන්. ලොතරැයි කූඩුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන්
0: ලොතරැයි කූඩුවක් වෙන්න පුළුවන්. ලොතරැයි කූඩුවක් එනවා ළඟට.
1: නෑ ළඟට නෙමෙයි යනකොට.
0: පොඩ බලන්න ලොතරැයි කූඩුව ළඟට එන්නේ නෑ කියලා.
1: නැතවල අතේ අරගෙන යනවනේ.
0: මේ ටිකට කලින් මලන්ට අරේති විච්ච ලොතරැයි කූඩුව දැන් ඇවිල්ලා ළඟට.
1: වාසනාව
0: බ්‍රෝ. ඔය වගේ වෙනින් අර මේ මේ මේ දොස්තර හොඳ හිතේ ඒකෙත් දූපත පිටින්ම ළඟට එන්නේ.
1: හරි කොහොම හරි ගමන NLB ලොතරැයි ගන්නානේ. අපි ජයග්‍රාහකයෝ ගැන ඊයේ දවස් පහුගිය දවස් ටිකෙත් කතා කරා. ඉතින් වාසනාව ලබා ගන්න ලොතරැයි ගන්න සුබ දවසක් ගොවිසෙත මහජන සම්පත ධන නිධානයේ මෙගා පවර් ලකි 7 හඳහන අද සම්පත ජය 7 සමෘද්ධි. මේ තමයි ලොතරැයි සෙට් එක. ආයි තින් අද ඉන්නේ ඔබ වෙනම තැනක. අද රෑ වෙනකොට ලොතරැයි ඇදෙනවා. හෙට කාටත් අල්ල ගන්න බැරි තැනක ඔබ බැබලෙනවා කියන එක විතරක් මතක තියාගන්න.
0: දවඩ නිවේදන හැකියාව වරුණාම තව මොනවද තියෙන අනිත් දක්ෂතා මොනවාගේවත් තියෙන වට අඳින්න පුළුවන්ද
1: මල මට හොඳට එඩිට් කරන්න පුළුවන්
0: මොනවද වට එඩිටින් ඕඩියෝද
1: ඕඩියෝ එඩිටින් මට හොඳට පුළුවන්
0: වට කොහොමද වීඩියෝ එඩිටින් පැත්ත කොහොමද වාගේ
1: වීඩියෝ එඩිටින් කරගෙන යනවා මේ දවස්වල
0: හොඳයි හොඳයි
1: බලමු තව ටික දවසකින්
0: වීඩියෝ එඩිටින් කියන්නේ මට හිතිලා තියෙනවා දැන් මම මට පොඩ්ඩක් ඩිසයිනින්
1: ආවගේ ඩිසයිනින් පැත්ත හොඳයි
0: ඩිසයිනින් ඔව්
1: මට ඩිසයිනින් නෙමේ සාමාන්‍ය
0: පොඩ්ඩක් නෙමේ ඉතින් ඇත්තටම ලෝකෙ ඉන්න දක්ෂම කෙනෙක් තමයි මං.
1: අපි දන්නේ නැහැ.
0: ඒ හරිය ඒ ගානට ආවොත් ඔයගොල්ලෝ දන්නවා අඩුයි නේ. දැන් මම කියවනම් මට ඩිසයිනින් චුට්ටක් පුළුවන් කියවනම් ඒක පිළිගන්නවා. මිනිස්සු කියලාකොට මම ලෝකෙ ඉන්න දක්ෂම ඩිසයින කෙනෙක්. ඇත්තද? එතකොට වඩා අමාරුයි මේක නේ.
1: ඒත් අපි නම් දැනගෙන ඉන්න එපැයි ආරවින්ද. දැන් ඔයාව නිවේදනයේදී අපි දන්නවා රයිට්. මෙයා ආයි
0: ඔයා මට කියන්නකෝ මේ නාසා කියන දක්ෂතම මේ රොකට් කාර්මික ශිල්පියාගේ නම කියන්නකෝ.
1: කසුන්.
0: නිකම් මේ ගොම් පාඩන්න එපා. ඉතින් ඔයා මේ ලෝකෙින් හැම දක්ෂ මිනිහාගේම නම දන්න ඔයා කවුද? ඔයා කවුද?
1: මොකද ඔයා කියන්නාවේ කියන්නකෝ.
0: ලෝකෙ පිළිගත් ආයතනවලින් අම්මට සියලුම සහතික තියෙන මිනිහෙක් මම.
1: කවුද?
0: මම බොරු කියනවා මෙන්න මේ ගානටත් කියන්න පුරුද? බොරු කියනනම් මේ මෙච්චර කොන්ෆිඩන්ස් එතෝ කියන්න පුළුවන් වෙනවා. එතකොට මිනිස්සු එහෙම කොහොම මිනිස්සු පිළිගන්නවා?
1: අනිවාර්යෙන්. ඉතින් අරවිත්.
0: තේරෙනවද? අපිටත් ඕන දෙයක් වෙල්ඩින් කරන්න පුළුවන්. ඒ ගන්නට කියන්නේ.
1: ඔව් ඇත්ත.
0: එතකොට මිනිස්සු විශ්වාස කරනවා.
1: විශ්වාස කරනවා ඇත්ත තමයි කියලා.
0: දැන්
1: මම විශ්වාස කරන්නේ.
0: මන් නෙමෙයි අපි මොන තරම් දේවල් විශ්වාස කරපු මිනිස්සු නේ. ඔයා මොනවද මේ කතා කරන්නේ?
1: රයිට් ඉතින් ඔයා ඒක
0: ඉතින් මම කියන්නේ නේද? ඒ වගේ දක්ෂතාවයක් තියෙනවා නම් මම ඇත්තටම ඩිසයිනින් පැත්තේ යම් යම් දේවල් කරලා තියෙන නිසා කියන්නේ. ඇත්තටම සල්ලියක් හම්බ කරන්න පුළුවන්. ඒ දවස්වල තිබුණු ප්‍රශ්නේ තමයි ඔය 5 වගේ platform සම්බුණා. ඒවයි ඔයාට පුළුවන් බිඩ් කරන්න. මේ ඩිසයින් එක මට කරලා දෙන්න පුළුවන් මෙන්න මේ ගානට. ඉතින් එහෙම හම්බෙච්ච ඒවා තියෙනවා, හම්බෙච්ච නැතිවත් තියෙනවා. නමුත් හැම වෙලාවෙම තිබිච්ච ප්‍රශ්නයක් තමයි ගෙවන්නත් ලෑස්ති. ඒ සල්ලි කොහොමද ගෙන්න ගන්නේ? දැන් අපිට ඩොලර් ගෙන්න ගන්න පුළුවන් accounts නැහනේ. PayPal තිබ්බෙත් නැහැ.
1: ඕ අනේ.
0: මාර ප්‍රශ්නයක්. ඔයා කියන්නේ හම්බ කරගන්න තිබිච්ච අවස්ථා හුඟක් මග ඇරුණා. ගොඩක් එක එක ක්‍රම තියෙනවා. ගොඩාක් දඟලන්න ඕනේ වට. ඒ accounts පටන් අරගෙන ඒවා ලොකු වැඩ. වට වැඩේ එපා වෙනවා ඒවත් එක්ක පොඩක් ඔට්ටු වෙන්න ගියාම.
1: Yes yes.
0: ඉතින් අද වෙනකොට ඊට වඩා මේ අවස්ථාවන් පුළුල් වෙලා තියෙනවා.
1: හරි.
0: අවස්ථාවන් ලොකුවට තිබුණට වැඩක් නැහැ. ඔබ ඒකෙන් වැඩේ ගන්න විදිය දන්නේ
1: නැත්තම්.
0: ලොකුම වැඩේ වැඩ කරන එක නෙමෙයි ඔබ කරපු වැඩේට හම්බ කරගන්න එකනේ. ලස්සන වැඩක් කරන්න ඔබට පුළුවන්. හම්බ කරගන්න විදිය හොයන්න. ඔබ කරන්න ඕන හොඳම දේ තමයි combank.lk සයිට් එකට යano. එතනට ගියාම ඔබට හම්බ වෙනවා combank gig plus කියන account එක.
1: හරි.
0: මේක තමයි ඔබට ඕනේ. ඔබ ෆ්‍රීලාන්ස කෙනෙක් නම්, කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම්, ඩිසයිනර් කෙනෙක් නම්, ග්ලෝබලි තියෙන ඔය වගේ ප්‍රොෆෙෂනල් ප්ලට්ෆෝම්ස් වල වැඩ කළ සල්ලි හම්බ කරන්න මටත් පුළුවන් කියලා ඔබට හිතුණා නම්, ඔන්න ඔය පාත්වේ එකේ තමයි ඔබ අනිවාර්යෙන්ම යන්න ඕනේ. මේකෙන් තවත් වැඩක් වෙනවා. ඔබට ඔබේ ඔබේ ඔබේ ෆයිනෑන්සස් ගැන, ඔබේ ඔබේ ආර්ථිකය ගැන පොඩි රෙකෝඩ් එකක් හැදෙනවා. ඔබට ෆයිනෑන්ෂල් රෙකෝඩ්ස් නැත්තම්
1: හරි
0: මතක තියාගන්න දවසක you are going to be nobody. වාට කියයි, ඔයා කියයි මට එහෙම පුළුවන් මේක තියෙනවා. කවුද විශ්වාස කරන්නේ?
1: ආ ඒකනේ.
0: තියෙනවා නම් පෙන්නන්න. ලිඛිතව ඒවා ඔබට ගන්න පුළුවන් වෙන්න ඕනේ. රටකට වීසා එකවත් ගහ ගන්න හම්බෙන්නේ නැත්තම්.
1: ඇත්ත.
0: හම්බ ගන්න සල්ලි වලින් කරන්න දෙයක් තියෙනවා. මේ ට්‍රැවලින් කියන්නේ හොඳ දෙයක්.
1: හරි.
0: රටකට වීසා එකක් ගහගද්දිත් මාස 6ක රෙකෝඩ්ස් දෙන්න, මාස 3ක රෙකෝඩ්ස් දෙන්න, ෆයිනල් ස්ටේට්මන්ට් එක දෙන්න, බැංක් බැලන්ස් එක පෙන්වන්න කියලා වටන් ගන්නවා නේද? අන්න ඒ පාට් එකත් මේ වැඩෙන් ඉවර කරගන්න combank.lk සයිට් එකට ගිහිල්ලා combank gig plus account එකට සම්බන්ධ වුණා නම් ඔබට පුළුවන් පිටරටට කරන වැඩවලට සල්ලි ගන්නවා විතරක් නෙමෙයි, ඔබට හොඳ ෆයිනෑන්ෂල් බැක්බෝන් එකකුත් මේ අස්සෙම හැදෙනවා. ඔබට කරන්සි කීපයකින් ගනුදෙනු කරන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් එකක් ඔබට ගන්න පුළුවන්. දවසක ලෝන් එකක් ගන්න පුළුවන්. ඔය මැෂින් එකේම සමහරලාට ඔය වැඩේ කරගෙන යන්න බැරි වෙයි. අලුත් කැමරා ඕන වෙයි, අලුත් ඩ්‍රෝන් ඕන වෙයි. ඒවට එකපාර සල්ලි වියදම් කරන්න බැරි නම් ලෝන් ගන්න ඕන වෙයි. ඒ ඔක්කොම මෙතනදී අපිට විශ්ඳලා දෙන්න පුළුවන්. ඔබ කමර්ෂල් බැංක් එකට පොඩ්ඩක් කතා කරා නම්.

0: නෝනාවරුණි මහත්වරණුයි, එස්කිමෝ අවරුද් ගන්න ෆ්‍රිජ් එකක් ගැන කතා කරන්න දෙන්න මට අවසර.
1: අවසරයි.
0: මේ තමයි සිංගර් ඩිජිටල්
1: ඉන්වර්ටර්.
0: හරයි, දැන් ඔන්න ආට මම ෆ්‍රිජ් එකක් විකුණන්න ඇවිල්ලා
1: තියෙනවා. මොකද කතාරන්න මිස් මැරෙන්න යන්නේ මේ රස්නේට.
0: අරවින්ද බලන්න ආවේ අපේ මේ ශාකාවට.
1: මොකද්ද දන්නේ
0: නැහැ
1: බලන්න.
0: කරන් බිල කොයි වගේද කියලා කියන්නකො මට.
1: අයියෝ, කරන් බිල ලොකු එකක් එනවා.
0: පෑ 24ම ෆ්‍රිජ් එක දාලා තිබ්බොත් ලොකු කරන් බිලක් එනවා තමයි. දැන් මේකට විසඳුම 50%ක් විදුලිය ඉතිරි කරන මේ සිංගර් ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර්. ඉන්වර්ටර් කියලා නැද්ද? තියෙනවද?
1: හරියට ගියාම මිස්, හරියට ගියා.
0: සිංගර් ඩිජිටල්
1: කන පළයි මිස්, මන් නැත්තම් මිස්.
0: කියුණා හරි. ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක. එන්න මේක ඇතුළට යන්න. එන්න.
1: ඇතුළට යන්න ඕනේ.
0: හරියන කතාව. හරි. දැන්
1: මේක ඇතුළට යන්න පුළුවන්. මේක ලීටර් 270 ගන්නක් විතර ලොකුයි නේද?
0: 76ක්.
1: ආ, ඒක තමයි.
0: මොකද කැපැසිටි එකක් තියෙනවා.
1: හු හු, ඉක්මනට කතා කරන්න.
0: චූඩෝ.
1: ඔව්. මොකද කියන්නේ?
0: චූඩෝ.
1: හරියට කියන්නේ නැත්නම් මිනිස්සුන්ට වෙන වෙන විදියවලට නැහැ.
0: අනිත් එක මට දන්නව, ඔයා පරිසර හිතකාමී, ඔයා කාර්යක්ෂමතාවය
1: ගැන. මම පරිසර හිතකාමී නෑ. ගස් කපුවා. මම ඔය ස්කිමෝ කෙනෙක්ට මම ගස් කපලා තමයි මේ තත්ත්වයට
0: ආවේ. හරි, දැන් ඕනේනේ පරිසර හිතකාමී සීන් එකට. දැන් ඇවිල්ලා තියෙනවා. ඉස්සර මොනවා කරත් ඒව අදාල නෑ.
1: ඒව අදාල නෑ. ඉස්සර කියපුව කරපුවා
0: දැන් නෑ.
1: ඉස්සර කීපෝ අදාලා නම් ඉතින් කොහොම කරන්න බැරිද
0: නේද?
1: ඉස්සර කීපෝ අදාලා කියන්නකෝ.
0: ඉතින් ඔයාට පරිසර හිතකාමී ගෑස් එක තියෙන, ඊට පස්සේ හොඳම කාර්යක්ෂමතාවය තියෙන ගෑස් එක R600A.
1: මොකද මිස?
0: R600.
1: යා, කමන්නේ. ඒකෙනුත් දෙකක් දාන්න මට.
0: රයිට්.
1: ආ. 1,99,000 වැඩි. ට්‍රක් එකක් දාන්න, අඩි 7 දාන්න, අඩි 7 එකක්
0: දාන්න, 7 එකක් දාන්න.
1: හරි, ෆ්‍රිජ් එක දිගේලි කරලා එවන්න.
0: හරි, ඔයාට ඔයත් යනවද මේකත් එක්ක? නැද්ද
1: ෆ්‍රිජ් එකත් එක්ක මාත් යනවා. කොහොමද ඩ්‍රොප් කරන එකනේ? ඇත්තට එහෙම යන්න බැරිද? ඔයා ට්‍රයි කරලා තියෙනවද පික් පී එකේ එහෙම මේ බඩු යවන්න?
0: බඩු යවන්න
1: ෆ්ලෑෂ්ද ට්‍රක්ද?
0: මම කරලා තියෙන්නේ ෆ්ලෑෂ්.
1: මංගා බයිසිකල් දෙකක් තියෙනවනේ.
0: හරි,
1: පුතාට බයිසිකලක් තියෙනවා, මට බයිසිකලක් තියෙනවා. ඒක මහරගම තැනක තමයි රිපෙයා කරන්නේ. ඒගොල්ලන්ගෙන්මයි ගත්තේ. ඒක මේ සමහර කෑලි මේ ගලවන්න මේ යතුරු එහෙම මේ අමුතු ඒවා.
0: හා, ඕකේ.
1: ඉතින් මේ ඒක මම ගොඩක් කලකට මේ අර පොඩි අඩි 7 ට්‍රක් එකක් ගෙනහැල්ලා ඒක දාලා තමයි යවන්නේ.
0: ආ, ඕකේ.
1: ඒක දාලා තැන දුන්නාම ලස්සනට යනවා.
0: රයිට්, ඕකේ.
1: කිසිම කරදරයක් නැහැ නේ. ඉතින් මට ලොරියක් තියෙන්න ඕනේ නැහැ
0: නේ. මම මෙතන ට්‍රක් එක ඒක පාවිච්චි කළා නෑ.
1: මම පාවිච්චි කරන්නේ අඩි 7 මම අඩි 7 අඩි 16 ගන්න. ආ, එකපාරක් අපිට මේ ඇඳක් ගෙන්න ගන්න ඕනෙලා. ආ, අඩි 16 මාරේ ට්‍රක් එක තමයි අපේ ඔක්කොම ලීබඩු ගෙනාවේ.
0: හ්ම්.
1: 16 මාරේ ට්‍රක් එක.
0: ඕකේ.
1: දැන් වාට ඕන නම් මේ හිතන්නකෝ බඩු ගොඩාක් පටව ගන්න තියෙනවා. ආගේ ෆැක්ටරියක් තියෙනවා.
0: යස්.
1: තනමිනියකට ඔක දැන් පටව ගන්න බෑනේ. ඔයා දවසකට දෙකකට කලින් වා බුක් කරා නම් ඔයාට ළමයි 3-4 දිනකුත් එක්කම ලොරිය ගෙන්න ගන්න පුළුවන්.
0: චූටි ළමයි?
1: ගෙදර ඉන්නකොට නිකන් ෆ්‍රී එකේ ඉන්නකොට
0: කියන්නේ.
1: හරි.
0: Right.
1: හැම වෙලාවෙම ඒ තමන් පටවල යවන බඩු මුට්ටු සම්බන්ධයෙන් පොඩි ලියකියවිල්ලක් ළඟ තියාගන්න. ඒක වටිනාකම ඔප්පු කරන්න පුළුවන් දෙයක්. මොකද ඔය ගෙනියන බඩු වලට රක්ෂණ ආවරණයක් තියෙනවා. මොනවාර දෙයක් වුණොත් ඔබ කිව්වොත් මෙන්න මොනවාර දෙයක් වුණොත් වෙන්නේ
0: හරි
1: වුණොත් ඔබ වෙන්නොත් මේ යවපු බඩු ටිකේ වටනාකම් මෙච්චරක් රක්ෂණ වන්දිය හම් වෙනවා කොහොමද ඒක කොහොමද ඒක
0: මරු
1: මරු නියමයි එල කිරි
0: එල
1: ජලය පෞසි
0: පට්ට පටකට
1: හොඳයි නේද මේ මේ ඔබ මේ සර්විස් එක පාවිච්චි කරන්න ඔබ ව්‍යාපාරයක් පටන් ගන්නකොටම මේ වාහන ගොඩාක් ගෙන්නගෙන ඒ ඩ්‍රයිවර්ලා දාලා ක්ලීනර්ලා දාලා සර්විස් කරන් ඕවා කරන්න බෑ මුලදී. මුලදී නිකන් ව්‍යාපාරය ගෙනියනවා. ඩෙලිවරි ෆ්ලීට් එක ඔබට පුළුවන් පික්මී වලින් කරගන්න. පික්මීල් ෆ්ලෑෂ් නම් ඔය සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 10 15 උපරිම ලෙවල් එකේ බරු ටික බයික් එකක් හරි පොඩි කාර් එකක් හරි බට්ට ලොරි එකක් හරි ඔබට යවන්න පුළුවන්. අනිත් එකේ බඩු ටික අපි ගාව තියෙන බඩු ටිකක් කාටර යවන්න නෙමෙයි කොහේ හරි තියෙන එකක් පික් කරගෙන එන්නත් ඔබට වාහනයක් ඔබට දාන්න පුළුවන් නැත්නම් ඔබ වාහනයක් දාලා ඔබේ ගාව තියෙන එකක් තව කෙනෙකුට යවලා එයාට එහෙන් ගෙවන්න දාන්න පුළුවන් ඒ මිනිහටත් මේ වාහනේ එන අතරමඟදීගේ ට්‍රැක් කර කර බලන්න පුළුවන් දැන් කොහෙද යවපු කෙනාටත් බලන්න පුළුවන් බරු ටික බාර ගන්න බලාගෙන ඉන්න කෙනාටත් බලන්න පුළුවන් දැන් කොහෙද මගේ ඩෙලිවරිය දැන් කොහෙ හරි තියෙන්නේ
0: අපේ කේක් හදන අකි කෙනෙක් ඉන්නවා එයා හැමතිස්සෙම කියනවා කේක් එක හදලා ඉවරනාට පස්සේ නංගි පික්මී ෆ්ලෑෂ් එකක් දානවාද කියලා කියනවා
1: ඒකනේ කියන්නේ
0: ඒක හරිම ලේසියි මේ
1: මේ මේ වැඩ ගන්න මේ වැඩ ගන්න ඇත්තටම ෂෝක් හරිම හිතට සැහැල්ලුවක්
0: අනිවාර්යෙන්
1: වෙනදා ඔබට මතකද ලොරියක් හොයන්න හන්දියට ගිහිල්ලා බලන්න ඕනේ දන්න කෙනෙක්ගෙන් අහන්න ඕනේ
0: වේටින් අපි කොච්චරද
1: තට්ටුව විතරක් ඕනේද වහලෙත් ඕනේද හතර වටෙන් වහගෙන යන එකක්ද ඔබට ඕනේ ඇලුමිනියම් බොඩියක්ද ඕනේ බට්ටෙක්ද ඕනේ තුට්ටෙක්ද ඕනේ
0: හරි
1: මොකක්ද ඕනේ ඉල්ලන එක මේ ඇප් එකේ බලලා ගන්න පුළුවන්නේ නිකන් මේ ටැක්සියක් දානවා වගේම ෆ්ලෑෂ් හරි ට්‍රක්ස් හරි සිලෙක්ට් කරලා ලස්සනට වැඩේ ඔබට අරගෙන යන්න පුළුවන්
0: ඒකනේ කියන්නේ
1: සමහර ඩෙලිවරි තියෙනවානේ දවස් 2 3ක් අපි තුන් යාපනේ යවන්න
0: පුළුවන් හරි
1: දවසක දෙකක ප්‍රශ්නයක් නේ සමහර වෙලාවට තැන් දෙක තුනක බඩු ටික බාගෙන යන්න ඕනේ. ඔව්. එහෙම arrange කරන්න පුළුවන්. තැන් දෙක තුනකින් බඩු ටික ගන්න, තැන් දෙක තුනකට බඩු ටික බාගෙන ඈත යන්න.
0: හරි, okay.
1: ඔබට ඇත්තටම ට්‍රක්ස් ඕන තරම් තියෙන විශාලම ඩෙලිවරි ෆ්ලීට් එක තියෙනවා කියලා හිතා ගන්න. පික්මී තියෙනවා.
0: ඔය රටින්දන් අයියාම කෙලින්ම ට්‍රක් එකක් දාන්නේ. දැන් රටින්දන් ගේන බඩු ටික අරගෙන එන්න අපි වාහනේ යනවා අයියව මේ කලෙක්ට් කරගන්නවා. බඩු ටික දාන්න.
1: කලෙක්ට් කරගන්නනේ අයියව. අයියවත් කලෙක්ට් කරගන්න.
0: නෑ අයියව ගන්නවා.
1: මොකද අයියව මොකද කරන්නේ?
0: හරි.
1: අයියව මොකද කරන්නේ?
0: පික් කරගන්නවා.
1: අයියව කලෙක්ට් කරගන්නවා.
0: බඩු ටික ටක් ගාලා
1: පික්. මේ භාගයක් විතර ගියා මතක් වෙන්න හරි වතනේ. මම ඒක
0: දැනගෙන ඉන්නේ. Right.
1: අයියව ඩිලිවර් කරනවා ගෙදරට.
0: අපි තමයි ඩිලිවර්
1: කරන්නේ. ඔව්.
0: බඩු ටික අපි එවන්නේ ට්‍රක් එක.
1: අයියව නැතත් බඩු ටික ඩිලිවර් කරගන්න ඇති ගෙදරට.
0: දන්නවද ඔන ෆෝන් එක ගත්තු දවස් ඉඳන් මම ඒ දිහා බලන් ඉන්නවා මොකද්ද මම මේ බලන් ඉන්නේ වැටෙනකම් බලන් ඉන්නේ
1: කුණු වෙලා වැටෙන ගන්න බලන් ඉන්නේ එහෙම වෙන්නේ
0: ඕක වැටෙනක මේක අයිනෙන් තියනවා මම මෙහෙම ෆෝන් එක සමහර වෙලාවට මේසෙ කුණේ තියනවා මම බලන් ඉන්නවා වැටෙනකම් බලන් ඉන්නවා හැබැයි මේ හිතලා කරනකොට වැටෙන්නේත් නැහැ හැබැයි වැටුනට ප්‍රශ්නකුත් නැහැ මොකද මේකේ බොඩි එකටවත් මේකේ ස්ක්‍රීන් එකටවත් හානියක් කරන්න මෙහෙක් කියලා හානියක් කරන්න කිසිම කෙනෙකුට බෑ හානියක් වෙන්නේ නැහැ ඒ තරම් හොඳ බිල්ට් ක්වොලිටි එකක් තියෙන සහ ඒකටම විශේෂිත මැටීරියල් එකකින් තමයි මේ ඔනර් ෆෝන්ස් හදලා තියෙන්නේ තැලෙන්නේවත් නැහැ නේ කියන ෆෝන් දැන් මගේ මේ වෙන ෆෝන් එක වань මේක මේ අයින් අයින් රවුමට හදලා තියෙන්නේ හැබැයි හතරස්සල හරි කැතයිනි දැනකට ගිනිච්චම නේ අරවින්ද
1: අන්තේ මං ආස නැහැ ඔය බලන්නකො දාලා තියෙන බෑක් කවර් එකේ මහත
0: ඔව් අයි ලොකු
1: එකක් තව ෆෝන් එකක් විතර එකක් නේ ඔය හයි කරගෙන
0: ආරක්ෂාවට නේ
1: ආරක්ෂා බලන්න දෙයි
0: මේ දෙහි ගෙඩිත්
1: ෆෝන් එකක් අරගෙන ලස්සන පාටක් අරගෙන ආරක්ෂාවට කියලා කළුම කළු පාට ගඩොල් කුට්ටියක් වගේ එකක් හයි කරගෙන කො ෆෝන් එක ඔයාගේ
0: අන්න බලන්න
1: බෑක් කවර් එකක්ද ගත්තේ වියදම් කරලා ගන්නවා බෑක් කවර් එකක් අන්තිමට ෆෝන් එකේ හැඩයට ආස වෙලා ගන්න.
0: හරි.
1: Tamanṭawat දැක ගන්න නෑ ෆෝන් එකේ හැඩේ. මොකටද කියන්නකෝ ඉතින්?
0: මොකටද? D ගත්තනම් ප්‍රශ්නයක් නෑ. බෑක් කවර් දාන්න
1: ඕනේ. මට ආස නෑනේ මම මේකටත් එකක් දාගෙන මේකත් මේ ඕන එකක් නෙමෙයි මේක මේ පරණ ගත්ත ෆෝන් එක.
0: හරි.
1: මේක නම් මම මේ ට්‍රාන්ස්පරන්ට් එකක් දාගෙන ඒත් ඉතින්
0: මොකටද නේද?
1: මේ මේ ෆෝන් එකේ මේ ඇත්ත පෙනුම නෙමෙයි නේ මේ.
0: අනිත් එක අපිට ග්‍රිප්
1: වෙනවා. කවදාවත් මට ඇත්ත පෙනුම මට දැන් මේ මතක නෑනේ මේ ෆෝන්
0: එක. අපිට ෆීල් එක අපිට පුරුදු නෑනේ ඇත්තටම ෆෝන් එකේ නේ.
1: නැත්තම් ඇත්තට මේ මේ ෆෝන් එකත් ඉතින් මේක මේ බෑක් කවර්ස් ඒවා මේවා දාන්නේ නැත්තම් මේක ලස්සනයි. ඔය
0: ඒකත් පොඩින් තියෙනවා පෙනුමක් ඉතින්.
1: දැන් ඔන X9D එකට මොනවද දාන්න ඕනේ? මොනවද දාන්න ඕනේ? එහෙමම පාවිච්චි කරන්න පුළුවන් ඕන. ඉතින් දාන අය ඇති.
0: හැබැ මොනවත් දාන්න ඕනේ නැහැ කියන්නන්න. ඒකට හච් 15 කනෙක්ෂන් එකක් දාන්න. හරි.
1: මමයි ඒක නෙමෙයි නේ
0: මිස්ටර් දනගේ.
1: ගැලපීම නෙමෙයි නිකන් මේ නා පණ්ඩියා වෙන්න යන්න එපා. මේ මම කියන්නේ ඒක නෙමෙයි මිස්ටර් නිකන් පණ්ඩිතයා වෙන්න යන්න එපා. නිකන් මේ ඕනාට වැඩිය නිකන් එන ප්‍රඥා වෙන්න මෙතන ලැස්තෙන්න
0: නෑ. ආ ඒක හැබැයි රයිම්
1: වෙන්නේ. නෑ ඒක ආවේ නෑ ලස්සන්ට ආවේ නෑ. කින්තන් තමයි මන්දම් මේ වෙලාවෙ ඉන්නේ.
0: ලස්සන්ට ආවා.
1: ලස්සන්ට ආවේ නෑ.
0: ලස්සන්ට ආවා.
1: තව පාර ලස්සන්ට ආව රස්සාව නෑ.
0: ලස්සන්ට ආවේ නෑ.
1: ලස්සන්ට ආවේ නෑ. ලස්සන්ට ආවලා අපි දැනගන්න එපා.
0: කලින් කියන්න එපා.
1: කලින් කියන්න.
0: Yes. බැක් කවර්ස් මොනවත් දාන්න නැතුව නිකම්ම ෆෝන් එක ගත්ත විදියට ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. Honor X9D. හරිද? අපි මේකට දාන කනෙක්ෂන් එක තමයි හච් කියලා කියන්නේ. මොකද හොඳ ෆෝන් එකක් පාවිච්චි කරනකොට කවදාවත් ෆෝන් එකට බැනුම් අහන්න තියන්න එපා. කනෙක්ෂන් එක සවුත් වුණොත් තමයි අපි ෆෝන් එකට ඔය බනින්න ගන්න මේක අයියෝ ඩේටා නෑ අරක නෑ මේක නෑ අයියෝ සිග්නල් නෑ අරක නෑ මේක නෑ. හැබැයි හච් 15 දාගත්තොත් ඕගලන්ට දෙනවා ආයි නිකන්. බට ඉතින් එතන ඩේටා සාගරයක් වගේ. නේද අරවින්ද?
1: Unlimited miss data.
0: Unlimited. Yes.
1: මොකද වෙලා තියෙන්නේ?
0: ඒ කියන්නේ කොහොමද ඒක
1: කියන්නේ? තමන්නේ මොකද?
0: Unlimited කියලා සිංහලෙන් කියනකෝ.
1: ඉවරයක් නැහැ.
0: ඩේටා ඉවරයක් නැහැ. හරිද? වෙලාව අදාළ වෙන්නේ නැහැ. රැට මෙච්චරයි උදේට මෙච්චරයි කියලා දවස පුරාම ඔයගලන්ට unlimited data හම්බ වෙනවා වැඩිපුරම use කරන apps 15ට. ඉතින් මේක තමයි හොඳම solution එක රුපියල් 1190.
1: වැඩිපුරම use කරන apps 15ට නෙමෙයි. apps 15කට.
0: ඒ
1: 15 තමයි ඔබ හුඟක් වෙලාට ඕන කෙනෙක් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ.
0: යා ඒක හරි. Thank you මාව correct කරාට.
1: දෙයක් අපි කියනකොට වගකීමක් එක්ක තමයි අපි කියන්නේ.
0: අනිවාර්ය. ඒක ඇල thank you so much.
1: ලස්සන තිබුණට වැඩක් නැහැ මිස් වැඩේ වරද්දගෙන.
0: Thank you so much.
1: තේරුණා. ලස්සනට කතා කරන්න දන්නවා. දෙයට කියවන්න දන්නවා වැඩේ වරද්දගෙන.
0: අවශ්‍යම කැලේ.
1: තේරුණාද? අවශ්‍යම කැලේ තමයි ඉතින් මම මේ කියන්නේ. අවශ්‍යම කැලේ තමයි කියන්නේ මෙතන. මම මූමනාව තියෙන බොරු කියන්න ඕනේ.
0: රුපියල් 1199 එකට.
1: ආ
0: ආ. ඕගලන්ට සම්පූර්ණ මාසේ ඔබ වියදම් කරන්නේ ඩේටා වලට රුපියල් 1199යි.
1: මොකද්ද? ඒයි මොකද්ද
0: මේ? දණ්ඩක් අනබෙරය. අසව.
1: වැඩිය දඟලන්න આવත් අනබෙර ගහ තමයි ඉන්න වෙන්නේ. රස්සාව නැති වෙනවා.
0: අනබෙර නෙමෙයි.
1: ඔව්. පල්ලයට වෙලා අනබෙර ගහ තමයි ඉන්න
0: වෙන්නේ. ෆ්ලවර් බෙර.
1: තේරෙන්නේ? දැන් පොඩක් දැන් වැඩි අපි දැන් මෙතන පොඩක් වැඩි වුණා පොඩි බ්‍රේක් එකක් ගන්න

0: ගුවනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරස් තමයි.
1: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peris Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල හයිපා කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
3: හරි ගියේ හරිම තැනට ගියින්ද. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගම
7: ඔය ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: බිස්නස් වලට එහෙම යන්න අලුත් වාහනයක් ගත්තා නම් හරි නේද?
10: ඔව් සර්. හොඳ ඉතුරුවක් තියෙන වාහනයක් ගන්න ඕනි.
9: මොකක්ද?
10: ඇයි? Bajaj Electric 3 wheel එක? එක චාර්ජ් එකෙන් කිලෝමීටර් 150ට වඩා දුරක් යන්නත් පුළුවන්. ඕනම තැනකින් චාර්ජ් කරන්නත් පුළුවන් නේ.
11: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 රෝද රථය. David Peris e-mobility වෙත.
12: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධිය කිමිකර ගන්න අදම අමතන්න 011 8 32 2000 NIBM The City University The Place to Be
13: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help
1: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peris Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල හයිපා කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
14: කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකේ රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රම රත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියේ කිනිපුපුර. මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක් මාත්‍යනුග්‍රහය සියතර.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජල්ණය වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරයෙක් හම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දේ.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: 1500 cc turbo engine එකකින් බලගැන් වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
6: අනිගියේ හරිම තැනට ගිහින්න. LOLC එකෙන් loan එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
9: සාමාන්‍ය පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 5445 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූපින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
11: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. David Peeris e-mobility වෙත
12: delivery පරක්කු වෙලා orders miss වෙනවද? business එකට තියෙන expressම විසඳුම pick me flash affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරන්න, pick me flash book කරන්න.
13: aluminium මනේ
14: දන්සලේ fried rice එකේයි හෝටලේ fried rice එකේයි quality වෙනස්නේ. aluminium උත් ඒ වගේ තමයි.
15: aluminium ඕන තරම්, alumex නම් ඉස්තරම්.
5: 1500 cc turbo engine එකකින් බලගැන් වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
16: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
17: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
18: ගන්නවා ලයිසන් එක.
19: දැන් හරිනේ අමාරු.
17: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
16: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
17: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
16: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
17: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
16: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
17: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් වැඩ නීති නේද?
20: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමගම්කේ.

0: දැන් සාමාන්‍යයෙන් අපි වාහනයක් ගත්තොත් ඒක අපි නඩත්තු කරන්න ඕනේ. හැබැයි සමහර
1: හැමදේම නඩත්තු කරන්න ඕනේ.
0: හැමදේම නඩත්තු කරන්න. හැබැයි මට හිතෙනවා අපි බාල මොකක් හරි දෙයක් ගත්තොත් අරවින්ද අපි ඒක හැම
1: බාල දෙයක් ගන්න අපි නඩත්තු කරන්න නැතුව ඉන්නනේ ගන්න. ඒ කියන්නේ බාලකින් ගන්න.
0: නඩත්තු නොකරින්.
1: ඔව්. බාල දෙය අරගෙන බාල විදියට පාවිච්චි කරලා බාල විදියට බේරලා.
0: ඉවරම වෙලා යනවා.
1: ඔව්. ඒකනේ කියන්නේ ඉතින් බාල දෙය ගත්තාම දෙපාරක් ගෙවන්න ඕනේ කියලා. ඒක ඉක්මනට ඉවර වෙලා යනවා.
0: ලාභ බඩුවේ
1: බාල දෙයක් නඩත්තු කරන්න කෙනෙක් නැහනේ.
0: යස්.
1: බාල දේවල් නඩත්තු කරන කොම්පැනි තියනවද? කොහෙවත් නැහැ.
0: කොහෙවත් නැහැ. ඔව්.
1: බාල දෙය ගත්තා බාල ගානකට ගත්තා. බාල ප්‍රතිපලාව.
0: හරි.
1: බාල හින්ද වේල පහ කරන බාලයක විසිකරා. හරි. ඊට ආයි ගත්තා. ආයි බාලයක ගත්තා බාල ගානකට ගත්තා. ඒකෙන් බාල විදියට වැඩ ටික කළා. ඒක විසිකලා. තව බාලයක් ගත්තා. ඒ ඇවිල්ලා බාල චක්‍රේ. නේද?
0: ඒ
1: වෙලාව අඳ බාල චක්‍රේ. ඒක තමයි ඒක ඒක යන අය වෙනම ඉන්නවා.
0: හරි ඔකේ.
1: ක්වොලිටි බඩුවක් ගන්න. ජෙනුවින් පාට් එකක් දාන්න.
0: යස්.
1: ඒ ධර්මයේ හැමෝටම හරියනවා නම් අපි මේ ප්‍රෝගම්වල උදේ ඉඳන් හවස වෙනකම් මේක කියන්න ඕනේද?
0: ඔව් නේද?
1: එහෙම කියන්න ඕනේ. අපි හරි දේ අරගෙන නඩත්තුව හරියට කරන ඒ මිනිස්සුත් එක්ක අපි ඉන්නේ ඇයි? ඒ මිනිස්සුන් මතක කරන ඔබ තනියෙන් නෙවෙයි
0: ඉන්නේ.
1: හරි. ඒක ඇප්‍රීෂিয়েට් කරනවා අපි. දැන් ඔබට තියෙනවා ඉසුසු ට්‍රක් එකක් තියෙනවනේ. ඒක හරි තැනින් නඩත්තුව කරගන්න. ඉසුසු ට්‍රක් එකක් සාමාන්‍යයෙන් එන්ජිමක් ගලවන්නෙත් කිලෝමීටර 104ක්
0: ගියාට පස්සේ තමයි. ඒකේ මොකක් හරි රෙපෙයා එකක් කරන්න හරි එන්ජින් ට්‍රබල් එකක් හරි මොකක් හරි නිකන් පොඩියට හරි නිකන් ප්‍රශ්නයක් සෙට් වෙන්නේ.
1: දැන් සතොස මෝටර්ස්නේ ලංකාවේ ඉසුසු ට්‍රක්ස් ඉසුසු වාහන ගෙන්නන
0: හරි
1: ජපානයේ බලය තියෙන නියෝජිතයා. එයා තමයි නීත්‍යානුකූලව පත් කරලා තියෙන්නේ. සතොස මෝටර්ස් තමයි පත් වෙලා තියෙන්නේ ඉසුසු වාහන ගෙන්න.
0: හරි ඔකේ.
1: හරිද? ඒගොල්ලන්ට තමයි ජපානේ ෆැක්ටරිය තියෙනා වගේම ෆැසිලිටීස් ටික දීලා
0: තියෙන්නේ.
1: එහේ වාහනයක් නඩත්තු කරන්නේ කොහොමද? තාක්ෂණය මොනවද? උපකරණ මොනවද? ටූල්ස් මොනවද? ඒ ටික එහෙමම ලංකාවේ දීලා තියෙනවා නම් දීලා තියෙන්නේ ඉසුසු ලංකාවේ නියෝජිතය සතොස මෝටර්ස් එකට විතරයි. ජපානෙන් තමයි ඒ ළමයින්ව ට්‍රේන් කරන්නේ. අලුත් වෙනකොට තාක්ෂණේ ඉසුසු වාහනයක තාක්ෂණය අලුත් වෙනවා නම් සතස මෝටර්ස් එකේ වැඩ කරන කාර්මික ශිල්පියෝ හැම කෙනාම යාලුත් වෙච්ච තාක්ෂණය ගැන දන්නවද නැද්ද?
0: දන්නවා. යස්.
1: ඒගොල්ලන්ව අප් ටු ඩේට් පුහුණු කරලා තියෙනවා. අලුතෙන් එන ඕනම වාහනයක් අපි හොයලා බැලුවොත් ඒ කම්පනියට විතරක්ම සමහර පාර්ට්ස් ගලවන්න හයි කරන්න පුළුවන් වෙන විශේෂිත ටූල්ස් හදලා තියෙනවා. ඒක ඉසුසු ට්‍රක්ස් වලට ඉසුසු වාහන වලට කැබ්ස් වලට විතරක් කරප එකක් නෙමෙයි. මේ ලංකාවට එන ලෝකේ හැමතැනම යන හැම වාහනයකම එහෙම විශේෂිත සමහර ඇනමුරිච්චි තියෙනවා. විශේෂ උපකරණ වලින් ගලවන ඒවා මේ සාමාන්‍ය මාකට් එකේ යකඩ බඩු විකුණන මාකට් වල ටූල්ස් විකුණන මාකට් වලින් ගන්න බෑ. කොටිම ඉසුසු ට්‍රක් එකක් ඉසුසු වාහනයක් චෙක් කරන්න ස්කෑන එක වාට සාමාන්‍ය ජෙනරික් මාකට් එකෙන් වාට ගිහිල්ලා කඩේකින් ස්කෑනර්ස් විකුණන කඩේකින් ස්කෑනර් එකක් අරන් ආවා කියලා ඒක ස්පෙසිෆික් වෙන්නේ නැහැ ඉසුසු වාහනයට. ඉසුසු වාහනේ තියෙන හැම ලෙඩක්ම අහුවෙන මැෂින් එක තියෙන්නේ සතස මෝටර් සතුව විතරයි. ඒගොල්ලන්ගේ පෑලිය ගොඩ මාතර කොළඹ කුරුණෑගල කියන තැන් හතර දෙනට රිපෙයාර් සෙන්ටර්ස් තියෙනවා. ලබන අවුරුද්ද ඉවරන කලින් 10ක් හදන බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. ලබන අවුරුද්ද එනකොට හොඳේ 10ක් හදන බලාපොරොත්තුෙන් ඉන්නේ. ඔන්න මතක තියාගන්න.
0: හරි, අපි කෝල් කරන නම්බර් එකකුත් දෙන්නම්. 0777025225 තමයි සතොස මෝටර්ස් වල නම්බර් එක.
1: ඉතින් අරනේ මේ වාහනේ නඩත්තුවට රිපෙයාර් එකට
0: ඔව්
1: වාහනේ හදිසිය හැප්පුණොත් හරි මොන හරි වුණොත් ඔබ සතොස මෝටර්ස් එකට අරගෙන යන්න. හ්ම් හ්ම්. ආයි දෙපාරක් හැදිලි නෑ.
0: ඕකේ.
1: හැදුවොත් එක පාරින් හදනවා.
0: හ්ම්
1: හ්ම්. එක පාර ලෙඩේ හොවා ගන්නවා. එක පාර හදනවා. බලන්නකෝ කාලය සල්ලි කීයක් ඉතුරුද. දාන හැම පාට් එකටම වගකීමක් දෙනවා. රිපෙයාර් එකට වගකීමක් තියෙනවා. සර්විස් එකට වගකීමක් දෙනවා.
0: හරි.
1: ඕවා නිකම් මිනිස්සු කරන්නේ නෑ. සතස මෝටර් සෝවා කරන්නේ ඉසුසු කියන්නේ ඒගොල්ලන්ගේ වාහනේ නිසා.
0: අපි පොඩ්ඩක් බලමු මේ කලර් අප් වලට ලැබෙන වගකීමේ සහතිකය කොයි වගේද කියලා. අපි ස්ට්‍රිප් සීලින් ගැන කතා කරන්නේ. ස්ට්‍රිප් සීලින් එකේ කලර් අප් ස්ට්‍රිප් සීලින් එකේ කලර් එකට අවුරුදු 5ක වගකීමක් හම්බ වෙනවා. හැබැයි ඒගොල්ලෝ කියනවා දැන් සාමාන්‍යයෙන් මේක මේ අර ආවරණයේ වෙලා වගේ වහලට යටින්නේ මේක තියෙන්නේ. ඉතින් අවුරුදු 5ට වඩා වැඩි කාලයක් මේ කලර් එක ඕගලන්ට තියාගන්න පුළුවන්. ඒකයි ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඊළඟ වාරන්ටි එක හම්බ වෙන්නේ සීලින් ෂීට් එකට. ඒකට අවුරුදු 25ක වගකීමක් හම්බ වෙනවා කලර් අප්. අපි මතක් කරානි ලී වලින් ස්ට්‍රිප් සීලින් දානවා වෙනුවට දැන් අපි බුද්ධිමත් ජනතාව. දැන් අපිට පොඩි පොඩි දේවල් නිකන් ආයි ආයි කරලා ප්‍රශ්න දැන් අර කලින් කියපු කතාවම තමයි. බාල දේවල් දාලා අරව දාලා මේවා දාලා ප්‍රශ්න මතුවෙනවට වඩා අපි ආසයි වන් ෂොට් වැඩේ ඉවර කරගන්න. ඉතින් ඒකටත් අපිට දැන් අපි මෙච්චර කාල දැන් අපි ලී දැම්මා. ලී අපිට තෝරගන්න එකේ ඉඳන් අපේ ප්‍රශ්නනේ.
1: මට හරි ආස නෑනේ මේ ගෙදර හැමදාම මොකක් හරි වැඩක් තියෙනවට කරන්න. සමහරලාට තියෙනවා මොකක් හරි වැඩක් කරන්න. තව එකක් වැඩක් දෙකක් තියෙනවා. දැන් ඒක ලේසි නෑ කරන්න. ඉතින් හැමදාම ඕක පේනවා. ඔය සිවිලිම් වල ප්‍රශ්න ආපුවාම ඒවා මේ බල බල ඉන්න එක තමයි වැඩි හරියක් කරන්නේ. මොකද ඔබටම තේරෙනවා දැන් මේ ප්‍රශ්නේ විසඳන්න නම්
0: හරි
1: හෙන්න ලොකු වැඩක් තියෙනවා කරන්න.
0: ඒ කියන්නේ
1: වහලම ඉඳලම ගලවගෙන බහින්න ඕන සීලිම රිපෙයා එකක් කරන්න. ආයෙතින් ඔබට ඒක පේන සැරයක් ගන්න නිකන් මේ හිත් අමාරුවක් විතරයි. වැඩේ කරන්න බෑනේ.
0: අන්න ඒකනේ.
1: වැඩේ හදිස්සිය කරන්න බෑ.
0: යස්.
1: වැස්සොත් වහලේ ගලවලා ඊට ලෙඩේ. හරියම මිනිස්සු දැන් වදන්නවද? කරන වැඩ හරියට එකපාර කරගන්න. ඔය මේ ඔය මැති ඇමතුරු ලොරිටෝ කිෂූ කරාට මේ පිට රටින් ඉඳලා ගෙනහැල්ල කරන්න වැඩ තිනවා කියලා ඇත්ත කතාව එක නෙමෙයි. මේ රටේ ඒ වගේ වැඩක් කරගන්න කාර්මික ශිල්පියෝ කියන්නේ උන්දල නැහැ.
0: ඕ අනේ.
1: මේ රටෙන් ගිහිල්ලා ගොඩක් මිනිස්සු. ඒ ඔක්කොම මිනිස්සු අර ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල ඉන්නේ.
0: gedari deema කරගන්න තමයි වෙලා තියෙන්නේ දැන් සාමාන්‍ය අපිට.
1: ඒ තානේතර යතු ගා ගන්න, වහලයක් හදා ගන්න, මොකක් හරි ලී බඩුවක් හදා ගන්න, ඉලෙක්ට්‍රිකල් වැඩක්, ප්ලම්බින් වැඩක් කරගන්න අපි ඉගෙන ගත්තොත් ඇරෙන්න.
0: හරි.
1: මේ ලේසි වෙන්නේ නැහැ හොඳේ.
0: ඕ ඇත්ත ඇත්ත.
1: මේ මේවා කරන මිනිස්සුන්ගෙන් මේ ලොරිටෝ කිෂෝ කරන එක පැත්තක තියලා යථාර්ථ දිහා චුට්ටක් ඇස් දෙකෙම ඇරලා බලන්න නිකන් ඉන්න පේනවා ඇතිනේ. අපිට පේන ටික ඔගොල්ලන්ට පේන්නේ නැහැ.
0: ඒකනේ.
1: පොඩ්ඩක් බලන්න. මේක ඒ තරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. දැන් ඇත්ත මම මේ වෙන කතාවක් දැන්
0: කියන්නේ.
1: මේ කාර්මික ක්ෂේත්‍රේට මේ දෑත්‍ය දෙපය වැඩ කියන ඒවට මිනිස්සු එන්නෙම නැහැ. දෑත්‍ය දෙපය වැඩක් පුරුදු වෙන්න මිනිස්සු කැමතිම නැහැ. නිකන් කම්පියුටර් එක මොකක් හරි ඔය කර කර ඉන්න විතරමනේ කැමති.
0: yes yes ඇත්ත ඇත්ත.
1: RGB ලයිට් ටිකක් අය කරගෙන ෆෑන් හතර පහක් කරගෙන පාට මාරු වෙන මොකක් හරි මවුස් එකක් අරගෙන ඔක්කොක් කර කර ඉන්නවා මිසක ප්ලම්බින්? දැන් ප්ලම්බින් කරන මිනිස්සු ඉන්නෝ ගෝලියෝ නේ. ලී වැඩ කරන මිනිස්සු ඉන්නෝ ගෝලියෝ නේ. මේසන් බාසුන් නැහැ ඉන්නෝ ගෝලියෝ නේ.
0: ගෙදර මිනිස්සු තමයි අත් උදව් දෙන්නේ. මං ඕන තරම් දැකලා තියෙනවා.
1: ඉලෙක්ට්‍රීෂියන් ලා ඉන්නෝ ගෝලියෝ නේ.
0: ඕ
1: වැඩකට දෙකකට වඩා බාර ගන්න බෑ. ලස්සන වැඩ තියනවා කරන්න මිනිස්සු නේ. ඒක මෙහෙන්න දක්ෂතාවයක් මේ වැඩ වැඩි වෙලා නෙමෙයි. තියෙන වැඩ ටික කරගන්න මිනිස්සු නැති වෙලා තියෙනවා.
0: මිනිස්සු ගිහිල්ලා.
1: ඉතින් මේ ඔබ දැන් වැඩක් කරනකොට වහල් එක වැඩක් කරද්දි හරියම මිනිහා වුණොත් හරි ප්‍රොඩක්ට් එක දාලා එක පාර ඉවර කරගන්න ආයි පරම්පරා හතර පහකට සෙට් වෙන්න ඕනේ. මේ දෙතුන් පාර කරන්න මිනිස්සු නැහැ. මිනිස්සු නැහනේ. අපි මාර අර්බුදයක ඉන්නේ. පොල් ගෙඩියක් කඩා ගන්න මිනිහෙක් නැහැ පුතා. මිනිහෙක් නැහැ.
0: වත්ත සුද්ධ කරගන්න මිනිහෙක් නැහැ. අතත්
1: වැඩි ඕනේ. වින්කල් කීයක් තියෙනවද කියන්නේ කොරටේ? බයික් එකක් ක්ලීන් කරලා බල්ලු ටික සුද්ධ කරලා මදන් ටික යවලා හුලං ගහලා මලකඩ යවලා වින්කල් කීයක් තියෙනවද රටේ? කුඩ හදන මිනිහෙක් හොයාගන්න කොච්චර අමාරුද?
0: සරප හදන මිනිස්සේ අතත්
1: හිතලා තියෙනවද? හිතලා නැහැ නේ. හිතනකොට ගොඩක් පරක් වෙලා තියෙයි. මේක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිසා මේ සමහර වැඩ දෙපාර කරන්න තියාගන්න එපා ලොක්කා.
0: අපි සිවිලිම ගැන කතා කරමු.
1: ඔබට වෙන්නේ සිවිලිම සවුත් වෙලා කරන්න දෙයක් නැහැ. ඔච්චර තමයි ඔබට හිතාගන්න
0: වෙන්නේ දවසට. ඒක තමයි තියෙන්නේ.
1: ඒ නිසා මෙන්න ස්ට්‍රිප් සිවිලිම ගහන ක්‍රමය. ලීවලින් ස්ට්‍රිප් සිවිලිම් ගහන්නේ නැහැ. ගහලා පුදන්න බෑ. වේයොන්ගෙන් ගුල්ලොන්ගෙන් රකින්න බෑ. මේ රස්ටින්ට ඇමරින් එක නවත්තන්න බෑ ලීවලින් කරලා. එකපාර මේ ෆයිබර් සිමෙන්ට් ප්‍රොඩක්ට් එක ඔබ ගහගන්න. ලස්සනයි. ලී පෙනුමමයි. කිසි කෙනෙක් දැනගන්නේ ඔබ කිව්වොතින් අරන්නේ මේ ලී නෙවෙයි කියලා. මේක හොදලා සුද්ධ කරලා මකුළු දැල් කඩලා ඕනම් වතුර දාලා පිහිදාලා වුණත් ආයි ජීවිත කාලයක් පවතින බඩු.
0: හරි
1: colorup.lk.com සයිට් එකට ගිහින් ඉස්සෙල්ලා බලන්න. ඊට පස්සේ මෙන්න නම්බරේ තියෙනවා, කෝල් එකක් දෙන්න.
0: 0115 748 738.
1: ජූලි 9 වෙනිදා නාරාහෙන් පිට නාවල පාරේ මේක කාලයක් තිස්සේ කරගෙන ආපු වැඩකට පණ හම්බුනේ ජූලි 9.
0: හරි, ඔකේ.
1: කාලයක් දැන් මේක මම දන්න කාලේ ඉඳලා මේක අරගෙන දකුණු ආසියාවේ පළවෙනි ඇලුමිනියම් රිලේටඩ් නොලෙජ් හබ් එක හැදෙනවා. මේක ලොකු ෂෝරූම් එකක්. ලොකු ෂෝරූම් එකක්. මොනවද ලෝකේ තියෙන සුපිරිම පැලැන්ති ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස්? ඇලුමිනියම් වලින් දීලා තියෙන විසඳුම් මොන වගේවද? ඒවා දොරවල් ජනෙල් වලට විතරක් සීමා වෙච්චේවද? එතනින් තව එහාට යනවද? ඇලුමිනියම් වලින් කරන්න පුළුවන් දේවල් මොනවද? මොනවද ඒවා ඇප්ලිකේෂන් කියලා අපි එකට කියන්නේ.
0: හරි.
1: ඒවා වෙනතට වඩා කොච්චර දියුණුද? මොන තරම් ලස්සන මැකනිසම් තියෙනවද? අයියෝ, අපිට මෙහෙම කරන්න තිබුණා නේද? අපි අලුතෙන් කරන වැඩේ මෙන්න මේ ප්‍රොඩක්ට් එකෙන් දැන් අපිට කරන්න පුළුවන්. ඒ නොලෙජ් එක ඕනේ නේද?
0: Yes. අතත් ඒක ඕනේ.
1: ඔබට හිතන්නේද අපි ගාව බොහෝ විට ඇත්ත මේ පරණ දැනුම තාම
0: කියලා? අප්ඩේට් වෙලා නැහැ අපි.
1: අපි ඇලුමිනියම් ගැන අප්ඩේට් වෙලාද? මම හිතනවා අපි අප්ඩේට් වෙලා නැහැ කියලා මං හිතනවා. නම්බර් 34 නාරායන් පිට පාර නාවල. එතන තමයි මේ ඇලුමිනියම් ට්‍රාන්සෙන්ඩ් ස්පේස් එක තියෙන්නේ. එතනට යන්න වටින තැනක්. යන්න වටින තැනක්. ගිහින් බලන්න. ඒක බලන්න තමයි ඒක හදලා තියෙන්නේ. බලන්න ඔබ අදහසක් ගන්නවා. ෆොටෝ එකක් දෙකක් ගහ ගන්නවා. එතන ඉන්න කායින් හරි යනවා මේක මොන වගේ තැන් වලද පාවිච්චි කරන්නේ? එයා මේ ඇත්ත දැන් එහෙම පුළුවන් නේද? දැන් අර ඉස්සර වාගේ අර මේ නෑ ඒව කරන්න ඕනේ නැහැ සර්. දැන් කෙලින්ම මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරා. ඒකනේ මාර ලේසියනේ නේද? අන්නේ දැනුම අරගන්න ඕනේ.
0: හරි, ඔකේ.
1: හරිනේ. එනගේ දැනුම අරගන්න. right? ඒක තමයි මට කියන්නේ.
0: ඔකේ, මම නම් දැනගත්තා මොනවාද මේ බජාජ් වීගෝ ජූලි වාසි කියලා කියන්නේ කියලා. විශේෂ වට්ටම් මොනවාද කියලා මම කිව්වනේ. මං ඊයේ යනවා ගිහිලා බලනවා. ගහනට බජාජ් වීගෝ එකක් ගන්න යනවා වගේ තමයි යන්නේ. මට දැන් අර ත්‍රිවිලයා මම පාවිච්චි කරන්නේ නැති නිසා ගන්නේ නැහැ. හැබැයි මම දැනගත්තා මට හැබැයි ඒක කියන්න තහනම්. මට කියන්න තහනම්. මොකද ඔබම ගිහිල්ලා ඔබ බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල එකක් ගන්න ගිහිල්ලා ඔබ මෙතනදි සර්ප්‍රයිස් වෙන්න ඕනේ මේ වාසිතික.
1: මොකද?
0: සර්ප්‍රයිස් කිරේ කොහේ වුණානේ?
1: නෑ, අපිට ගානක් වත්
0: නැමෙයි. ආ, ඕකේ. ඔබම සර්ප්‍රයිස් වෙන්න ඕනේ එතනට ගිහිලා. ඊට අමතරව ඔයගලන්ට හම්බ වෙනවා මෙතන පොඩි ටෑග්ගක්. හැමෝටම හම්බ වෙන ටෑග්ගක් තියෙනවා. වැසි ආවරණ කට්ටලයක් නොමිලේ හම්බ වෙනවා. ඒක තමයි බජාජ් වීගෝ ජූලි වාසි
1: කියන්නේ. වීගෝ එකක් ගන්න ඕනේ එක හම්බ වෙන නිකන් ගියාට හම්බ වෙන්නේ නැහැ ඒක. ඔව්,
0: ඒක ඇත්ත ගන්න ඕනේ.
1: වෙන වැඩක් නැති වෙයි මිනිස්සුන්ට.
0: වීගෝ
1: කියන්නේ යන මිනිහට මේ වැසි ආවරණ කට්ටලේ ගන්න දීලා මේ ගෙදර යන ගමන් ආවේ අර වැසි ආවරණ කට්ටලයක් මොකක් හරි මේ අරන් යන්න තියෙනවා මේ කියලා කිව්වා. එහෙම ගන්න නැහැ. වීගෝ ත්‍රිවිලක ගත්තොත් ඒව දෙනවා. ඊට වඩා ෆයිනෑන්ස් සල්ලි මුදල් පැත්තේ වාසි වගේක් තියෙනවා. මේ දවස්වල මේ ජූලි මාසෙටයි දාලා
0: තියෙන්නේ.
1: තව වැඩි කාලයක් නැහැ ජූලි මාසෙ ඉවර වෙන්න. අද 17 වෙනිදා.
0: හරි.
1: මේ මාසෙ 31ක් තියෙනවා. 17 වෙනිදා අද හැබැයි මාසෙ භාගයකට වඩා ඉවරයි.
0: තෙල් ගැන තව දුරටත් හිතන්නේ නැතුව ඕගලගේ
1: වාහන තනවා කියන්නේ තෙල් අඩු කරන්න කියන්නේ. ඒකට තමයි බජාජ් වීගෝ ත්‍රිවිලක තියෙන්නේ. මේක ඉලෙක්ට්‍රික් ස්ටේට් ඔෆ් ආර්ට් බාන්ඩි. ලස්සනයි, පවර්ෆුල්. කිලෝමීටර් 150කට වඩා
0: දුවනවා.
1: ගෙදර චාර්ජ් කරගන්න පුළුවන්.
0: yes.
1: කඳු අදිනවා, බර දාලා අදිනවා, ඕනතකට අදිනවා. ලස්සනයි.
0: මන් දෙන්න.
1: හරිම ලස්සනයි.
0: කන්ටැක්ට් කරගන්න නම්බරකුත් දෙන්නද? එතකොට
1: ඇඩ්‍රස්. ස්පෙයාර් පාර්ට්ස් තියෙනවා, සර්විස් සෙන්ටර්ස් තියෙනවා. උපදෙස් නම් උපදෙස්. කෑලි නම් කෑලි.
0: යා.
1: මොනවද ඔබට උනේ? දන්නවනේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම. දන්නවනේ ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ගේ ආෆ්ටර් සේල්ස් සර්විස් එක අන්පැරලල් සමකල නොහැකි.
0: මේ තව පොඩි දෙයක් අපි නිවැරදි කරන්න ඕනේ. ජූලි මාසේ 24 වෙනිදා දක්වා පමණයි වාසිය තියෙන අද
1: 17. ඉවරයි.
0: 24 වෙනිදා වෙනකම් විතරයි.
1: හරියට හරි. තව සතියක් අඩු වුණා. හරිනේ.
0: හරිනේ.
1: හරිනේ දැන් ඉතින්.
0: දැන්
1: හරිනේ ගුරුණාංශේ. තව සතියයි තියෙන්නේ. හරිනේ ගුරුණාංශේ. තව සතියෙන් ඔය ඔක්කොම වාසි ඉවරයි. ඊට පස්සේ වාසිය මුකුත් නැහැ. ඊට පස්සේ තමයි වාසිය ඔක්කොම ඉවරනට පස්සේ තමයි හිතන්නේ අයියෝ අපරාධ අපිට ගන්න දෙවෙන අපිට කරන්නේ එහෙමනේ අපි.
0: පසුතැවෙන්න මා
1: ආස. අයියෝ අපරාධ අපි එහෙම කරේ අපිට මෙහෙම කරන්නද අපේ හැටි. මගේ අපේ ඇවිල්ලා ජාතික අනන්නතාවයක්
0: එහෙම. ඒක නැතුනොත් සමහර කිට අර කියන්නේ.
1: සමහරට කිසි ගැම්මකුත් නැති වෙයි නේද? නේද?
0: ඇත්තත්.
1: නේද?
0: පසුතැවෙන්න ඕනේ.
1: යන්නදරලා අඬන එක තමයි අපේ සාමාන්‍ය හොඳම ක්‍රමය. අපි එහෙම කරමු.
0: හරි. ඕකේ. 011 4 700 650 කියන නම්බරයකට කතා කරා නම් 011 4 700 550 කියන නම්බරයකට කතා කරා නම් ඔබට වැඩි විස්තර
1: මොකද්ද මිස්වා කියන්නේ මේ මේ මේ එක වාට මේ කොලේ බලාගෙන නම්බරේවත් තියාගන්න බැරිද මේ
0: දැන් හරියට කියනනම් 011 4 700 550 කියන නම්බරයකට කතා කරා නම් වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරි. ෆිනිතෝ
1: නිවේදිකාව එහෙම ෆිනිෂ්ලා නැහැ. එහෙම ෆිනිෂ්ලා නැහැ තාම.
0: අපි යන්නුනේ රූෆ් ටොප් එකට යන්නුනේ අරවින්ද. අපි රූෆ් ටොප් එකට ගිහලා අපි කතා කරමු අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන, අනාගතය ගැන, අපි දෙන්න ගැන.
1: අපි දෙන්න ගැන මොකද කතා කරන්නේ?
0: ප්‍රෝග්‍රෑම් මොනවා මොනවාද මේ හිතන්නේ?
1: නෑ අපි දෙන්න ගැන මොකද කතා කරන්නේ කියනකම මට අහසයි දැනගන්න.
0: අපි දෙන්න කොතනදී සම්බන්ධ වෙන්නේ? මේ වැඩසටහන ඇතුලේ. මෙතන එළියේදී අපේ කිසි සම්බන්ධතාවයක්
1: නෑ. ඉතින් මොකද අපි දෙන්න ගැන කතා කරන්නේ? මොකද කතා කරන්නේ කියන අපි දෙන්න ගැන? මොකද්ද මොකටද එන්න හදන්නේ? මොකද්ද මේ මොකද්ද අපි දෙන්න ගැන කතා කරන්නේ අපි දෙන්න ගැන කතා කරන්නේ මේකද යන්නේ වැඩසටහන ගැන ඕනනම් කතා කරමු ඒකට රූෆ් ටොප් එකේ මේ බඩ ගන්න ඕනේ අපිට මේ කෝල් එකක් දීලා කතා කරගන්න පුළුවන්
0: අපි පොඩක් යමු අපි රූෆ් ටොප් එකේ කතා
1: කරමු රූෆ් ටොප් එකට ගිහලා අපි දෙන්න ගැන කතා කරමු
0: රූෆ් ටොප් එකට ගිහලා කතා කරමු
1: නියම කුණ්ඩවල කරගන්න හොඳයි
0: මේ එහෙම
1: ඇත්තටම
0: ඇත්තට ඕගලන්ට රූෆ් ටොප් එකක් හදාගත්තට මට කියනවා ඒකේ තියෙන
1: ප්‍රයෝජන හදාගත්තනේ හොඳ වේදම දාලා
0: ප්‍රයෝජන මොනවද කියන්නේ රූෆ් ටොප් එකේ ප්‍රයෝජන පහක් කියන්නේ
1: පහක් ඔන්න එකක්
0: කියන්නේ එකක් කියන්නේ රූෆ් ටොප් එකේ ප්‍රයෝජන එකක්
1: ඔව් අර කනාට වෙච්ච මල් පෝච්චි ටික තියලා තියෙන එක හරි එකක්
0: ඔව් ඕකේ
1: හරි තව මොකද්ද රූෆ් ටොප් එකෙන් මොනවද ගන්න ප්‍රයෝජන හදපු මුල් දවස්වල ගිහිල්ලා උඩට නැගලා මහේෂාක් කෙලීලාවෙන් අද්දකත් බැඳගෙන බට් වරපිට බලාගෙන හිටියා.
0: තලන් තලන් ඒ ඔක්කොම ඒ මුල මුල
1: මුල් කාලේ පාටි ඉවරයි එතන.
0: සද්දේ ඔක්කොම.
1: පාටිම තමයි එතන.
0: හරි.
1: එතන ක්ලිව්වේ ක්ලබ් එක ඔබගේ. ඉතින් ඊට පස්සේ
0: හැම යාළුවෙක්වම එක්කන් ගිහිල්ලා පෙන්නුවා.
1: මේ
0: තමයි
1: අපි අපි අපි අපි රූෆ් ටොප් එකට යන්ද? ඉදර නිකම්මත් මිනිහෙකුට
0: ඈ හිඟන මනුස්සෙක් ගාවත් අපි මේ
1: රූෆ් ටොප් එකට යන්න පොඩ්ඩක්.
0: මම දෙන්න එතන තමයි මගේ මේ බොලට් එක තියෙන්නේ කියලා එක්ක ගිහින්
1: ඔව් දැන් මොකක්ද උනේ දැන් මේ රූෆ් ටොප් එක දැන් ගෙදරින් කියන තමුසේ මේ රූෆ් ටොප් එකක් හදාගෙන මේක අයිසෙ ගිනි කබල වගේ වසන්න නෑ මේක ඉන්න මිනිස්සුන්ට AC එක හවස දෙකේ ඉඳන් දාගෙන ඇයි මේක රස්නේ බස්සන්නේ
0: ඔව් ඒකනේ
1: ලයිට් බිල අතරින් අඩුවිනේ නේද ලයිට් බිල එක වඩා අඩුවිනේ
0: අජුයි
1: ලයිට් බිල එහෙන් AC ගෝෆ් කරන් දෙන්නේ AC දාලවත් AC සවුත් වෙනවා ඒ තරම් රත් වෙලා
0: තියෙනවා
1: දැන් මොකද්ද කරන්නේ
0: ඒකනේ දැන් මොකද කරන්නේ
1: දැන් කරන්න දෙයක් නැහැ ඔක හදලා ඉවරනේ
0: ඕ
1: දැන් ඔකට වහලයක් ගහනවා කියන එක විකල්පයක් නෙමෙයි ගේ කැත වෙනවා
0: කැතම කැත වෙලා යයි
1: රූෆ් ටොප් එකක් එන විදිහට ඩිසයින් කරපු ගෙදරකට වහලයක් ගැහුවා නම් ඒ ගෙදර තින් ආයි ඒ ගෙදර

0: අහනවලට මේ ස්ටිකර් එක අලවනවා වින්ස්ක්‍රීන් එකට එළිය එනවා.
1: හරි.
0: ප්‍රශ්න එන්නේ නැහැ.
1: අර 3M අරවා මේවා කියන්නේ ඒවට
0: නේද? තියෙනවා තියෙනවා. 3M කියන්නේ ඒවට නෙමෙයි. 3M කියන්නේ තමයි ඒක ප්‍රොඩක්ට් සප්ලයි කෙනෙක්. මේ මන් දන්නේ මොන ලෝකෙ. මේවට උත්තර දෙන්න කියලා අපි නැහැනවා නිකන්. ඒකනේ කියන්නේ මිස් ලිටල් නොලෙජ් ඉස් ටූ ඩේන්ජරස් කියලා. අහලා තියෙනවද?
1: ද කියලා නේ අහන්නේ මම මේ. එහෙම ඒක කියලා.
0: ද ද ආ ද. මල වදයක් ද. ඉතින් මේ මේ මටීරියල් එක කරන්නේ තාප තරංග හරවල යවන්නේ. අපිට ඉර එළිය ප්‍රශ්නයක් නෑ.
1: ඔව් ඇත්ත.
0: අපිට ඉරෙන් එන උණුසුමේ තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. උණුසුම නෙමෙයි මේක.
1: ඒකනේ වචන නෑ කියන්නේ.
0: ඉන්න බෑ.
1: ඔව්. ග්‍රීස් මේ ග්‍රීස්.
0: ඉන්න බෑ. ඉන්න බෑ. ඉන්න බෑ. ඉන්න බෑ. ඒ ඉන්න බැරි කරලා තියෙන එක අපි මේ ටයිල් එක දාලා ඉන්න පුළුවන් කරන්න යන්නේ. ඊට පස්සේ ඔබට දවස පුරාම AC දාගෙන ඉන්න උමනාවක් නෑ. රූෆ් ටොප් එක හදපු එක ගැන ඔබ ඔබටම ආඩපාලි කියාගන්නේ නැහැ.
1: හරි ඕකේ.
0: පොඩි මේ චේන්ජ් එකක් තියෙනවා මේක කරලා දාමු. අරමුතරම මේ තෝරගත් ඒරියා එකටවත් මේකෙන් ඔබ බලාපොරොත්තු වෙනවට හිතනවට වඩා ලොකුම ලොකු සහනයක් මේ ටයිල් එකෙන් අරන් දෙන්න පුළුවන් ඈ.
1: හරි ලංකා ටයිල්. මම
0: කියන්නේ
1: නෑනේ.
0: හා හා හා. හරි. එහෙනම් තමයි දවසේ අපේ වැඩ ටික නම් ඉවරයි. අපි එනං
1: වීකෙන්ඩ් එකක් එනකම් බලාගෙන හිටියේ.
0: හිටියානම්
1: ඒක ඇවිල්ලා තියෙනවා.
0: ඔන්න ඇවිල්ලා තියෙනවා. අපි එනං වීකෙන්ඩ් එකෙන් පස්සේ ආපහු
1: හම්බෙමු
0: මම අරවින්ද.
1: මම ආශරය. සුබ සති අන්තයක්. 10:23යි.

0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස හොඳම දේ අඩුම විලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම විලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
1: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල හයිපා කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
2: අයියෝ
3: මොකටද වටේ යන්නේ? අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
4: දැන් ස්විස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
3: නෑ නෑ, හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
2: ආ, එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
7: අයියා, මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
7: අයියා, මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
1: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල හයිපා කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
9: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.

0: සියත දෙවයිනපුර
1: උදේ 10 විනාඩි 28යි දැන්
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011147100

0: क्या था टॉप स्टोरी।
1: හිටපු පොලිස්පතිගේ මෘතදේහය මුල්ලේරි ආවරෝහලට. හිටපු පොලිස්පති සීඩි වික්‍රමරත්නගේ දේහය මෙවන විට මුල්ලේරි ආවරෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි. හිටපු පොලිස්පති සීඩි වික්‍රමරත්න අතුරුකිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී වෙඩි තබාගෙන සිය දිවි හානි කොටගෙන තිබුණේ අදාළ වෙබයි. මූලික පරීක්ෂණවලදී එය සියදිවි වෙනසා ගැනීමක් බවට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් සඳහන් කළා. වෙඩිතැබීම සිදු වූ නිවස ආශ්‍රිත ස්ථානීය පරීක්ෂණය මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කිරීමට නියමිතයි. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සඳහා මෙවන විට පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු මරණ ගණන 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 73,000 ඉක්මවා ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 73,455ක්. මෙවන විට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 15,341ක්.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4 සියත

0: කිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
2: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
3: SLT Mobitel Pure TV නිල විකාශක
4: finishing වහලක් ලෙස color upload වැජබෙනා
5: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 732 1000 NIB the City University the place to be.
7: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444 සීත හදවත් දිනු හිතවත්කම
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගම
9: Fry, RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
10: මුළු පවුලටම මගේ ගානටම
9: Coco Fry සතුටු රසය ගෙනෙන ගුණය
11: අපි හැමදාමත් වගේ ඉස්සරහට අභියෝගයට අභියෝගයක් වෙමු
12: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය Parasitol අභියෝගයට අභියෝගයක්
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
14: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance We Help.
15: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
16: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
17: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
18: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
19: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
20: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
21: සියත පොකට් මනි.
22: අනුග්‍රහය.
23: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
24: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට් කෙයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
25: ඩෙංගු රෝගයේ ඇතිවන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
24: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
26: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
27: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
26: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
11: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
12: ජාත්‍යන්තර

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
1: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
2: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: අපස සාමාන්‍ය පිළිම් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය, ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්. ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. ලයිව් ට්‍රැකින් සහ ගුඩ්ස් ඉන්ෂුරන්ස් තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න, පික් මී ෆ්ලෑෂ් බුක් කරන්න.
4: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
5: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
4: යාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
8: මනස්ගාතද?
7: සෝරි සර්.
9: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
10: London Prison Break. Nuwaral Bokambaradi.
11: July 24. Vasti, Yohane, Kaiser, Dinesh, Lahiru Samaka Infinity. July 25. BNS, Kanchana, Ravin, Sarit Surit with News.
10: London Prison Break. Nuwaral Bokambaradi.
11: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
10: විමසීම් 0756336
11: Organizers and Media Partners
10: Global Events Sieta FM Sieta TV
12: Sieta Divine Abulah

0: හොඳමදේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳමදේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන් ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්. වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: මතනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: කෑම එක නම් කෑම රසටම තිබුණා
6: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා
7: කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයි
8: 20 an upgrade
3: අලුත් සොන් එකක්ද
8: නෑ දැන් සිංගර් කිං ASUS HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි so 20 an upgrade
9: upgrade වෙන laptops ගන්න සිංගර් එකට අදම එන්න
10: මට Apple මලක් දෙන්න
4: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක් තව සුදු අරලියා මලකුයි daffodil මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
10: අයියා මට මල් ගොඩක් දීලා
4: ඔව්වා මොනවද නංගි අර Hatch 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ ඒ මාතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා පිස්සුනේ
10: Hatch 15 පිස්සුවක්ම තමයි
11: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට run සහනයක් CDB run ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
12: 1903 Wilbur Wright Orville Wright
13: Wright සහෝදරයෝ
12: Wright සහෝදරයෝ
13: Wilbur අයියයි
12: නෑ කවුද Wilbur
13: Wilbur
12: අයියයි Orville අයියයි ඔයා ඔය කියන්නේ Wright සහෝදරයෝ නෙවෙයි සැන්ටි ඔය Rome සහෝදරයෝ
14: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
16: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
17: සියත
16: දිවයින පුරා

0: උදේ 11 විනාඩි 3යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 011 4 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: ये था टॉप स्टोरी।
1: සලේගේ අතරමැති පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි. හිටපු බුද්ධිහංශ ප්‍රධානී සුරේෂ් සලේට පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ අතරමැති පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු මස 4 වනදා කැදවන ලෙස අභියාචනා අධිකරණය අද නියම කළා. එම අතරමැදි පෙත්සම් ගොනු කර ඇත්තේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමියන් ඇතුළු පාර්ශ්ව 8ක් විසී. පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන් තබේසූරිය ප්‍රකාශ කළේ පෙත්සම්කාර පාර්ශ්වයේ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනගේ දේශන අවසන් වීමෙන් පසුව මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බලන බවයි. අතරමැදි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ එකකතාව මත අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු මාස 4 සහ 6 යන දිනවල කැඳවන ලෙසද අභ්‍යාචනාධිකරණය එහිදී නියම කළා. දැන් තවත් දේශීය පොතක්. වංචා සහගත ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ ඇතැම් පුද්ගලයන් විවිධ දුරකථන අංක භාවිත කරමින් ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් යයි පවසා අස්වැසුම ප්‍රතිලාභීන් අමතා දුරකථන ඇමතුම් ලබා දෙන බවයි. තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා බව පවසමින් අදාළ දුරකථන ඇමතුම් ලබා දී මුදල් එක්රැස් කිරීමක් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ. සිය ආයතනය විසින් එවැනි මුදල් එකතු කිරීම සිදු නොකරන බැවින් එවැනි දුරකථන ඇමතුම් පිළිබඳ ළඟම පිහිටි පොලිස් තහනිය දැනුවත් කරන ලෙසද දැනුම් දීමක් කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිදීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්.
6: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
12: කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියේ කිනිපුපුර. මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය සියත 98.2 98.4 සියත.

උදේකොළහයි විනාඩි 26යි දැන් වෙලාව. තිලකවර්ධන එකත් එක්ක ඔබට වීකෙන්ඩ් එකේ හොඳ ආරංචි ටිකක් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. පළවෙනි එක පටන් ගන්න ඕන අද ඉඳන්. හරිද? දැනට ඔබ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් මොනවා හරි පාවිච්චි කරනවා නම් නැත්නම් ඔබට හොඳ ස්කින් කෙයාර් රොටින් එකක් තියෙනවා නම් ඒක අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් විදිහ ආරංචියක් තමයි මේක. ජූලි 17, 18, 19 දවස් තුනේ කිරිබත්ගොඩ හරි එහෙම නැත්නම් මහනුවර හරි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අවුට්ලට් එකකට ඔබ යනවා නම් ඔන්න ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් රේන්ජ් එකකටම ලොකු ඩිස්කවුන්ට් එකක් ඒගොල්ලෝ ලෑස්ති කරලා තියෙනවා. මතකයින දවස් තුනේ කියන අද ෆ්‍රයිඩේ 17, 18, 19 කියන දවස් තුනේ තමයි ඔබ යන්න ඕනේ කිරිබත්ගොඩ ඒ වගේම මහනුවර අවුට්ලට්ස් වලට. එතනට ගියොත් ඔබට මේ වාසිය ගන්න පුළුවන්කම තියෙනවා. අනිත් අවුට්ලට්ස් වලටත් යන්න පුළුවන්. හැබැයි මේ ඩිස්කවුන්ට් එක තියෙන්නේ කිරිබත්ගොඩ ඒ වගේම මහනුවර අවුට්ලට්ස් දෙකේ විතරයි. ඒත් එක්කම යාලගේ ඔන්ලයින් ස්ටෝර් එකේ අලුත් ආරංචියක් ගැන විස්තර ඉවලා තියෙනවා. ඒ තමයි ප්‍රීමියම් පර්ෆියුම් කලෙක්ෂන් එකක් ඒගොල්ලෝ ස්ටෝර් කරලා තියෙනවා කියලා ඔන්ලයින් ස්ටෝර් එකේ. එතනදී ගියොත් ඔබට පුළුවන්කම තියෙනවා ලංකාවට ඕනම තැනකට ගෙන්න ගන්න. ඒ වගේම කෑෂ් ඔන් ඩෙලිවරි ක්‍රමයට ගෙන්න ගන්න පුළුවන්. කොළඹ කිරිබත්ගොඩ අපිට තැනක ඉඳන් නම් බෝඩ් එක දාන්නේ. ඕඩ එක දාලා පැය 3ක් ඇතුළත ගෙන්න ගන්නත් ඔබට පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම පොඩ 4ක් විදියට, කියන්නේ වාරික විදියට ගෙවලත් ඔබට පුළුවන්කම තියෙනවා. එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකෙන් මේ ප්‍රොඩක්ට්ස් ගෙන්න ගන්නව නම් ඒ වැඩේ කරගන්න. ඒත් එක්කම තාමත් එයාලගේ තිලකවර්ධන සෙලියුල අවුට්සට් වලට ගියොත් ඔබට පුළුවන්කම තියෙනවා ස්මාර්ට් ෆෝන් එකක් ගන්නව නම් 30% ඩවුන් පේමන්ට් එක කරලා ඉතුරු ටික ගෙවාගෙන යන මාස 24ක් වෙනකන්. අපි ඔබට පහුගිය දවස් ටිකේ මතක් කරා එහෙම ගෙවන්න ගන්න ස්මාර්ට් ෆෝන් එකක් එක්කම 10,000 mAh පවර් බැංක් එකකුත් ඔබට දෙන්න ලෑස්ති කියලා මතක් කරලා ඒ වැඩේට යනවා නම් ඔබ තිලකවර්ධන සෙලියුල එකකට ඔබත් එක්ක ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන්න, දෙන්නගේම ID කාඩ්ස් අරගෙන යන්න, 30% ඩවුන් පේමන්ට් එක කරන්න. ඊට පස්සේ ඔබේ අලුත්ම ස්මාර්ට් ෆෝන් එක අරගෙන ඔබට එන්න පුළුවන්කම තියෙනවා.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හිනා වෙන්න මෙන්න වෙලාව.
6: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තෙර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: හරි. කඳුළු විලයි ඔපෙරා හවුස් එක.
5: ඔව්.
7: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල අප් එක. සියත FM Breakfast Drive.
8: අනුග්‍රහය.
9: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වචි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
19: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
20: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: බජාජ් වීකෝ ජූලි වාසි බජාජ් වීකෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග රැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත
4: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඩෙලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල
8: මනස්ගතද?
7: සෝරි සර්.
9: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
10: London prison break. නුවර බෝකම්බරදී.
11: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරිත් with news.
10: Pub London prison break නුවර බෝකම්බරදී.
11: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
10: විමසීම් 0756336
11: Organizers and media partners.
10: Global events. Seetha FM. Seetha TV.
12: Anu Atai Dasha Mahatharin. Metavat Sheta.
13: Seetha FM.

0: ජවසන් නතල නතල හොරෙන්ම ගෙට රිංගල පූස වගේ නිදාගන්න කොට සැකයක් හිතුනත් මට හනේ මගේ හොඩකොට හෙව්වේ නෑනෙ කරුමට
1: යා මෙයාර්ය මොනවා කීවත්

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: හිටපු පොලිස්පතිගේ මලසිරුර නිවසෙන් හමුවයි. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණට ස්ථානමාරුවක්. ඩෙංගු මරණ 50ක් රෝගීන් 73,000 ඉක්මවයි.
3: ඉදිරියේදී තව දවස් 5ක් ජාතික ඩෙංගු මන්ත්‍රණ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.
2: අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක්. මුතුරාජ වෙලට නව තෙල් ටැංකිය.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: සිය දපත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
0: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. Goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me ට්‍රක් බුක් කරන්න.

0: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
1: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.

0: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑමටික කෑව.
1: හොඳ ළමයා. සීට සියක් පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්බීඩි පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක්.
2: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: SCB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SCB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
5: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
6: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියතෝ පොකට් මනි. 98.2 98.4.
8: අද විතරයි සිකුරාදා.
7: සියත දිවයින පුරා.

0: දැන් වෙලාව තවල් 12 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: හිටපු පොලිස්පතිගේ මලසිරුර නිවසෙන් හමුයි. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණට ස්ථාන මාරුවක්. ඩෙංගු මරණ 50ක් රෝගීන් 73,000 ඉක්මවයි. අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ චාවාරමක්. මුතුරාජ් වෙලට නව තෙල් ටැංකි.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ දේහය මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි. හිටපු පොලිස්පති CD වික්‍රමරත්න අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබුණේ අද උදෑසනයි. ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ අද උදෑසන හිටපු පොලිස්පතිවරයාගේ නිවසින් වෙඩි හඬක් ඇසුණු බවයි.
3: සද්ද කීයක් වගේ වුණා?
4: එකපාරක් ඇහුණා. එන්නේ වල පෑ ගහනවා. හොස්පිටල් වල තම අරන් ගිහින් මහින්ද කාර්යය.
1: පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ල සඳහන් කළේ හිටපු පොලිස්පතිවරයාගේ මරණය සියදිවි නසා ගැනීමක් බවයි. මහේස්ත්‍රාත්වරයා විසින් වෙඩිතැබීම සිදු වූ නිවස ආශ්‍රිතව ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් දෙකක් පත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කළ CD වික්‍රමරත්න මෙරට 35 වැනි පොලිස්පතිවරයාද වනවා. 2020 වසරේ සිට 2023 වසර දක්වා ඔහු පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා. 2019 වසරේ අප්‍රේල් මස 28 වනදා සිට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ CD වික්‍රමරත්න පොලිස්පති ධුරයට පත් වූයේ 2020 වසරේ නොවැම්බර් 27 වනදායි. අවස්ථා 4කදී සේවාදිගු ලැබීමෙන් පසු 2023 වසරේ නොවැම්බර් 25 වනදා ඔහු විශ්‍රාම ලැබුවා. මේ අතර නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ වරුණ ජයසුන්දර වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ස්ථානමාරු කර තිබෙනවා. හිටපු බුද්ධිහංශ ප්‍රධානී සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. එම අතරමැදි පෙත්සම් ගොනු කර ඇත්තේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්, අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමියන් ඇතුළු පාර්ශව 8ක් විසින්. පෙත්සම් අද කැඳ වූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්‍රකාශ කළේ පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනගේ දේශන අවසන් වීමෙන් පසුව මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බලන බවයි. අතරමැදි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ එකගතාව මත අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු මාස 4 සහ 6 යන දිනවල කැඳවන ලෙසද අභියාචනාධිකරණය එහිදී නියම කළා. වසරේ මේ දක්වා කාලය තුල මෙරටින් වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,000 ඉක්මවා ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. ජනවාරි පළමු වනදා සිට ඊයේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,455 දෙනෙක්. මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 15,341. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 14,625 දෙනෙකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් 5,167 දෙනෙකු වාර්තා වුණා. ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් 10,000කට එරෙහිව මේ වන විට නඩු පවරා තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ භාණ්ඩාගාරික MAC ප්‍රසාද් සඳහන් කළේ මදුරු මර්ධන මෙහෙයුම් අද දිනේත් ක්‍රියාත්මක බවයි.
5: මෙම සතිය තුළත් පෙර ආකාරයටම නිවාස පරීක්ෂා කිරීම, ආයතන පරීක්ෂා කිරීම සහ පොදු ස්ථාන පිරිසිදු කිරීම කටයුතු දිගින් දිගටම සිද්ධ කරන ලබනවා. මේ සඳහා ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ස්වේච්ඡා සංවිධාන, ඒ වගේම පදිංචි ලේකම් කාර්යාලවලට සම්බන්ධ සියලු නිලධාරීන්, පදිංචි සභා පළාත් පාලන ආයතනවලට සම්බන්ධ සියලු නිලධාරීන් සහ සියලු දෙනාගේම එකතුවෙන් තමයි මේ වැඩසටහන් සියල්ලක්ම සංවිධානය කරන්නේ. ඉදිරියේදී තව දවස් 5ක් මේ ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.
1: දැනට පරීක්ෂා කළ නිවාස අතරින් 40%ක ගෘහස්ථව මදුරු කීටයන් හමු වී ඇති බවයි කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමේ සභාපති නජිත් සුමනසේන පැවසුවේ.
3: ජාතික වැඩසටහන් වල ප්‍රතිඵලයක් වශයෙන් පරිසරයේ සුද්ධ කිරීම ඉතා වේගවත්ව සිද්ධ වෙනවා. මදුරු ආශේෂයෙන්ම කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඔස්සේ ආකර්ෂණය වෙමින් නිවාස ඇතුළට එනවා. ඇතුළට ඇවිල්ලා මිනිසුන්ගෙන් ලේ බීලා ඒ ජනතාවට වෛරස් එක ඇතුල් කරලා, ඒ වගේම වෛරස් එක ඇතුල් කරත් නොකරත් ලේ බීවට පස්සේ ඒ මදුරුව නිවාස ඇතුළෙම වතුර භාජනයක් තිබුණොත් අවට යන්න ඕනේ. ඒ නිවාසය ඇතුළතම බිත්තර දාලා ඊළඟ පරම්පරාව බිහි කරනවා. මේක ඉතාම අවධානම් සහගත තත්ත්වයක්. අපි ජනතාව දැනුවත් කරමින් යනවා. ඒ ජනතාවට අපි තමන්ගේ නිවාස ඇතුළ මල් බඳුන් තියෙනවා. ඒ වගේම සමහරවට ඔය පලා වර්ග කොහිලාල මේ වගේ වතුර භාජන වල දාලා තියෙනවා. ඒ වගේම සතියකට වැඩි කාලයක් වතුර ගේ ඇතුලේ රඳවගෙන භාජන වල තියාගන්න එපා. ශීතකරණය බලන්න. ශීතකරණයේ ඇතුළත වතුර එකතු වෙනා නම් වහාම ඉවත් කරලා පිළිසු කරලා ඒ අදාළ ක්‍රියාමාර්ග ගන්න.
1: එල්නිනෝ තත්ත්වයේ බලපෑම ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් එල්ලවන්නේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකි කරන අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී මෙරට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.
6: මෙවනකොට පැසිෆික් සාගරයේ එල්නිනෝ තත්ත්වය ක්‍රමෙන් වර්ධනය වෙමින් පවතිනවා. තාමත් මේ තත්ත්වය ඇත්තටම දුර්වල එල්නිනෝ මට්ටමක තමයි තියෙන්නේ. නමුත් මෙවනකොට ගෝලීය අනාවැකි පළලා තියෙනවා. ඔක්තෝබර් නොවැම්බර් මාස වගේ වෙනකොට මේ තත්ත්වය ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාව තියෙනවා. 80%ට වඩා වැඩි හැකියාවක් තියෙනවා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න. ඒ අනුව මේ තත්ත්වයේ බලපෑම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවේ තද බලාපොරොත්තු වෙන අපේ මෞසම් රටාව වෙනස් වීම ක්‍රමේ මේ තත්ත්වය බලපායි කියන එක. දැනට අපි නිසිතරික මෞසමේ ඉන්නේ. මොස්මේ මේ ඉදිරි කාලයේ සිතත්තේ අඩුවීමක් තමයි බෞද්ධත මේ බලපෑම අනුව තියෙන්නේ. නමුත් ඔක්තෝබර් මාසෙන් පසුව ශ්‍රේණි ඔක්තෝබර් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සිතත්තේ කර්මක වැඩිවීමක් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා පෞගී දත්ත සංසන්දනය කරාම එල්නෝ තත්ත්වයේ බලපෑමත් එක්ක.
1: ඔක්තෝබර් දෙසැම්බර් අතර කාලයේ අති ප්‍රබල එල්නිනෝ තත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81% දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාත්‍යන්තර කාලගුණාංශ නිවේදනය කළේ. ඉදිරි මාසයට අදාළ මිල සංශෝධනයේදී ඉන්ධන මිලෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නිත්‍යකුමාර් සඳහන් කළේ මැදපෙරදිග යුදමය තත්ත්වය යළි වර්ධනය වීමත් සමග බොරතෙල් මිල ඉහළ ගියද මේ වන විට එය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් නැති බවයි.
7: මේ මාසේ මුල තිබුණු තත්ත්වයට පල්ලට එමින් තියෙනවා කියන එක තමයි අපේ නිරීක්ෂණය. පහුගිය දවස් දෙකේ තිබිච්ච තත්ත්වයත් එක්ක සහ ලෝකයේ තියෙන යුදමය තත්ත්වය එක්ක බලනකොට ඒ අනුව ගත්තාම අපි මේ මාසේ ඉතුරු දවස් ටික පරීක්ෂා කරලා බලලා ඒ අනුව මේ මාසේ අගදී තමයි මිල සංශෝධනයක් කරන්නේ. නමුත් අපි කල්පනා කරන්නේ විශේ෷ සංශෝධනයක් يعني විශාල වෙනසක් සිද්ධ වෙන කිසිම තත්ත්වයක් පේන්නේ නැහැ මේ වෙද්දි. පහුගිය දවස් 3කට කලින් තෙල් මිල වැඩි වුණා. මේ වෙද්දි පහුගිය දවස් දෙකේම එක දිගටම ශීඝ්‍රයෙන් තෙල් මිල පල්ලට එමින් තියෙනවා. නමුත් ඒ මිල දෙර කලින් තිබුණ මිල දක්වා අඩු වෙමින් පවතින්නේ නැහැ. නමුත් 7 මාසේ මුල එමෙතන 6 මාසේ අග තිබිච්ච තත්ත්වයට නැවතත් පැමිණෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම විශේෂම දේ තමයි මෙවර යුද්ධය ඇති වුණත් සප්ලයි චේන් එකට කිසිදු ගැටලුවක් ඇති වෙලා නැහැ.
1: දැනට ක්‍රියාත්මක QR ක්‍රමයේ වෙනසක් ඉදිරියේදී සිදු නොවන බවද කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
7: QR ක්‍රමයේදී පාත්තාගෙන යන්න වෙනවා. මොකද මේ වෙන විට ලෝකයේ ස්ථාවරත්වයක් නැහැ මේ යුද්ධය සම්බන්ධයෙන්. නැවත යුද තත්ත්වයක් ඇති වුණොත් පෝලිමක් ඇතිවීම සහ ඒ මගින් සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් වීම කියන දේ ඇති වෙයි කියන එක හින්දා තමයි QR කේතේ මේ වෙනකොට පවත්වාගෙන යන්නේ. මොකද නැවත නැවත කොයි වෙලේ හරි යුද්ධයක් ඇතිවීමේ සම්භාවිතාවයක් තියෙනවා.
1: මේ අතර මෙරට ඉන්ධන ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයේ ආශ්‍රිතව නව ටැංකි 3ක් ඉදි කිරීමට පියවරගෙන තිබෙනවා. එම ටැංකි 3 තුල ගබඩා කළ හැකි ඉන්ධන ප්‍රමාණය කියුබික් ලීටර් 40,000ක්. ඊට අමතරව මුතුරාජවෙල පර්යන්තය ආශ්‍රිතව ගුවන් යානා ඉන්ධන ගබඩා කළ හැකි නව ටැංකි 4ක්ද ඉතිගරන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති DJ රාජකරුණ සඳහන් කළේ. එම ටැංකි සඳහා මුතුරාජවෙල සිට කටුනායක දක්වා ඍජුව තෙල් ප්‍රවාහනය කළ හැකි නල පද්ධතියක්ද ස්ථාපිත කිරීමට නියමිතයි. මෙම නව ඉදිකිරීමලට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ලබන මාසයේදී ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත බවයි සංස්ථාව පැවසුවේ. කොළොන්නාවේ සිට වරාය දක්වා දැනට පවතින වසර 90ක් පමණ පැරණි තෙල් ප්‍රවාහන නල පද්ධතිය වෙනුවට නව නල පද්ධතියක් ඉදිකිරීමද ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. නල 18ක පද්ධතියක් සහ නල 14ක පද්ධතියක් එහිදී ඉදිකිරීමට අනුමැතිය හිමි වී ඇති බවයි සංස්ථාවේ සභාපති ඩීජේ රාජකරුණා පැවසුවේ. වංචා සහගත ලෙස අස්වැතුම ප්‍රතිලාභහින්ගෙන් මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇතැයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ ඇතැම් පුද්ගලයන් විවිධ දුරකථන අංක භාවිත කරමින් ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් යයි පවසා අස්වැසුම ප්‍රතිලාභහින් අමතා දුරකථන ඇමතුම් ලබා දෙන බවයි. තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා බව පවසමින් අදාළ දුරකථන ඇමතුම් ලබා දී මුදල් එක්රැස් කිරීමක් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ. සිය ආයතනය විසින් එවැනි මුදල් එකතු කිරීමක් සිදු නොකරන බැවින් එවැනි දුරකථන ඇමතුම් පිළිබඳ ළඟම පිහිටි පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙසද දැනුම් දීමක් කළා. දෙවයිනපුරා පවතින වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය කිරීමට අදාළ මාර්ගෝපදේශ සහ නියෝග ඇතුළත් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් කර තිබෙනවා. එම කෙටුම්පත සකස් කර ඇත්තේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභා සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින්. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ලියාපදිංචියක් නොමැතිව දැනට පවත්වාගෙන යනු ලබන සියලුම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන කඩිනමින් අදාළ ලියාපදිංචිය ලබා ගැනීම අනිවාර්යයි. ලියාපදිංචිය සඳහා යොමු කළ යුත්තේ නිසි පරිදි මාර්ගෝපදේශ සපුරා ඇති වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන පමණක් බවයි වැඩිහිටි මහලේකම් කාර්යාලය පැවසුවේ. සෑම කාර්තුවකම වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, සමාජ සේවා නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී සහ ග්‍රාම නිලධාරීගෙන් සමන්විත කමිටුවක් මගින් වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන අධීක්ෂණය කර වාර්තාවක් ඉදිරිපත් කරනු ලබනවා. අවසන් අධීක්ෂණ වාර්තාවේ නිර්දේශ සහ අනිකුත් අවශ්‍ය ලේඛන ඇගීමට ලක්කිරීමෙන් පසු මාස 6කට පසු ස්ථිර ලියාපදිංචිය ලබා දෙනු ඇති. නිර්දේශවලට අනුගත නොවන ආයතන ලියාපදිංචි නොකරන අතර නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමු කරන බවයි වැඩිහිටි මහලේකම් කාර්යාලය පැවසුවේ. දැනට ලියාපදිංචි කර ඇති වැඩිහිටි නිවාස මෙම නව මාර්ගෝපදේශවලට අනුව අධීක්ෂණය කරනු ලබනවා. එම මාර්ගෝපදේශ සඳහා අනුගත වීමට ලබා දෙන සහන කාලය මාස 3ක්. ලබා දෙන සහන කාල සීමාව තුළ නියෝගවලට අනුගත නොවන්නේ නම් වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. මේ වන විට මෙරට වැඩිහිටි නිවාස 459ක් පමණ ඇති බවට වාර්තා වී ඇති බව වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චතුර මිහිඳුම් සඳහන් කළේ ඒ අතරින් දැනට ලියාපදිංචි වී ඇත්තේ 148ක් පමණක් බවයි.
8: දැනට ලංකාවේ ලියාපදිංචි නොකර වැඩිහිටි නිවාස 315ක පමණ ප්‍රමාණයක් අපි ගාව වාර්තා වෙලා තියෙනවා. හැතරම අපි හැම එකකටම දැනුවත් කරලා තියෙනවා සැප්තැම්බර් 30ට කලින් ලියාපදිංචි කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. නමුත් ප්‍රායෝගිකව අපි දැනට ලියාපදිංචි කරන්න කියන්නේ දැනට තියෙන 2012 නියෝගවලට අනුව. හැබැයි ඒ නියෝගවල සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් ව්‍යාපාර මට්ටමින් පුද්ගලයෙක් හෝ කෙනෙක් කරනවා නම් එහි බදු ක්‍රමයට අරගෙන තිබෙනවා නම් බදු බලපත්‍රය එහෙම නැත්නම් බදු දිවිසම් වසර 30ක කාල සීමාවක්වත් තවම වශයෙන් තියෙන්න ඕන කියලා. ඒතකොට ඒ අනුව දැනට ව්‍යාපාරික වශයෙන් කරන බොහෝ දෙනෙක් ඔවුන් ඇත්තටම බදු දිවිසම් මෙච්චර දී කායම් වෙන ලබා ගන්න බැහැ. ඒක පාවිච්චිවත් නැහැ. ඒ නිසා අපි ඒක අලුත් නියෝගයට ඒක වඩාත් සරල කරන්න කටයුතු කරා. ඒ අනුව අපි බදු දිවිසමේ කාල සීමාව වසර 5ක් දක්වා අඩු කරන්න එම වසර 5 අවසන් වසර ඉක්මවීමට කලින් නැවත වතාවක් ඊළඟට ඔවුන් නැවත එම බදු දිවිසමට යනවද එහෙම නැත්නම් වෙන බදු දිවිසමකට යනවද කියන එක පිළිබඳව වාර්තා කරන්න ඕන කියන කොන්දේසියට යටත්ව එම බදු කාල සීමාව 5 දක්වා අඩු කරන්න තීරණය කරලා තිබෙනවා.
1: නවගමුව වඳුරම්බුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කිසියම් පිරිසක් විසින් පුද්ගලයෙකු ඉලක්ක කරගෙන වෙඩිතැබීමක් සිදු කර තිබුණේ ඊයේ පස්වරුවේ. තුවාල ලැබූ 26 හැවිරිදි පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩිතැබීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. වසරේ ගත වූ කාලය තුළ වෙඩිතැබීම් 16ක් සිදු වුණා. එම වෙඩිතැබීම් වලින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 13 දෙනෙක්. මේ අතර අත්බෝම්බ දෙකක් ඇතුළු අවි ආයුධ තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු යක්කල ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. කොළඹ දිසා අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවටගෙන ඇත්තේ ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී. සැකකරු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක්, පිස්තෝල පතරොම් 32ක්, M16 පතරොම් 11ක්, රිවෝල්වර පතරොම් 6ක් සහ නීති විරෝධී ලෙස ආනයනය කළ දුම්වැටි 34,000ක් සොයා ගැනුණා. සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 42 වර දී පුද්ගලෙක්. අමරිකාව ඉරානය තුළ විශාල ජයග්‍රහණයක් වාර්තා කරමින් සිටින බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු පැවසුවේ එහි ප්‍රතිඵල කඩිනමින් දැකගත හැකි බවයි. ලොව බලවත්ම සහ ශක්තිමත්ම හමුදාව අමරිකාව සතුවන බවද ට්‍රම්ප් ප්‍රකාශ කළා. අඛණ්ඩව 6 වන දිනටත් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ බව අමරිකානු මධ්‍යම හමුදා විධානය පැවසුවා. ඉරාන මාධ්‍ය වාර්තා කළේ ඉරානයේ දකුණු සහ නිරිත දිග ප්‍රදේශ රැසක පිපිරීම් වාර්තා වූ බවයි. මේ අතර ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් කටාර්, කුවේට් සහ බහරේනේ ජනතාවට ආරක්ෂිතව නිවෙස් තුළ සිටින ලෙස එරට රජයන් විසින් අනතුරු ඇඟවීම් නිකුත් කළා. කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරට අද අලුයම ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ කටාර් රාජ්‍ය අමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සඳහා ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරමින් සිටින පසුබිමකයි. මේ අතර ඉරානයේ දකුණු ප්‍රදේශවලට විදුලිය ස්ථාවරව සැපීම සඳහා වායු සමීකරණ යන්ත්‍ර භාවිතය සීමා කරන ලෙස ඉරාන බලශක්ති අමාත්‍යංශය එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. බණ්ඩාර අබ්බාස් ඇතුළු දකුණු ප්‍රදේශවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් විදුලි රැහැන්වලට හානි සිදු වුණා.
0: ආර්ථික සියත. සියත බිස්නස් රිවියුස්.
1: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව පාසල් සිසුන් 227 දෙනෙකුට ප්‍රදානය කර තිබෙනවා. ශිෂ්‍යත්වවල වටිනාකම රුපියල් මිලියන 25.3ක්. 2024 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමත් වූ සිසුන් 77 දෙනෙකුට සහ සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වූ සිසුන් 70 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමුණා. උසස් පෙළ සමත් සිසුන් 74 දෙනෙකුද ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා තෝරාගත් පිරිස අතරට අයත්. 2024 උසස් පෙළ විභාගයෙන් ජාතික මට්ටමින් පළමු 2 සහ 3 ස්ථාන හිමි කරගත් සිසුන් 6 දෙනෙකුද ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ විශේෂ ඇගයීමකට ලක් කළා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කළේ 2014 වසරේදී. මේ දක්වා රුපියල් මිලියන 265ක් වටිනා ශිෂ්‍යත්ව 2425ක් සිසුන්ට ප්‍රදානය කළා.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ඉන්දියාව අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීමල තවදුරටත් පෙරමුණගෙන සිටිනවා. ඒ ප්‍රසාද ලකුණු 119ක් ලබා ගනිමින් නවතව එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමල ශ්‍රී ලංකාව තවදුරටත් 6 වන ස්ථානයේ පසුවනවා. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අවසන් මහා තරගය ලබන 20 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ ඉස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අතරයි. ඒ පිළිබඳ ශ්‍රී ලංකා හිටපු පාපන්දු නායක මොහොමඩ් අමනුල්ලා පළ කළ අදහස් ඇතුළත් ලෝක කුසලාන විශේෂාංකය දැන්.
9: FIFA World Cup 2026. පාපන්දු ලෝක කුසලානි අවසන් මහා තරගයේ තරඟවදින ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අතර තරගය ගැන කතා කළොත්
10: ගේම් ටීම් එක ගත්තාම බාන්න ටෙක්නිකල් වයිස් ස්කිල් වයිස් ඒගොල්ලන්ගේ බෝල් පොසිෂන්ස් වයිස් එහෙමදීම ඒගොල්ලන් පර්ෆෙක්ට් ඒගොල්ලන්ගේ ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් ඒගොල්ලන් ටෙක්නික් සයිඩ් එක ඒගොල්ලන් ක්වොලිටි. නමුත් ආජන්ටිනාව ගත්තාම ටීම් එකේ ගේම් වැදගත්ම තේම එකමුතුකම ඒගොල්ලන් අර මාර ස්පිට්ටිං දෙන්න ගන්න. නමුත් ෆුට්බෝල් සවුන්ඩ් එක අතින් වැඩි ස්පේන්. නමුත් ආජන්ටිනාවගේ තියෙන අර ඕලර අතරින්නේ කියන ගැටියක් තියෙනවා. ඒක කවුරු හවත් අපි අතරින්නේ කියලා ඒ මොටිවේෂන් එක තියෙනවා. නමුත් මම නම් විලාසිතා බලද්දී ස්පේන් උඩින් ඉන්න ෆුට්බෝල් එකේ ස්ථාපරගේ මේ වෙලාව කියන මා විකට් ෆයිනල් එකවම සාමාන්‍යයෙන් අපි ඉතන විදියට දෙකම එකහා සමාන වෙන්න පුළුවන්. නමුත් ෆුට්බෝල් වලින් පොඩි එජ් ඕවරක් තියෙනවා ස්පේන් එකට.
9: ශ්‍රී ලංකාවේ හිටපු පාපන්දු නායකයෙකු වන ඔබට අනුව මේ අවසන් තරගයේ කණ්ඩායම් දෙක කොයි වගේ සැලසුමකින් පිටියට අවතීර්ණ වෙයිද?
10: ආජින්නත් එක ඩිෆෙන්ස් කරන කැමතිද? නමුත් ස්පේන් උත් ඩිෆෙන්ඩින් කරන්නේ ස්පේන් මෙලෙන් බලන්න බෝලේ කොයිද මිස් වෙන්නේ එතනදි ප්‍රෙස් කරලා ගන්න එක තමයි. නමුත් ඒ වගේ සැලසුමක් අදාගන්නේ ආජින්න ටීම් එකක් බලයි. ඒගොල්ලන් බෝල් ඩොමිනේට් කරන්නේ මෙන්න කොහොමද? ස්පේන් එකෙන් දැක්කම බෝල් ඩොමිනේට් කරන්නේ බෝලේ තියාගෙන ස්පේස් වල දාගෙන සෙල්ලම් කරනවා. නමුත් ආජින්නා එක එහා සමාන කරයි. ඒගොල්ලන් බෝලේ තියාගෙන රබ්ලවගෙන ඩොමිනේට් කරන්නේ නැතුව බෝලේ උදුර ගන්න කොත්කම උදාන්න පුළුවන්.
9: අවසන් තරගයේ දීප්තිමත්ම තරුව වන
11: 39 වන වියේ පසුවන ලියනෝල් මෙසිගේ ක්‍රීඩා විලාශය අර්ජන්ටිනාවේ ජයග්‍රහණයට කොයිතරම් දුරට වැදගත් වෙනවද?
10: අත්තවශ්‍යම මෙසිගේ ක්‍රීඩකයන් අපි කියන දන්නේ one of the best player in the world එකක් ගන්න එක කිසිම දෙයක් නෑ. නමුත් මේ ඒජ් එකේ මම last match එකේ semi final match එකේදී England එක දෙන්නගර දුදීය. 5.9 kilometers කවකල තියෙනවා මේ match එකේ. අනිත් match වල එච්චර දුවෙත් නෑ, එච්චර කව කරෙත් නෑ. එච්චර දෙයක් ක්‍රෙබ් semi final එකේදී මිනිහා සම්පූර්ණ දෙයක් දීලා තියෙනවා. ඒ කියන්නේ මම බලන්න පුළුවන් මම ගත්තා මේ කසෙල්ලා match වලදී මේ පෙච්චර kilometers ගානක් මේ වයසේ දූපේක කව කරපේන ලොකු achievement එකක්. Argentina team එක සෙල්ලම් කරන මෙසි වෙන්නේ. Team එක සම්පූර්ණයෙන්ම support කරන මෙසිට. ඒක තාම වැදගත් දෙයක්.
9: FIFA World Cup 2026.
1: යලි සිරස්තල. හිටපු පොලිස්පතිගේ මලසිරුර නිවසෙන් හමුවෙයි. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණට ස්ථාන මාරුවක්. ඩෙංගු මරණ 50ක් රෝගීන් 73,000 ඉක්මවයි. අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ චාවාරමක්. මුතුරාජවෙලට නව තෙල් ටැංකි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති 6:30. එතෙක් රැඳී සිටින්න අපගේ පැන් පෑපුවත් සමග.

0: රංගන ජීවිතේ සතුටුම දවස මතකද?
1: ජීවිතේ නළුවෙක් වීම, කලාකරුවෙක් වීමම හැමදාම මම මගේ සතුට ලැබුවා. අවදාවක් එතනින් කලින් කිව්ලා නෑ මම මොන ප්‍රශ්නාවක් ජීවිතේ ලොකුම සතුට ලැබුවේ කලාකරුවෙක් හොඳයි ඉඳලා.
2: ගොඩක් කලේ දුෂ්ටාගේ චරිතනේ අමතක නොවන මතකත් ඇති.
1: අමත්ල ජීවන් දෙක යනකොට අරගොල්ලෝ අන්න තනතන්න ජීවන් කියලා ආව දැක්කම කියන අන්න අරුත් යන අරුත් වෙන ඌ අරුත් වෙන කියලා. ජීවිතේ මගේ නම කියන්නේ. මගේ මූණට බැනලා තියෙනවා ගහලා තියෙනවා මට ආච්චි කෙනෙක්. ඒවා ඔක්කොම ලබලා තියෙන ලැබුවත් මම එහෙම කලකිරිලා නැහැ.
0: හැමදාම ක්‍රීටස්ට ආදරය කරන රසිකයින්ට මොනවද කියන්න තියෙන්නේ?
1: මට විජය කුමාරතුංග මහත්තයා කියපු දෙයක් තමයි ක්‍රීටස්. අපි දිහා කෙනෙක් බලනකොට එයා අසවනන්දි ඉස්සල්ලා ඔයා අසවනන්දර. මොකද අපි ඒගොල්ලන්ගෙන් තමයි අපි ජීවත් වෙන්නේ. රසිකයින් නැත්තම් අපි අර එදෙත නැහැ. මේ ඒගොල්ලන්ට බොහොම ස්තුතියි කියන්න තමයි යන්න.
3: Talk of the town.
2: මේ හැමදේම ඉවරුණාට පස්සේ මන් ටික කාලෙකට අතුරු දහන් වෙනවා. ෆෑන්ස් ලගෙන් ටිකක් හයිඩ් වෙලා ඉන්නත් ඕනේ.
0: එහෙම කියලා තිබ්බ අපි කවුරුත් දන්න සෙන්ඩාය. The drama, The Odyssey, Spider-Man වගේ ලොකු ෆිල්ම්ස් වල එයා මේ අවුරුද්දේ වැඩ කළා.
2: මේ ප්‍රොජෙක්ට්ස් වල ප්‍රොමෝෂන්ස් වලට ලන්ඩන්, පැරිස්, නිව්යෝක්, ටෝකියෝ වගේ රටවල් කිහිපයකටම දවසින් දවස යන්න වුණා කියලා.
0: රෙඩ් කාපට් ඉවෙන්ට්ස්, ටීවී ඉන්ටර්විව්ස්, ෆෑන් ඉවෙන්ට්ස් ගොඩකට එක දිගට ගියපු නිසා රෙස්ට් එකක් ගන්න මෙහෙම අතුරුදන් වෙනවා කියලා තමයි සෙන්ඩාය කියලා තිබ්බේ.
3: Talk of the town.
4: සියත දෙවයින්

0: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0111 832 1000 NIB The City University, the place to be.
2: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.

0: දහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තහිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
2: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයෙන් සිටීම ඉතා වැදගත්.
1: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
3: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
4: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
3: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
9: ඩිලිවරි පරක්කු වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න. පික් මී ෆ්ලෑෂ් book කරන්න.
10: හා කොහෙද මේ දෙන්න උදේවන්ද?
11: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩ වලට වැලී, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
10: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
3: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද?
10: නෑ නෑ. හැබැයි ස්විස් ටෙක් ඩීලර් කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි විලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
11: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් ඩීලර් ගාවට යමු. වැඩේ හරිනේ.
9: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
12: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගන්න. මේ මාසේ 24-25 දවස්වල.
9: මනස්ගතද?
13: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
14: London prison break. Nuwara bokambaradi.
15: ජූලි 24 වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා, රවීන්, සරිත් සුරික් විත් නිවුස්.
14: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදි.
15: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
14: විමසීම් 0756-336-331.
15: Organizers and media partners.
14: Global events, Seetha FM, Seetha TV.
16: Seetha, Tele Depaya. Alut kalawakata tele natya pelak balanna.
17: ඔයා ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
18: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
19: රාජ්‍යරුව ගොබ්බයා.
20: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
16: නිලබල කරේති ඔලමුල පුරේ.
18: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
21: සීත ටීවී තුලින්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ෆ්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයිඩ මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ Piotech Solutions වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777-133-02-1 AOC Smart Performance Trusted Worldwide.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111-715-555 අමතන්න.
8: පොළඹදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල්ලේරියාව, අතුරුගිරිය, මාතලේ, නානම්මල, ධනේමුල්ල, ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳමදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
10: 20 and upgrade.
11: අලුත් සොංග එකක්ද?
10: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
11: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
12: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
13: මට ඇපල් මලක් දෙන්න.
14: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
13: අයියා මට මල් ගොඩක් දීලා.
14: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
13: හච් 15 පිස්සුවක්ම තමයි.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
15: කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකේ රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියේ කිනිපුපුර. මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය සියත.
16: 1903 Wilbur Wright, Orwell Wright.
17: Wright සහෝදරය.
16: Wright සහෝදරය.
17: Wilbur අයියයි.
16: නෑ, කවුද කවුද? Wilbur.
17: Wilbur
16: අයියයි, Orwell අයියයි. ඔයා ඔය කියන්නේ Wright සහෝදරය නෙවෙයි සැටි, ඔය Rome සහෝදරය.
18: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
19: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: හෙට උදේ 8ට
20: දන්නවද ඔය ත්‍රීවිල් වල විදිවස්ස ගාලා තියෙන චින්ති තම්පි භවති අචින්ති තම්පි විනස්සති කියලා. හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑනේ.
21: හරි හරි එහෙම ගාලා තියෙන ඇයි කියලා දන්නොත්
20: නෑ.
21: ත්‍රීවිල් කට්ටි අපි දන්නේ නැහනේ දකුණට සිග්නල් දාලා වමට හරවයිද වමට සිග්නල් දාලා දකුණට හරවයිද කියලා. හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ කොහොමත් හිතා ගන්න බෑ.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: සීතහගෙන ඉන්න දැන් වෙලාව දවල් 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: கதா டாப் ஸ்டோரி.
1: මේගමුව බන්ධනාකාරය තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක්. මේගමුව බන්ධනාකාරය තුළ තවදුරටත් රැඳවියන් 600ක් රඳවා සිටින බව බන්ධනාකාර දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු රැඳවියන් වෙනත් බන්ධනාකාර වෙත මාරු කරවා ඇති බවයි බන්ධනාකාර කොමසාරිස් AC ගජනායක සඳහන් කළේ. බන්ධනාකාර ස්ථාපිත කිරීම සඳහා ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ මහමෝදර පැරණි රෝහල් සහ බෝගම්බර පැරණි බන්ධනාකාරයේ අලුත් වැඩියා ක්‍රියාත්මකයි. එම අලුත් වැඩියා කටයුතු වලින් පසු එම බන්ධනාකාර සඳහාද රැඳවියන් යොමු කරන බවයි බන්ධනාකාර කොමසාරිස්වරයා සඳහන් කළේ. බන්ධනාකාරයේ ගැටුමින් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේදී මියගිය නිලධාරීන් දෙදෙනා සඳහා දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන මූල්‍ය දීමනා ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි කොමසාරිස්වරයා සඳහන් කළේ. බන්ධනාකාරයේ ගැටුමින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී මියගිය නිලධාරීන් දෙදෙනාගේ මෘතදේහ ඊයේ ඥාතීන් වෙත බහර දෙනු ලැබුවා. දැන් ක්‍රීඩා පුවතක්. පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා. ඊට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු සංචිතයට විශ්මි ගුණරත්න හා හර්ෂිතා සමරවික්‍රමදායක්. තරගාවලිය ලබන 23 වනදා ආරම්භ වීමට නියමිතයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
1: ගන්නවා ලයිසන් එක. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: හරිනේ හරිනේ දැන් අමාරුව.
0: වයිෆ් එකේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නේ. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනේ ඉතින් නේද?
3: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම KB BB- stable outlook.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? එන්නයි බීම් ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0115732000. NIBM The City University, the place to be.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadena Rhino Premier Roofing Sheet Fedivistra Sandha 1396 Amatanna
9: Obata avashyama mohoteedi visheshajna taakshanika sahaya samagin gamana break nokara yanna LOLC General Insurance Free Help

0: una da sudu kotigena e Disney.
1: Danin Anna. Satya dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Kale kala avakashayata ganithaya muna gasena mohota. Percussion eki rhythme අවසන් කේශනාලිකා අන්තය දක්වාගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රම රත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියකි නිප්පුර මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව රිත්මන්ත්‍ර මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක් මාධ්‍ය අනුග්‍රහය සියත
4: ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
5: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔකට මේ වගේ අලුත් ඉන්නවද?
6: මොකද මේ වගේ කියන්නේ?
4: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කුමතන්න මාව හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
7: සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නැවගේ කමුකොකේ ප්‍රේක් නැවගේ
2: පතිමු රේ ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරද මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතුපැහ ලප විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
6: මට වාසනාව තිබුණ ඔපෙර හවුස් එකට එක පාරක් යන්න. ඒකේ එඩියුකේෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙර හවුස් තියෙනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
7: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
8: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින්. ඔන X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත
4: LLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල
8: මනස්ගතද?
7: සෝරි සර්.
9: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
10: ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම් වරුදි.
11: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාංචනා රවින් සරිත් සුරික් විත් නිවුස්.
10: ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම් වරුදි.
11: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
10: විමසී 0756336
11: Organizers and media partners
10: Global Events Seetha FM Seetha TV
12: Loki Pani Kohi Ho Friday Wanna Listen Seetha
10: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
13: සියත
10: සිකුරාදා සියත දිවයින පුරා

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi. මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77 ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
7: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. Goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට move කරන්න Pick Me truck book කරන්න. Original quality භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Asta Toner, HP, Canon, Brother, Epson, Xerox සතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner original වගේම quality වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 0777 133 021 Asta Toner print smart save more.
4: CDB බැංකුවේ නුබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක් අමතන්න 011 5411 411 නැතහොත් ළඟම ඇති CDB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
8: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මාව දැකලා හැංගුණානේ?
10: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
8: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
11: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන නම් මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
8: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
4: සියත ටීවී තුලින්
12: 98.2 98.4
13: පන්නේවගේ කමුකෝකේ ප්‍රේක් නෑවගේ පතිමු රේ සුන්ස් ෆ්‍රයිඩේ මචං අද විතරයි සිකුරාදා
12: සියත දෙවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයිඩේ මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා

0: හවස දෙකයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114 700 100.

0: థియేటర్ టాప్ స్టోరీ.
1: విజయదాసගේ පුත්‍රයා යලි රිමාන්ඩ්. විජයදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයා වන රකිත රාජපක්ෂ සමගි ජනබලවේගයේ හොරණ ආසනයේ හිටපු සංවිධායක චරිතබේසිං හා අරුණශ්‍රී චතුරංගය යන තිදෙනා ලබන 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම විසින් ඇපලබාදීම සම්බන්ධයෙන් නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. හරක් කටා නැමැති සැකකරුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගත් බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් 3 දෙනා හරක් කටා නැමැත්තාගේ බිරිඳ වන මහේෂිකා මදුවන්ති නැමැත්තියගෙන් මුදල් ලබා ගැනීම සඳහා දුබායි වෙත පිටත්ව ගොස් ඇත්තේ 2023 වසරේ මාර්තු 25 වනදා බව අනාවරණ වුණේ පසුගිය නඩු දිනේදී. 2023 වසරේ මාර්තු මස 29 වනදා ඔවුන් යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා. දැන් ක්‍රීඩා පොතක්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදි අද පස්වරුවේ ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ ජෙෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳ අවධානය යොමු ඇති බවයි. මෙම පරීක්ෂණයට අදාළ ඕනෑම කරුණකට ක්‍රීඩා වැරදි වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයට සහාය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා. එම ආයතනය සඳහන් කළේ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සම්බන්ධ ඕනෑම පාර්ශවයක් සිදු කරන දූෂණ හෝ වැරදි ක්‍රියා ප්‍රතික්ෂේප කරන බවයි. තරගාවලිය ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාමට සියලු පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටිනවා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමාලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.1 98.4 සියතා

ඔන්න රෝස තොල්වලින් කිස්ස එකක් දෙල්ලම තමයි අද වැඩ පටන් ගන්න. ස්මෝකත් කියනෝ මේ සින්දුවේ ආසයි මං සැරට කියලා. සැරට ආසයි තමයි මේ වෙලාවට සිය තහන්නේ. මොකද සුදු කොච්චිගේ දවල් ෂෝ එකනේ පටන් ගන්න. දෙක වෙනකොට කෙල්ල ප්‍රෝග්‍රෑම් එකේ. ඉතින් අද විතරයි හොඳේ. අද ඉතින් මාව මිස් වුණොත් ආයිතින් හෙටයි අනිද්දායිත් බලන් ඉඳලා සංගර තමයි අල්ලගන්න වෙන්නේ. ඊට වැඩිය හොඳ නැද්ද මේ ඇවිල්ලා ඉන්න වෙලාවේ අල්ලගන්න එක? හා එන මෙසේජ් එකක් දානවද? ඇවිල්ලා යන්නනවද? කැමති සින්දුවක් තියෙනවා නම් කියන්න, මම ප්ලේ කරන්නම්කෝ. වරහන් ඇතුලේ පුළුවන් වුණොත් හොඳේ. නෑ නෑ දෙනවා දෙනවා. ඒකට මේ ටයිම් එකට සෙට් වෙන සින්දුවක් ඉල්ලන්න ඕනේ. සමහරු කියනවා ඔයා කැමති එකක් දෙන්න කියලා. එතකොට මට ලේසි. කොහොමරි කමන්නේ WhatsApp message එකක් දාලා තියන්නකො. ඉතුරු හරිය මම බලා ගන්න. 0711982894. මගේ WhatsApp number එක message එකක් දාලා තියන්න. චුට්ටක් හැබැයි බලාගෙන ඉන්න වෙයි. අපි ඉතින් මුළු ජීවිතේම කරන්නේ නේද? බලාගෙන ඉන්න එකනේ. ඔන්නෝ හි ඉන්නානේ.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුළින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් භෝවනස්ථානවලින් තොර පරිශ්‍ර බවට පත් කර ගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදේශ දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම්බ වෙලා තිබෙනවා මදුරුවන් භෝවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 8 32 2000 NIBM The City University, The Place to Be.

0: ලේබි ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
3: සීඩී බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න. 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
4: ගංගාරාම පාරේ මීටර් 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
6: Theater, Tele දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
8: මන්නම් හිතන්නේ නැහැ.
6: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
9: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
10: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
6: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
11: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.
12: සියත දිව

හවස 2:00 විනාඩි 30 වෙලාව. අනු, ඔයාගේ මැසේජ් එක තමයි අද මම මුලින්ම කියවන්නේ. මොකද ඔයාට ඊය අහන්න බැරි වුණානේ. අපේ ඊය ඇප් එක කැඩිලා තිබ්බා.

ඒවත් ඉතින් කැඩෙන්න එපැයි නේදානේ. හැමදාම හොඳට ඇහෙන්න ඕනි කියලා ගන්නෑන. ඒ ඉතිං පිටරට මගේ යාළුවන්ට හරීම කනගාටුදායක දවස්සක්. මොකද ඊ මාව අහන්න හම්බුන්නේ නෑ. ඊ දවස්සම මුස්පේන්තුයි කියලා අනූ කියලෙවල තියෙනවා. දැක්ක නේද? සියත නැති වුණහම දැනෙන පාළුව. නැහරිනේ අද හරිනේ. ඊටත් හරියන්න අද ටිකක් සද්ද වැඩි කරගෙන මහන්න තියෙන්නේ. හා මම අද මුලින්ම වාගේ මැසේජ් එක කියවන්න හිතුවෙත් ඒ නිසා. මොකද කෙල්ල හරිය දුකින් හිටියේ. හැබැයි ඇප් එකකින් අපි වහන්න බැරුණාට මොකද? පැය තුනම මාත් එක්ක චැට් කර කර තමයි හිටියේ. එහෙම හරි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වුණා. අන්න ඒකයි වටින්නේ. ආදරේ ඉතින් හොඳේ. බබාගේ වැඩක් කරන අතරේ කොහොම හරි වෙලාව හොයාගෙන මාත් එක්ක ඉන්නවා නේද? අන්න ඒකනේ අපේ තියෙන මේ සම්බන්ධය ලස්සන නේදනේ. කොමාරියා ඔයා ඉල්ලලා තියෙන්නේ ඩූම් 2 එකේ සින්දුවක්. ඩූම් 2 එකේ සින්දු කීපයක් මට මතක් වුණා. දිල්ලා ගාන හැමත් මට දෙන්න හිතුණා. ඒ වුණාට මං හිතුවා අන්තිමට අර රිතික් ලස්සනටම නටන්නේ ඩූම් again එක ප්ලේ කරනවා කියලා. අනුගේ ආසම නළුවා රිතික් රෝෂන්. හරි කොමාරියා ඊළඟ මෙසේජ් එකට යනවා. මම ධනංජය මෙසේජ් එකක් දාලා තියෙනවා. එයා ඉන්නේ ඉතාලියේ. ආ මේ කියලා තියෙන්නේ ඊයේ දවසම කිසි ගතියක් නැහැ කියලා. හරි හරි දැන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි. ආයෙත් කොයි වෙලේ මොනවා වෙයිද දන්නේ නැහැ. ඒව ගැන හිතන්නතු අපි මේ ඇහෙන වෙලාවේ නේද හොඳ සින්දු ටිකක් අහගෙන සතුටින් ඉමු. අද මොකද ඔය පැත්තේ වැඩ ටික හොඳට කෙරීගෙන යනවද? අනේ වාඩු දානේ. ඔයා වැඩි හරියක් ඉන්නේ ගෙදර නේද මේ ටයිම් එකට? ජොබ් එකක් කරන්නේ නැහැ? ඉතාලි ලොක්කෙක්ද? හොඳයි ඉතින්. සතුටුයි. ඉතාලි ලොක්කෙක් මං අඳුරනවා කියන්නේ නේද? සෑහෙන්න වටිනවානේ. මේ කොහොමද ඔයගොල්ලන්ගේ අර අලුත් කපල් එක? මට විස්තර කියලා එවන්න. ආදරෙන් එකතු කර ගන්නවා. ඔයාවයි ඔයාගේ යාළුවෝ ටිකයි ඔක්කොම. කවියක් කියවලා තියෙනවා. දිනෝෂ් කන්සගේ දමිත්. දමිත් දිගටම කවි ලියනවා මං වෙනුවෙන්. දමිත්‍ර තියෙනවා තරගයක් ලලිත් එක්ක. මොකද ලලිතුත් කවියෙක්, දමිතුත් කවියෙක්. කොමාරි දෙන්න ට්‍රයි කරන්නේ නේද කවි ලියලා ලියලා මාව අයිති කරගන්න? ඒව කොහෙද මාත් එක්ක? උපන් දිනේ 19ට සමරන්නයි, තෑගි භෝග අත පිරෙන්න හිමි වෙන්නයි, හැමදාමත් හිත සතුටින් ඉතරෙන්නයි, මගේ පැතුම සියතේ නුඹ බැබලෙන්න. ඒ කියන්නේ දැන් බැබලෙන්නත්ද? ඈ ඔය ප්‍රාර්ථනා කරන්නේ බැබලෙන්න කියලා. මං ඉතින් මං දැනුත් බැබලෙනවා කියලානේ. අයියෝ කමන්නේ කමන්නේ. හැපි බර්ත්ඩේ සුදු කොච්චියේ නුඹට. කවුරුත් ආදරේ හැමදාමත් නුඹට. කවුරුද එන්නේ ඉරිදා පාටියට? හිතේ ඉන්න කුමරු වඩි වා ළඟට. නෝ මේ බර්ත්ඩේ එකත් තනිකඩව තමයි ගෙවෙන්නේ. අපි බලමු තිකන් නේද ඊළඟ අවුරුද්ද ඒවා ගෙන ගමු බලමු. කොහොමත් මට කසාද බඳින්න හදිස්සියක් නැහැ. මං හිතන් ඉන්නේ 60 පැනලා හොට බිම ඇනෙන්න ඔන්න මෙන්න තියෙති කසාද බඳින්න. ඒකට පොඩක් ඉතින් සපෝට් එකට කවුරු හරි ඉන්න එපැයි. දැනට ඉතින් මට හයියහත්තිය තියෙනවනේ දෙයනේ කියලා. ඒ නිසා මේ අවුරුද්දත් මෙහෙම ගෙවිච්චාවේ. මම යනවා ට්‍රිප් එකක්. කොහෙද කියලා අහන්න එපා. ඉතින් හරි යනවා. අපේ ගොඩක් තියෙන කටින් යන ට්‍රිප්ස් නේ නේද? මේකත් එහෙම වෙයි දන්නේ නැහැ. කොහොම වුණත් බලමු. ගියොත් එහෙමයි. නොගියොත් මං සඳට ඔෆිස් එනවා ට්‍රිප් එකක් යනවා කියලා හිතාගෙන. අපේ මේ ජීවිතේම ට්‍රිප් එකක් තමයි සුද්දා. හරියට බැලුවොත් නේද? ඒ හින්දා පුළුවන් තරම් මේ ජීවිතේ විඳින්න, විනෝදෙන් ඉන්න, ආස සින්දු අහන්න, ඉල්ලන්න, ආදරෙන් ඉන්න, කාත් එක්කවත් වළිදා ගන්න නැතුව සතුටින් සැනසීමෙන් ඉන්න ට්‍රයි කරන්න. ආස දේවල් කන්න බොන්න.

0: නොලිමිත් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා 70% දක්වා සොපිරිවට්ටම් මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිත් චකවන් හා නොලිමිත්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම
2: සම්පරිගියේ හරිම තැනට ගිහින් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න

0: අපොස සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදේශ විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
1: 20 upgrade.
2: අලුත් සාංග එකක්ද?
1: නෑ, දැන් සිංගර් එකින් ASUS HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
3: Upgrade වෙන්න laptops ගන්න. සිංගේකට අදම එන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
4: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
5: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
6: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
5: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
6: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
7: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගය.
8: ආරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
9: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
11: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
12: සුබ දවස.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
13: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. ලයිව් ට්‍රැකින් සහ ගුඩ්ස් ඉන්ෂුරන්ස් තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න. පික් මී ෆ්ලෑෂ් බුක් කරන්න.
14: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
15: මනස්ගතද?
16: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
17: London prison break. Nuwara Bokambaradi.
18: ජූලි 24 වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා, රවීන්, සරිත් සුරික් with news.
17: London Prison Break Nuwara Bokambaradi
18: ප්‍රවේශ පත්‍ර tickets ministry වෙතින් හෝ එදින දොරට වෙන්
17: විමසීම් 0856336
18: organizers and media partners
17: global events Seetha FM Seetha TV
19: සියත දිවයින පුරා

එකයි විනාඩි 48යි වෙලාව. මමත් අහනවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා සඳ ලංකාවේ තරුණි. ඔයාල කටි ඔක්කොම එකතු කරගන්නලු. ඊළඟට බර්ත්ඩේ විශ් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් නිවිසන සිල්ලේ කරන්න ඕනේ විශ් එකක්. එහෙනම් තව ටිකකින් හොඳේ.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
4: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0111 415 411. නැතහොත් ලංකාව මැති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
5: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
6: කොල්ල කෙල්ල

0: වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ පියෝටෙක් සොලියුෂන්ස් වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777133.02 AOC Smart Performance Trusted Worldwide.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
2: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙලක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
4: කොකෝ ෆ්‍රයි RPD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
5: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13,600 අමතන්න.
6: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
7: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
6: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
2: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
6: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
9: 1903 Wilbur Wright, Orwell Wright.
10: Wright සහෝදරයෝ.
9: Wright සහෝදරයෝ.
10: Wilbur අයියයි.
9: නෑ කවුද කවුද? Wilbur.
10: Wilbur
9: අයියයි. Wilbur අයියයි. Orwell අයියයි. ඔයාව කියන්නේ Wright සහෝදරයෝ නෙවෙයි සැන්ටි, ඔය Rome සහෝදරයෝ.
11: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
12: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
13: අනුග්‍රහය.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
15: 98.2 98.4
16: පන්නේවගේ කමුකොකේ
17: ඕප්‍රේක් නෑවගේ
18: පතිමුරේ සුන්ස් ෆයින මචං.
19: අද විතරයි
20: සිකුරාදා. සියත දෙවයින පුරා
21: කොරියාවල උදාර මැසේජ් එකක් දාලා තියෙනවා මට. ගොඩ වෙලාවකින් මං උම්ම එකක් දුන්නේ කියන්නේ. දැන් දෙන්න.

0: හවස 3යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: था टॉप स्टोरी।
1: ගතු දින 15ට සංචාරකයන් 90000 ඉක්ම පායි. වසරේ ගතු කාලය තුල මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 12,00,000 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ ඒ 12,36,695ක් බවයි. ජූලි මාස පළමුවනදා සිට පාලසනදා දක්වා දිවයිනට පැමිණි සංචාරකයන් ගණන 90,122ක්. දැන් විදෙස් පුවතක්. අමරිකාව එල්ල කළ ප්‍රහාරවලින් පැය 24ක් තුළ පුද්ගලින් 8 දෙනෙක් මියගිය බව ඉරානයේ පවසනවා. ඉරානයේ පැවසුවේ සටන් විරාම කාල සීමාව තුළදීද අමරිකාව විසින් සිදු කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් ඇති බවයි. තුවන් ලැබ ඇති පුද්ගලයන් සංඛ්‍යාව 400ක්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4 සියත

0: අද මේ සද්ද නෙමෙයි දාන්නේ. අද ෆ්‍රයිඩේ. ෆ්‍රයිඩේ වුණාම අපි පොඩ්ඩක් සද්ද වෙනස් කරනවා. ඒ මෙන්න මේ විදිහට. මොකද්ද නේ උනේ? සද්ද දෙකම් ප්ලේ වෙන්න ගත්තා එකට නේද? හරි දැන් හරි දැන් හරි. ඩම් වෙනවා ඩුම් වෙනවාම තමයි ඉතින් ජීවිතේ. මේ ජන්මිට වඩා 125කින් පුරුද්දලකුයි කියලා කියනවනේ. ඉතින් පුරුද්දට මේ සඳා ඉඳන් බ්‍රහස්පතින්දා වෙනකන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන මියුසික් බෙඩ් එක. ඉතින් අපි මේ කතා කරනකොට මේ දාන්නේ මේ මේක. ඒකට කියන්නේ මියුසික් බෙඩ් එක කියලා. ඒක උඩ අපිට ඉතින් හොඳට දැන් කතා කරන්න මොන හරි වචනයක් හිර වුණොත් මේක පොඩ්ඩක් මෙහෙම තියලා ඉන්න පුළුවන්. ඔන්න නින්දක් දාන්නත් පුළුවන්. ඒකයි කියන්නේ මියුසික් බෙඩ් එක කියලා. හරි. පැයකුත් ඉවර වුණා ප්‍රෝග්‍රෑම් එකේ. හරිද? ඒ වුණාට එකම එක්කෙනයි අඳුනගෙන තියෙන්නේ අද මගේ වොයිස් එකේ වෙනසක් තියෙනවා කියලා. පූල් එකේ බුද්ධික ඔයානම් මාර කොල්ලෙක්. ඔයා තමයි මගේ හොඳම සවන් දෙන්න. මං ඒ විදිහට ඔයාට ගෞරව නාමයක් උද කරනවා. කොල්ලා මගෙන් අහලා තියෙනවා 2:10ට හරියටම මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත වෙලාවෙම. අද ඔයාගේ වොයිස් එක වෙනස් වෙලාද? නැත්නම් මගේ කන්දක වෙනස් වෙලාද කියලා අහලා තියෙනවා. නැහැ ඇත්තටම මටත් දැනෙනවා මගේ වොයිස් එකේ වෙනසක්. ඒ වුණාට ඉතින් ඒ මොකද අමාරුවක් නෑ. දන්නේ ඉතින් ලෙඩ වෙන්නත් පුළුවන්. ලෙඩ වෙලා බර්ත්ඩේ සමරලා සඳුදා ගහරුවා දත්ත එක පාට මං එන්නේ නැතුව ඉඳලා බදාත විතර ආයේ එන්නත් ඉඩ තියෙනවා මෙහෙම ලෙඩ වුණොත් එහෙම. මන්නේ වාඩු ගන්නවා දන්නේ එහෙම. මං එහෙම කම්මැලි කෙල්ලෙක්ද? මං එනවා කොච්චර අසනීප වුණත් මං එනවා හන්දේ. එඳ බය වෙන්න එපා සඳුදාට. තෑගි ටික එවලා තියන්න. මම ඔෆිස් එකට එනකොට ඉතින් රෝස මල්ද මල් වඩන්ද බර්ත්ඩේ එකට එවලා තියන්න. මොකද ඉරිදා තමයි බර්ත්ඩේ වැටෙන්නේ. එනිසා ඉතින් ඉරිදාට අපි හම්බ වෙන්නේ නැහනේ සඳුදාට. තෑගි ටික එවලා තියන්න හොඳේ. චූටි දෙයක් හරි එවලා තියන්න. නැත්තම් මට වස ලැජ්ජාව. මොකද මේ අපේ ඔෆිස් එකේ හැමෝම හිතන් ඉන්නේ මට මාර ෆෑන් බේස් එකක් ඉන්නේ මාර ආදරේ කට්ටිය කියලා. ඒක පෙන්නන්න හොඳම දවස තමයි ඔය ඉස්සරහට එන්නේ. හා නේද? මම ඉතින් මේවා කියනවා මොකද මෙතන මේ වෙන ෂෝ එකේ කවුරුත් නැහැනේ. ඒ නිසා මමම කියනවා මගේ බර්ත්ඩේ කියලා තෑගි වන්න කියලා. මමම කියනවා මට ලැජ්ජාවකුත් නැහැනේ. හරි. පූලකේ බුද්ධික තැන්ක් යූ මාව ඔච්චර රෝමනාවෙන් උනන්දුවෙන් අහනවට ආදරේ. ඊළඟට මේ බර්ත්ඩේ ගර්ල්ට විශ් කරන්න ඕනේ. මම පැයේ මුල වෙනකන් හිටියා. මොකද මේ හැමදාම වහන ලස්සන චූටි කෙල්ලගේ අද උපන්දිනේ. අයිෂා ඔය අහගෙනද? තාත්ති මට කියලා තිබ්බා. තාත්ති ඔයාගේ ෆොටෝ එකකුත් මට එවලා තියෙනවා. මන් දැනන් හිටියේ නෑනේ ඔයා මෙච්චර ලස්සනයි කියලා. අනේ ඇත්තටම හරිම ලස්සනයි. සිරියාවන්ත මූණක් වාට තියෙන්නේ. ඇස් වහක් කටවහක් වදින්න එපා. ලස්සන චූටි කෙල්ලා. ආසයි ඔයාව දැක්කම අනේ. හුරතල්. ඌරතල් ඌරතල්. ඉතින් ජනම්දින් මුබාරක් කියලා අයෂට විශ් කරනවා. වගේ තාත්ති ඉතින් ඔයාට කොච්චරවත් නේද? අවශ්‍ය කරන හැම දෙෙම ළඟට දීලා තියෙන්නේ. ඔයා වෙනුවෙන් තමයි තාත්ති මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ. ඉතින් එයාව සතුටු කරන්නත් එක්ක හොඳට ඉගෙනගෙන ලොක්කියෙක් වෙන්න ඕනි. හරිද? මං එච්චරයි ඔයාගෙන් ඉල්ලන්නේ බර්ත්ඩේ එක දවසේ. ඒ වගේමයි අද හොඳට සතුටින් ඉන්න, තාත්තිත් එක්ක හොඳට සෙලිබ්‍රේට් කරන්න. ජනම්දින් මුබාරක් කියලා අයෂා මං ඔයාට විශ් කරනවා. ඒ වගේමයි ඔයාගේ මගේ බර්ත්ඩේස් ළඟ ළඟනේ 17:19. සතුටේ නේද? මටත් සතුටේ යන්නේ. ලලිත් ප්‍රියංකර දුම්බර ලලිත්ගේ ආදරණීය දෝනි තමයි ආයේෂ. අදට අවුරුදු 17යිනේ ලොකු කෙල්ලක්. එනට වාර තියෙන චූටි හුරු තල් මුණ. ෂෝයනේ.
1: රොප්පුකුලෙන් දියාගමන්නේ මමත පිසුහුනේ කොහෙදෝ යන්නේ.
0: මේක ආයේෂට.

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් ගෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුළින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් ගෝවනස්ථාන වලින් තොර පරිශ්‍ර බවට පත් කර ගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම් වෙලා තිබෙනවා මදුරුවන් බොවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. ගන්නා ලයිසන් එක එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: හරිනේ හරිනේ දැන් අමාරුව.
2: බයික් එක කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නේ. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනේ ඉතින් නේද? ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111 8032000. NIB in the City University, the place to be. CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන කි.

0: නාමයයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76833 444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
4: සතුට රස ගොනු මුසු වෙන කැමවල රස සුරකිනා.
5: Kukufry RBD Polytel. හැට වසරකට වැඩි විශ්වාසයෙන්.
6: මුළු පවුලටම මගේ ගානටම.
7: අද කාලේ හොඳම ආයෝජනය. Brand new Bajaj 3 රෝද රථය. මාසික වාරිකය රුපියල් 22,000 සිට. දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමක.
9: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
10: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
11: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ 9යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: සියත පොකට් මනි අනුග්‍රහය.
16: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.

0: කියන්නේ අනේ මං. ඔයාට ඕනේ සින්දුවෙන් සින්දුවට මං කතා කරන්නනේ. ඔයා එහෙම කැමති වුණාට අපේ බොස් එහෙම කැමති නෑ. එයා කැමති මං කට පියාගෙන ඉන්නවට. වැඩි කතා කරනකොට මනිනවානේ. ඔව්. ආදරේට ඉතින් බනින්නේ. සැර කරලා හදාගන්න තමයි ඉතින්. පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද? ඒ වුණාට ඉතින් අනිත් අයට සැර කරන විදිහට මට සැර කරන්නේ නැහැ. මට ආදරේ. මට ආදරේ. හරි කොමාරියා. ලලිත් මට කවියක්ද මන්ද එවලා තියෙනවා. මම මේක පේලි දෙකකින් ඉවර කරනවා ලලිත්. මොකද ඒක චුට්ටක් දිග වැඩි. තරහ වෙන එකක් නැහැ කියලා මං හිතනවා. අද මම පොඩක් උගුරත් අප්සෙට් නේ. ඒ නිසා කෙටියෙන් කියන්නම්. හරිද? ලලිත් අහලා තියෙනවා මේ. මොකද කියන්නේ? මං බොසාට බනින්නද කියලා. අනේ අනේ අනේ මේ. ඔයාගේ දත් දෙක තුනක් බරට යවාගෙන මගේ ජොබ් එක නැති කරලා ඈ විනාශයක් කරන්න තමයි ඔයා ඔය හදන්නේ. පාඩු ඉන්න රත්තරන් පාඩු ඉන්න. මම මේ ජොබ් එක දිගටම කරනවා. අහන්න ආසයි නා. පාඩු ඉන්න ඕනේ. වැඩි වැඩ කෑලි දාන්න නැතුව. හරි බලමුකෝ මොකද්ද මේ කවියක්ද රචනාවක්ද හැල්ලක්ද මොකද්ද මන් දන්නේ නැහැ. මම කියවගෙන යන්න. 19 වෙනිදා ජීවිතයේ තවත් සුන්දර කඩඉමකටයි ඔබ මේ පිවිසෙන්නේ. නිදුක් නිරෝගීමත් දීර්ඝායුෂ පිරි දිවියක් හැම දිනකම ඔයා හට හිමි වෙන්නේ. අම්බෝ මේ පේලිවල දිග සුන්දර විනෝද චාරිකාවකට ඇයි සතුටින් පිටවිලා යන්නේ? කතන්දර තනි කරමු මේ ලලිත්ගේ කවිවල තියෙන්නේ. හැබැයි හොඳයි වෙනස්. යන තැනක පරිස්සමින් ගිහින් එන බව මේ හිත හොඳ හැටි දන්නේ. ඕ යේ යේ යේ යේ. අන්න ඒකනේ. අන්න ඒකනේ. මම ඉතින් පරිස්සම් වෙනවා. වෙන කවුරුත් වෙනුවෙන් නෙමෙයි ඔබ වෙනුවෙන්. සියතහන ඔබ වෙනුවෙන්. මොකද මම දන්නවා මම නැති වුණොත් ඉතින් ඔබට ලොකු අඩුවක් දැනේ. ඔබට දුක හිතෙයි. ඒ නිසා මම පරිස්සම් වෙනවා. හරිද? සමගිපුර කරන්දේනි ආරවින්ද. ලස්සන නමක් අනේ ඔයාට තියෙන්නේ. පුදුම ලස්සනක්. මේ ලෝකේ ලස්සනම නම. නේ? මම යන්නේ කෙලින්ම සුපර් මාකට්. හොඳේ කඩේ නෙවෙයි. කවුද මේ රංගත් මැසේජ් එකක් දාලා තියෙනවා. හතරට කලින් කියන්නලු. කොහෙද යන්න ඕනේ? CBE එකට නේද? ඔයා හතර වෙනකොට යන්න ඕනේ. අයිට කලින් ඔයාට සින්දුවක් දෙන්න කියලානේ කියලා තියෙන්නේ. හරි 3:34 මේ සින්දුව ඔයාට. අනේ වාහනේ ඉස්සර ටෙඩීස්ලා තින්න ඔයාගෙන මොනර කිරෙල්ලි ගාව. ලස්සනයි. මට එක්කෙනෙක් දෙනවද? අර මැද්ද ඉන්න එක්කෙනා? ආ ෆොටෝ එකේ වල තියෙන මට. මං වගේ නේ.
1: පරිස්සමෙන් යන්න කියලා කිව්වේ නැත්තම් එයා පරිස්සමෙන් යන්නේ නැහැ. පරිස්සම් වෙන්න ඕන නැද්ද කියලා අහනවා මගේ.

0: අරසිය අවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: සාමාන්‍ය පිළි පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදේශ විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකි රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හර්ද ස්පන්දනය. රකිත වික්‍රම රත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියේ කිනිපුපුර. ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව. රිත්මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාත්‍යනුග්‍රහය සියත.
3: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
4: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ 4ක් තියෙනවා. 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුලදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
3: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
5: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
6: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
5: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
6: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
7: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
8: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
9: හිනා වෙන්න මෙන්න වෙලාව.
10: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
11: කඳුළු විලයි
12: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive.
13: අනුග්‍රහය.
14: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
15: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
16: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
17: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
18: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතෙන් විතින් දැන් ලබා ගත හැකි.
19: සුබ දවසක්.
20: අලුත් වෙලා.
19: පහසු වෙලා.
20: තෑගි වැඩි වෙලා.
19: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
21: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
22: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
23: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
24: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
25: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
26: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම
3: කෝබැක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝබැක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
2: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳව ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Vote Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: Bajaj Vigo Juli Vasi Bajaj Vigo Electric 3 Road රසයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pieris e-mobility වෙත
5: LLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනට පැකේජස් යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න Pick Me Flash කරන්න.
8: සියත දිවයින පුරා

0: ගියේ හරිම තැනට ගියහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
4: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
7: මණ්ඩලය. CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-387-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී

0: அமெரிக்கா எக்ஸாத் ஜனபதிய எக்ஸாத் ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவ நவசீலாந்தி சிங்கப்பூர் வகை ரட்டவல் தா ஹத்தகட்டமையாவன அப்பே அலுமேக்ஸ்
1: அலுமினியம் ஓன தரம் அலுமேக்ஸ் நாம் இஸ்தரம்
2: இ பேங்க் என்னுபே ஸ்தாவர தம்பத்தோட 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි
3: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
4: කොකෝ ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
5: ඔරිජිනල් ක්වොලිටි භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Asta Toner, HP, Canon, Brother, Epson, Xerox සතුරු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 50%ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 0777133.21 Asta Toner Print Smart Save More
6: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
7: 1903 Wilbur Wright, Orville Wright.
8: ඕ රයිට් සහෝදරයෝ
7: රයිට් සහෝදරයෝ
8: විල්බල් අයයි
7: නෑ කවුද කවුද විල්බල්
8: විල්බල්
7: අයයි ඕවිල් අයයි ඔයා ඔය කියන්නේ රයිට් සහෝදරයෝ නෙවෙයි සැන්ටි ඔය රෝම් සහෝදරයෝ
9: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න
10: දැන්ම දරුවගේ 9යි 10යි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
12: සියතර පොකට් මනි. 98.2 98.4
13: පන්නේවගේ කමුකකේ
14: ඕප්‍රේක්
13: නෑවගේ
14: පතිමුරේ
15: සුන්ස් ෆ්‍රයිඩේ මචං
16: දැන් වෙලාව හවස 4:00.
17: වේලාව ඔබ වෙත ගෙනාවේ
18: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0111 400 100.

0: था टॉप स्टोरी।
1: යෝෂිතගේ නඩුවේ සාක්ෂිගනි මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුව අද කොළඹ මහතිකරණයේ හමුවේ යලි විභාගයට ගෙන තිබෙනවා. ඒ කොළඹ මහතිකරණ බිරිසුරු උදේෂ් රණතුංග ඉදිරියේදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. වැඩිදුර සාක්ෂි විභාගයේ ලබන 24 වෙනිදා දක්වා යලි කැඳවීමට නියමිතයි. දැන් ඉදස් පුවතක්. ඉරානයේ පාලම් කිහිපයක් දුම්රිය ස්ථානයක් සහ ගුවන්තොටුපළක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළ බව ඇමරිකාව පවසනවා. ඇමරිකානු මාධ්‍යම විධානය සඳහන් කළේ බණ්ඩාර අබ්බාස් ප්‍රදේශයේ සිවිල් යටතල පහසුකම් සී ඉලක්කය වූ බවයි. එම ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඕමානයේ පිහිටි ඇමරිකානු සමුද්‍ර නිරීක්ෂණ රේඩාර් පද්ධතියට මෙන්ම කුවේට් සහ බහරේනේ ඇමරිකානු ඉලක්ක වෙත පහර දුන් බව ඉරානය ප්‍රකාශ කළා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4 සියත

ස්ටයි ඉතාලියේ තනි වෙලා ඉන්න ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඒ සින්දු ඉවරයි හැබැයි දැන් කමන්න ඇනේ නේද? ඒ සින්දු ඉවරුනාට වෙන සින්දුවක් පටන් ගන්න යන්නේ. අද ෆ්‍රයිඩේ වෙලත් මම පොඩ්ඩක් හිතුවා මේ වගේ සින්දුත් ප්ලේ කරන්න ඕනි කියලා. ඕනි වෙලාවක හන්න පුළුවන් සින්දුනේ දනේ මේවා. ආ ගාල්ලේ මතු ඔයා ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට රොමේනියාවේ ශාලිකා ඔයාවත් ආදරෙන් එකතු කරගන්න ඔයා කියලා තිනවා සුපිරිම සින්දු ටිකක් අද ප්ලේ කළේ කියලා. තැන්කියූ සුදු නෝනා. තව ඉස්සරහට තව තව ලස්සනේව තියෙනවා. දිගටම අහගෙන ඉන්න.

සින්දුවක් දෙන්න හදන්නේ. මේ සින්දුව ඒ කාලේ, ඒ කියන්නේ ඔරිජිනල් සොන්ග් එකටත් මම ආසයි. ඒක කිව්වේ නුවන් ගුණවර්ධන මහත්මයා. ඊට පස්සේ ආගේ පුතක් මේක කියනවා. ගයාන් ගුණවර්ධන. ගයානුත් ලස්සනට මේ සින්දුව කියනවා. හැබැයි සින්දුවට පොඩි වෙනම කලා එකක් ආවා. ගයාන් ගුණවර්ධන එක්ක මේක නදී මාල් කියද්දි මගේ කොන්සර්ට් එක බලන්නත් ගියා. තාත්තයි පුතයි. ඉතින් මං හිතුවා මේ සින්දුව අද ඔබට අහන්න දෙන්න ඕනි කියලා. අහන්නකො. නදී මාල් කියනකොට තමයි පොඩි අමුතු එකක් එන්නේ. දන්නවනේ ඉතින් මං නදියට ආසයි කියලා. කියන්න ඕනේ නැහැ නේද මගේ ආදරේ කියලා. බලන්නකො බොරුදු කිව්වේ කියලා. ගයාන් කොහොමත් ලස්සන්ට කියනවා. නදී මාල් ඊටත් වඩා ලස්සන්ට කියනවා. කඳුලින්ම ගැයූ පෙම් ගීතේ

මට පෙම් නොකලාද? මේ දුක ඔබටත් නොදැනේද? මේ දුක නම් ඉතින් කවුරුත් තේරුම් ගන්නෑ. කමන්නේ ඉතින්. මට පුළුවන් දුක දරා ගන්න. මේ සින්දුවත් ලස්සනයිනේ. නවියා, ඔයා අහගෙනද? ආස එකක් නේ. ආවේගතු කරගන්නවා සුදු.

සොරි සොරි සොරි මැනිකෙ, කට හදාගෙන හිටියේ ඔයාගේ නම කියන්න මිස්සුනානේ. මත්තේ ගොඩ ක්‍රන්චර්ස් ලේඩිස් ජිම් එකේ සුදු හාමිනේලා ටික අහගෙන ඉන්නේ දිනුත් එක්කම.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලසන්නට මේ රජයේ දරන උසාහය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප
2: කළා. සමාජයෙන් අපි තිල්ලන
3: ආණ්ඩුව පෙරළීමේ කාලය තාම ආවේ නැහැ.
4: මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ප්‍රතිවාදී නැති හිස් දේශපාලන අවකාශයක්.
5: ඉස්සරහට පැනලා බැට් කරන්න ලෑස්ති කියන එක පැහැදිලිව පේන තියෙනවා. එල්ලෙන්න වෙලක් නැති තැනක තමයි අපේ රටේ විපක්ෂයේ ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: යෝජිත ප්‍රතිසංස්කරණ ගැන නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි.
7: අධිකරණ ඇමතිවරයාට විරුද්ධව අපි විශ්වාස මංගයක් ගැන කටයුතු කරනවා.
8: මේ අයගෙන් වැඩි දිනෙක් එක්කෝ ඉන්නේ අප පිට නැත්නම් ඉන්නේ සැක පිට. අවුටි දවසින් කියන්නේ අපි ගොවියොත් පිට රටින් ගේනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
9: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
10: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
11: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV
13: හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
15: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0115 732 1000. NIBM ද සිටි යුනිවර්සිටි, the place to be.
16: නවතම විශේෂාංග රසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine, idle start and stop switch, full digital dashboard, handle එමත් ඇතිරිව gear එක brand new bajaj 3 road ratya david peeris motor company private limited with
9: cbp stavara tanpatu wetin 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම bbblk outlook stable fitch ratings lanka limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම කි.
17: finishing වහලක් ලෙස color up flow වැජබෙනා
18: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි.
19: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරේ මීටර් 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
7: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76833 444. සීතා හදවත් දිනු හිතවත්කම.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
3: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
15: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු
20: අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
21: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
22: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙන්නේ.
23: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
24: රාජිරුව ගොබ්බයා.
25: එයි, හටද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
26: නිලබල කරේති ඔලමුල පුරේ.
27: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
28: සියත ටීවී තුලින්.
29: සියත දිවයින.

නයි සාං කියල මේ සාංගික යනකොට මරි මෙසේජ් එකක් කෙවල තියෙනවා. වැඩකින්නක යාගේ නම හොයන්නනම් ටිකක් වෙලා යයි වගේ. කෝසුදු මහත්තයා ඔයාගේ නම ඔයා අස නැද්ද? මං වගේ නම දැනගන්නවට. කුමාර කියලා තියෙන්නේ වට්සැප් එකේ. හරිද? IGU කුමාර. අන්තිමට 43 කියලා දාලා තියෙන්නේ. අවුරුදු 43යිද වයස? ඈ? ඇත්තට අයියානේ 43 කියලා දාලා තියෙන්නේ. නැත්නම් 1943ද ඔයා? අනේ මට තේරෙන්නේ නැහැ. ඔබ කරේ ඇති නේද? සාමාන්‍යයෙන් බර්තියක කටිය දානවා. ඔය නම් මගට එහෙම නේද? ඊමේල් වල. සමහරු මේ ඉන්ස්ටග්‍රෑම් එකේ දා ගන්නවානේ. මෙයා මේ වට්ස්ඇප් එකේ දාගෙන මොනවද කරන්නේ? අනේ මන් දන්නේ. නමේ වෙ නැ තාම. නෝටි බෝයි. තරහම තරහයි. ආ මාතර කුමාර. හරි හරි හරි හරි. කලින් කියන්න එපැයි සුද්දා. ඊළඟ දවසේ පුරුද්දක් කරගන්න අනිවාර්යයෙන්ම මට හායි හුයි කියන්න කලින්. මම මාතර සුද්දා. ආ සුද්දා නෙමෙයි. චණ්ඩීගේ නමද මට කියවුනේ නෑ නේද? ඈ ඔව් නේද? අනේ දෙයනේ. මල් වඩන්නම් ලෑස්ති කරන්න වෙයි වගේ. මාතර කුමාර කුමාර. කුමාර කුමාර කුමාර කුමාර කුමාර කුමාර අවුට්නේ සිංකරන්නේ මම. මන් දන්නවා. අබුඩාබි වල කුමාරත් අහගෙන ඉන්නවා. හායි සරත් අයියද මේ? සරත් කුමාරද ඔයා? අම්මෝ නම් දෙකම හෙන පරණයිනේ. සරත් කියන්නෙත් පරණ නම, කුමාර කියන්නෙත් පරණ නම. එනට කමන් නෑනේ. ඔයා ඉන්නවනේ කොල්ල වගේ. කඩුවත් අසංක ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. ගර්ල්ෆ්‍රෙන්ඩුත් ඉන්නවලු ළඟ. මගෙන් ඇහුවා ඇහුවා මං හරියට උත්තරයක් දීපු නැති නිසා. එයා කෙල්ලේ

හොයා ගත්තල්. ඒගැන මම් බේරුණා ඒකෙල්ල හුණා. කෙල්ලේ බුදු සරණයි දෙවි පිහිටයි. හරි හරි ආදරෙන් ඉන්න ඕනේ හොඳේ. කඩවත අසංකයි අසංකගේ චොටි කෙල්ලයි ආදරෙන් එකතු කරගන්න. ඊළඟට ඩීකේ දිනේෂ්. කොහොමද කටාර ජීවිතේ? රෝහිත් කියලා යාළුවෙකුත් ඉන්නවනේ. ඉස්සර නම් තනියෙන් තමයි සින්දු වලට එකතුනේ ලංකාවෙද්දි. දැන් යාළුවෙක් ඉන්නවා. හොඳයි. තනිය නැත්තන්නේ පාළුයි රට ගියාමනේ. කවුරු හරි ඉන්න මොනේ යාළුවෙක් ළඟින්ම. මට ඉස්සර කියලා වන්න කොහොමද කටාර ලයිෆ් එක කියලා. ඊළඟට මේ ඉන්දි ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. අනේ ෂේර බබා. නැගිටින්නකො මෑණික. ඔයා දෙයි අම්මි මට ෆොටෝ එකක් එවලා තියෙනවා. ෂේර බබා සමහරට මම මේ කතා කරනවා ඇහුනම කෙල්ල නැගිටින්නත් ඉඩ තියෙනවා. කවුද මේ? නෂෝනුත් ඉන්නවද? ලොකු පුතා. ආදරෙන් එකතු කරගන්නවා. මගෙන් අනු අහලා තියෙනවා. අදාර දෙනවයි කියලා කියපු. සංකගේ ආදිත්‍යගේ මෑෂප් එක දෙන්න නැද්ද කියලා. දෙන්නයි යන්නේ. කොයි වෙලේද මං ඒක දෙනවා කියලා කිව්වේ කියලා සමහරු හිතනවා ඇති. මං ඒක FB දැම්මා. අද සිය තහන්න. අද උණුවෙම සංකගේ ආදිත්‍යගේ අලුත්ම මෑෂප් එක අහන්න දෙනවා කියලා. ඔන්න එහෙනම් දෙන්නයි යන්නේ.

0: අරවා තාත්තගේ වයිස්සක මයිනේ උදිත් නාරායන් මං හැබැයි එයාට තමයි වැඩිපුර කැමති.
1: दिल लेके दिल दिया है सौदा प्यार का किया है दिल की बाजी जीता दिल हार कर
0: अरे वाह शंकर बेटा

සුපිරියක් නේද? හා සංක තමයි ඉතින් මේ වගේ දෙයක් කළොත් කරන්න ඉන්නේ ලංකාවේ. ආ ඉතින් සංකගේ මේ සින්දුව දිගටම දිගටම සියතෙන් අහන්න පුළුවන්. එන අපි චුටි බ්‍රේක් එකක් ගමු. වෙලාව මතක් කරන්න ඕනේ හවස 4:00 වෙනාඩි 38.

0: බුද්ධිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගම
1: ඔය ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100 200 300 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක් ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක් රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ් affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න පික් මී ෆ්ලෑෂ් book කරන්න
6: අපොස සාමාන්‍ය පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදේශ විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 011544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්
7: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 011545411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි
8: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාර්ෂික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත

0: දහස් විසි පවස ඉසල්ලයිසි ලයි් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාබේ අගය රුපියල් කෝටි එක්දහස් හරසය හැට ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමෙන් මවකමෙන්
1: ඩෙංගු මාරාන්තිකයි මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
2: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න.
1: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
3: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
4: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
3: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
7: මනස්ගතද?
6: Sorry sir.
8: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
9: London Prison Break. Nuwara Bokamberde.
10: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරිත් විත් නිවුස්
9: ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදී
10: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
9: විමසීම් 0756336
10: Organizers and media partners.
9: Global events. Seetha FM. Seetha TV.
11: Loki, Pani, Kohi, Ho, Friday, Vana. Listen, Seetha Ma.
9: Anuwatai, Dashma Dekhen. Anuwatai, Dashma Hataren.
12: Ahamma Sikurana. Seetha Sikurana.
9: Seetha Divine.

ළඟයි වගේ. ඔව් මට දැනෙනවා. නිදිමතයි. වෙන එකක් නේද හිතුවේ? අනේ අනේ. මේ වයසට කොහේ එහෙම ඇස් පිහ වෙන්නද? අනිත් එක මේ ප්‍රෝග්‍රෑම් එක දාලා මම ඇස් පියා ගන්න නොන් නොන් නොන්. හොල්මනක් වෙලා හරියනවා ප්‍රෝග්‍රෑම් එකට. මොකද මට තියෙන එකම විනෝද මේක. ඒකනේ මේ නිවාඩුවක්වත් ගන්නතු වෙන්නේ දන්නවනේ. මේ මම මොකක් හරි කියන්නේ හිතාගෙන හිටිය මට අමතකුණාන. මාර සීන් එක. වයසට ගිහිල්ලාද මම? අවුරුද්දකින් ඇත්තටම වයසට යනවා අනිද්දට. ඒ වුණාට ඉතින් නේද? 25 කියන්නේ වයසක් තානේ නේ. ආ මතක් වුණා. මේ සින්දුව කවුරු හරි මගෙන් ඉල්ලුවා. හැබැයි එයාගේ නම මට මතක නැහැ. එයා හගෙන නම් ඒයි මෙසේජ් එකක් දාන්න. තැන්කියු වත් කියන්න ඉතින්. හාද ගාල්ලි ගෝන පිනුවල කටියක් මා වහගෙන ඉන්නවා. කළුව ගහ සිවිල් ආරක්ෂක කමිටුවේ රෝෂන් සිල්වා මහත්මයත් එකතු කරගන්න කියලා තියෙනවා. පොඩි මල්ලිත් ඉන්නවා. නිමල් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් කියලා යන්න. නාලන්ද හොටල් එකේ සඳුන් ඇතුළු කට්ටිය ඔන්න ආදරෙන් එකතු කරගන්න. යාළුවෙක් ඉන්න. කසුන් ෆර්නෑන්ඩෝ. හායි. කසුන් කියලා තියෙනවා මම උම්ම දෙන හැටියට. ඒ කියන්නේ සින්දුවක් දැන් රිලීස් කරනකොට මම සංකට උම්ම එකක් දුන්නනේ. මම සින්දු රිලීස් කරලා උම්ම දෙන හැටියට එයාටත් සින්දුවක් කරන්න හිතනවලු. මං කොහෙන්ද කරන්න කියලා? ඕක මොකද්ද නේද? හැබැයි AI වලින් තමයිලු කරන්න වෙන්නේ. ඒ කියන්නේ සින්දු කියන්න බෑ. බෑ.

කැමති සිින්දු කියන්න පුළුවන් කොල්ලොන්ට. ප්‍රක්ටිස් කරන්න. නැත්තයිති මගේ හිතගන්න වෙන්න. ආහොරණ කස්සනුත් මා වහගෙනන්නේ. ටෙක්ලැක් පේන්ට් එක කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා.

මේ මුළු ලොවම මටයි මගේ ආදරේ කාටද? ඔබටයි ඔබටයි. මේ කසුන් මගෙන් අහලා තියෙනවා 25 කිව්ව ඉන්නද කියලා. එයි. වයස 25යි. අයි බොරු වගේද? ඇත්ත. මේ අන්තිම බ්‍රේක් එක ගන්න හදන ඊට පස්සේ අපි අන්තිම සින්දුවෙන් වැඩ ඉවර කරමු. හවස 5ට ළඟයි තව තියෙන විනාඩි 7යි.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් පිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් මුල්ලේරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
5: 20 and upgrade.

0: යාත්‍රයි මණ්ඩලය.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
3: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා මට මල් ගොඩාක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් සියක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 1,05,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13,16 අමතන්න.
7: ඒ මිස් බේකර් කියන වැඳිලියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
8: ගිහින්
7: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
8: නැන්නේ. නෑ මොඩ කතාවක් කිව්වම නැති
7: ගොඩේ
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
11: 98.2 98.4
12: පන්නේවගේ කමුකුකේ
13: ඕප්‍රේක් නෑවගේ
14: පතිමුරේ සුන්ස් ෆ්‍රයිනේ මචං.
15: හවස පහට විනාඩි 3යි. නුගේගොඩ නිලු සමාලි හොගල ඔක්කොම ආදරෙන් එකතු කර ගන්නවා. අහා ඒගොල්ලෝ එනවලු සඳුදට මාව බලන්න තෑගි අරන්. Happy birthday in advance, darling. කියලා මෙසේජ් එකක් දාලා තිනු. කවුද මේ? Bluetooth නේ.

බ්ලූටූත් කියන්නේ මම දාපු නම. එයාගේ නම බීටි. අංජුල, ඔය හිතන් ඉන්නේ මට අමතක වෙලා කියලානේ. ඔය හැමම හිතාගෙන ඉන්නකෝ. හරියයි එතකොට. ආදරේ ඉතින්. අන්තිම කිස්සෙක ඔයාට හරිද? යන්නද එහෙනම් මං?

සතුටු පාලා යනවා. හැබැයි සඳුදට එනවා. එනම් සඳුදට පෑගි ගොඩාක් කෙවල තියන්න ඕනේ. නැත්තම් බලාගමුකෝ සින්දු දෙන්න ආයේ. කඩවති ක්‍රිෂාන් අයියා, ඔයා යෝගේ කටි ඔක්කොම අයත් එකතු කර ගන්නවා. ඔකේ. පන්දම් අල්ලමුද? චණ්ඩුක මොනාට වැඩි මං හොඳට කියනවනේ.

0: ඕකේ එහෙනම් මන්ඩේ හවස් දෙකට බයි. මංගාගේ සුදු කොච්චියා ගොඩා කාදරේ.
1: සන්ධ්‍යාවක් හවස පහය දැන් වෙලාව.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: Kolkata top story.
1: මකුළුකස්වැව පොලිස් කොස්තාපල්වරයෙගේ වැඩතහනම්. මකුළුකස්වැව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩතහනම් කර තිබෙනවා. ඒ බීමතින් රාජකාරී කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මතයි. පසුකිය පාලස්සනදා දඹුල්ල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබුණා. එහිදී අදාළ පොලිස් කොස්තාපල්වරයා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් අපහසුතාවයට පත්වන ලෙස කටයුතු කර ඇති බවටයි චෝදනා එල්ල වුණේ. ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයට අදාළව ඔහුගේ වැඩ තහනම් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. තවත් දේශීය පුවතක්. ඔස්ට්‍රේලියාවේ රැකියා ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ පුද්ගලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවසුවේ සැකකරු ඔස්ට්‍රේලියාවේ රැකියා ලබා දෙන පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කර ඇති බවයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 25-35 අතර මුදලක් සැකකරු ලබාගෙන ඇති බව අනාවරණය වුණා. සැකකරු ටෙරිව අවිස්සාවේල්ල මහේශාත් අධිකරණයේ නඩු අටක් පවර ඇති අතර කාර්යාංශයේ බලංගු බලපත්‍රයක්ද සැකකරුට නොමැති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ. සීත ප්‍රධාන පුව සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: Adang.
1: සත්‍ය බොහොම කටුකයි. හාඩි මක්කල.
2: සත්‍ය බොහොම කටුකයි සන.
1: සත්‍ය බොහොම කටුකයි චාලි.
2: සත්‍ය බොහොම කටුකයි අසන්නන. ඒත් අපිට සත්‍ය බාර ගන්න වෙනවා නේද?
1: මකල.
2: සුබ සන්ධ්‍යාවක් ඔබ සෑම සියලු දෙනාටම. ඔයා දැක්කද ඒක?
1: දැක්කා දැක්කා. නොදැක්කා කෙනෙක් නැත.
2: දක්ෂ දරුවෙක් ඉතින්ද?
1: දක්ෂ දරුවෙක් මොකක් හරි කවුරු හරි කරලා දෙනව දරුවට.
2: ඕ ඒ විදිහට කතා කරන්නත් බෑ. ඇයිද කියලා ඒ විදිහට කතා කරන්නේ. ඒ විදිහට කතා කරන එක ඉතින් ෂොක් ඇතිනේද
1: ඒකේ?
2: ඒකනේ ළමයා ඒ විදිහට පුරුදු කරගෙන ඉන්නව ඇත්තේ. මේ පව් ඉතින්ද? දක්ෂ දරුවෙක්.
1: දක්ෂ දරුවෙක් ඉතින්. කවදා හරිදී මීඩියා වලටත් එන්න හිතාගෙන ඇතිනේ.
2: හප්පෝ සත්‍ය බොහොම කටුකයි.
1: ඉතින් මකල
2: සත්‍ය බොහොම කටුකයි.
1: ඊයේ දවස් කහමද ආඩ?
2: ඊයේ දවස් මොකද්ද? ඊයේ දවස් ඉතින් අමුතු වෙන්න දෙයක් නැහැ. ඊයේ දවස් හරියටම වාට කියනවා. ඊයේ දවස් හරියටම පෙරේද දවස් වල. ඇයි ඇයි ඔය හිතාගෙන? ඊයේ දවස පෙරේද දවස වගේ අපි hina වුණාට වෙනස් වෙන්නේ නැහැ. සත්‍ය බොහෝම කටුකයි. හරි. දැන් ඔයාව දැක්කම සාමාන්‍යයෙන්
1: සත්‍ය බොහෝම කටුකයි.
2: ඔය කාරණා
1: මාව දැක්කම
2: ඔව් මේකප් කරලා හරි මේ වහගෙන ඉන්න හැදුවට සත්‍ය බොහෝම කටුකයි. එහෙමද? වාගේ නෑදෑයෝ එහෙම වාව දැක්කම අහන්නේ නැද්ද මේ බඳින්න?
1: ආපෝ ඒක නම් ඕන කෙනෙක් අහනවානේ බඳින්න නැද්ද කියලා. මේ ඔෆිස් එකේ කට්ටියත් අහනවා.
2: අහනවානේ.
1: අපේ නෑදෑයෝ ලෙවල් එක දැන් ඉවරයි. කියන්නේ ඒගොල්ලෝ විතරක් නෙමෙයි මුළු මහත් සමාජයක්ම අහන ප්‍රශ්නයක්.
2: අහනවානේ. ඒ අහනකොට බඳලා ඉන්න අය නේදක. එයා බඳලා නැති උන් ඇවිල්ලා අහන්නේ නැහැ වාගේ බඳින්න නැද්ද කියලා. මේ තේයගෙන් අහන්න මේ ඔයා බඳලා නේද? කවගෙන ඕගෙල. ඉතින් කොහොමද සත්‍ය කටුක? ඒක අහන්න. එතකොට තමයි එයාට තේරෙන්නේ අඩි ඇත්තට සත්‍ය බොහොම
1: කටුකයි නේද කියලා. හොඳයි හොඳයි.
2: කාට කියන්න?
1: නැදයින්ට නැදයිනි ගන්න හවසට කෝල් එකක් රැටට වගේ
2: අරගෙන කියන්න සත්‍ය කටුකයිද කියලා නේද? මම මේ කියන්න හදන්නේ මේ ඒ වගේ මිනිස්සෙක් ගැන. හරිද? එයාට අවුරුදු 45යි. ඉන්දුනීසියාවේ තමයි පදිංචිය. හරි. එයාගේ නම හරි අමාරු නමක් කියවන්න. පාර්ලින් දුංගන්. පාර්ලින් දුංගන්. පාර්ලින් දුංගන් මන් දන්නේ.
1: ටිකක් පාර්ලින්.
2: පාර්ලින් දුංගන්. පාර්ලින් දුංගන් සිරේගර්.
1: හරි.
2: තමයි මෑන්ගේ නම.
1: කොහෙද රට?
2: ඉන්දුනීසියාව.
1: හරි.
2: අවුරුදු 45යි. බැඳලා නැහැ. එයාගේ අල්ලපු ගෙදර ඉන්නවා අවුරුදු 60ක මිනිස්සේ.
1: හරි.
2: මේ මිනිස්සයා කොයි වෙලේත් ඇවිල්ලා මේ
1: බඳින්නේ.
2: බඳින්නේ. දැන් 45ක් නේද? බඳින්නේ. කිය කිය අහනවා මේක දින පතා. අහගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා.
1: බැරිම තැන.
2: බැරිම තැන.
1: බැන්දද?
2: බැන්දරා බැරිය. බැරිම තැන. මේ සිරේගර් දීල ඇදලා අර මනුස්සයාට පොල්ලක් අරගෙන ඒ මනුස්සයා ගෙදරින් එළියට පැරලා දුවලා දුවනකොට පාරට එළවන් ඇවිල්ලා පාරෙත් දාගෙන අර පොල්ලෙන් නෙලලා හොඳටම ඒ මනුස්සයා මැරෙනකම්.
1: මැරෙනකම්?
2: මැරෙනකම්.
1: වැරදි
2: වැරදි. ඒක වැරදි. මෙතර වැරද්ද. අරමිනිය බඳින් නැතුව හිටියකද වැරද්ද? බඳින් නැතුව ඉන්න මිනිහට පාඩුවේ ඉන්න දෙන්න නැතුව ගිහිල්ලා ගිහිල්ලා ඈ බඳින් නැද්ද
1: කියලා ආපු එකද
2: වැරද්ද? අවුරුදු ගාණක් ඒ අහනක ඉවසගෙන ඉඳලා බැරි තැන අර මිනිහට තද වෙලා පොල්ලෙන් නෙලපු එකද? මේ පොල්ලෙන් නෙලපු එක වැරදි. ඒක ආයි කතා ගන්න දෙයක් නැහැ. ඒක කොහොමද තරදි? ඒකට යා දැන් හිරේ විලංගුවේ වැටිලා ඉන්නේ.
1: ආ දැන් ප්‍රශ්නයක් වුණත් අපි විසඳන්න යනකොට මුල හොයන්න එපා මකල.
2: මුල හොයන්න එපා.
1: මුල මොකද්ද?
2: තමන් බැදල නං ඉති තමන් සත්‍ය බොහොම කටුකයි කියල කට්ට කාගෙන ඉන්න තියෙන
1: අනිත් මිනිස්සුන්ටත් කටුකවන්න
2: හල පහල බැදලද කියල හොයන්ටන්න ඕන ඔයාකා
1: අනිත් නවස ඔවන් ඉතින් ගුටිකන්න මගෙන් ඇහුව
2: පොල්ලක් ගෙනහිල්ල තියාගන්න මේ බන්දි කියනකොට
1: මේ හද අපි දැන් ඔය වගේ කතාද කතා
2: කරන්න ඒවට වෙනද වෙන වෙනම රහ රහ දේවල් ටික කතා කරන්න
1: සත්‍ය බොහොම කටුකයි
2: පුංචි කාරණියස ගැනත් අපි කතා කරනවා සත්‍ය බොහොම අට ඒක කටුක
1: නැහැ ඒක ෂෝක්
2: ඒ සත්‍ය කටුක නැහැ ඉතින් රැඳිලා ඉන්නව සහාය අමාර වෙනකන් අපි ලාඩම් ගහනවාද
1: හොඳ හොඳ ලාඩම්
2: ඇඳ ජාමේ
0: ලාඩම්

0: පුංචිකාරි නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාරි නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාරි නිවස
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී
2: මුදල් සමාන. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University, the place to be.
6: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න දිනන්න.

0: ලේබි ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
4: Bajaj Vigo Jolie Vasi. Bajaj Vigo Electric 3-Road රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce E-Mobility වෙත.
5: Fry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: මුළු පවුලටම මගේ ගානටම
5: Coco Fry සතුටු රසය ගෙනෙන ගුණය.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉනි.
8: ගන්නා ලයිසන් එක. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: හරිනේ දැන් අමාරුව.
8: බයිස්කේ කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
7: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
8: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%.
7: දැන් ඉතින් අවුරුදු පාට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
8: 13.19 කෝල් එකක් ගන්නකෝ.
7: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
8: වැඩන ඉති නේද?
10: දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: සියත දෙව

0: Ladang.
1: සිංදු කියනවානේ සත්‍ය බොහොම ඇත්ත පාකරේද කියන්න කටුකයින සත්‍ය ඇත්ත කියන්න එපානේ
2: සත්‍ය බොහොම කටුකයි.
1: එහෙනම් මම මෙහෙම කියන්නම්.
2: මොකද්ද?
1: සැන්ඩිවා සිංදු කියනවා හරිම ලස්සනයි. හරිම ලස්සනයි. හරිම ලස්සනයි.
2: නමුත්
1: සත්‍ය බොහොම කටුකයි.
2: අනේ
1: මොකද අනේ මේක?
2: මං දවසක සින්දුවක් කරලා පෙන්නන.
1: කාටද?
2: එදාට ඇන්නේ.
1: කාටද පෙන්නන? කනත්ද පෙන්නන්නේ? ගිල සින්දුවක් කරලා පෙන්නන මැරිච්ච මිනිස්සුන්ට.
2: එදාට ඇන්නේ.
1: කාටද? කාටද කංග ඇහෙන ඔක්කොටම ඇන්නේ. ඒක. ඔයා බංගල ඔයා සින්දුවක් කියන්න කංග ඇහෙන්නේ නැති මිනිස්සුන්ට. කංග ඇහෙන මිනිස්සුන්ට අනිවාර්යෙන් ඇන්නේ. ඔයා සින්දු කියනවා.
2: බෑ බෑ.
1: ඒ මොකද දන්නවද? සත්‍ය බොහොම
2: කටුකයි. හරි හරි මගේ සින්දු පැත්තකින් තියන්ද?
1: හරි මං අහන්නේ ඔයා බැඳලාද කියලා.
2: ඔයා දන්නවනේ තේ.
1: ඒක හරි ඒක අහන්න එපා මිනිස්සු.
2: බැඳලාද කියනවා නෙමෙයි.
1: ආ බැඳලාද කියලා හොවට කවන්නේ. බඳින් නැද්ද කියලා අහන්න එපා. ඩෙන්මාර්ක් වල තියෙනවා
2: හරි මිනිස්සු අහන්නේ නැනේ මකලෝ. ඩිවෝස් වෙන්නේ නැද්ද කියලා නේ.
1: ඒ බාන්නේ
2: නෑනේ.
1: කොහොද බැඳන්නේ කො ඩිවෝස් වෙන්නේ
2: නැද්ද?
1: අන්නේ ඒක මම හිතයි නේ. ඒකද ඔයාගෙන් ඇවිල්ලා අහනකොට මේ බඳින් නැද්ද කියලා හොව
2: අපිට ඔන්න ප්‍රශ්න.

0: අලු ටික ඔක්කොම එනවා කුරුදු අරගෙන. හරි, කුරුදු පවුඩර්, සිනමන් පවුඩර් අරගෙන ඇවිල්ලා ඒ සිනමන් පවුඩර් වලින් නාවනවා අර තනිකඩ කෙනාව. අවුරුදු 25 තමයි මේක කරන්න. හරි, සමහරු අර ඉතින් වතුර ගහලා ඇඟට, ඊට පස්සේ ඉස්සලා වතුර ස්ප්‍රේ කරලා ඊට පස්සේ කුරුදු කුඩු දානවා. ඒක ඇල වෙලා පොඩි වැඩේ ජෑම් වෙලා අර මිනිහර පොඩි කරදරයක් තමයි මේ කරන්නේ. හැබැයි ඉතින් අර හරිම සුහද ශීලීව කෙරෙන වැඩක්.
1: හරි,
0: මේක එන්නේ ඩෙන්මාර්ක් වල ඉස්සර යුරෝපාකරයේ ආශ්‍රිත රටවල් වල වෙළඳ සමාගම් වලට නැව තිබුණනේ. ඒ නැව් වලින් පෙරදිග රටවල් වලට ඇවිල්ලා විවිධ වෙළඳ භාණ්ඩ අරගෙන ලෝකෙ පුරා යන වෙළඳ කණ්ඩායම් හිටියා.
1: හරි,
0: එතකොට ඒගොල්ලෝ ආසියාවෙන් නිතරම ගත්ත දෙයක් තමයි මේ කුළුබඩු කියන ඒවා. කුරුඳු, ගම්මිරිස්, මිරිස් ආදී විවිධ දේවල්.
1: කුළුබඩු,
0: කුළුබඩු. ඒ වෙළඳ නැව්වල වැඩ කරපු තරුණයෝ හුඟාකල් කසාද බැඳේ නැහැ.
1: හා හා,
0: ඒ කියන්නේ කසාද බඳින්නයි නැව්වල නැගලා මාස ගණන් වෙළඳාමයන්ටයි දෙකක් කරන්න
1: බෑනේ.
0: දෙකම කරන්න වුණාම සත්‍ය බොහොම කටුකයි වෙනවා. හරි, එහෙනම් ඒගොල්ලෝ අවිවාහකව හිටියා සෑහෙන කාලේ. ඒ අයට ඒ කාලේ පට බැඳුනා නමක් පෙපර් ඩූඩ්ස් කියලා. හරි, ගම්මිරිස් කොල්ලෝ කියලා. ඒ වගේම ඒ අයටත් සාමාන්‍යයෙන් ඒ කාලේ නම් අවුරුදු 30 විතර වුණාම නැවේ ඉන්න අනිත් අයම එකතු වෙලා ගම්මිරිස් වලින් නාවනවලු. ඒක නම් දරුණු කේසයක්, මන් දන්නේ උන් කොහොම හිතලා මොනවා කරලාද කියලා ගම්මිරිස් වලින් නාවනවලු. අන්න එකයි කියන්නේ සත්‍ය බොහොම
1: කටුකයි.
0: පස්සේ කාලෙක මේ සම්ප්‍රදාය පොඩ්ඩක් මයිල්ඩ් වෙලා, නේ ඊට වැඩිය පොඩ්ඩක් දරා ගන්න පුළුවන් මට්ටමට වෙනස් වෙලා, තාමත් ඩෙන්මාර්ක් වල සමහර ප්‍රදේශවල අර පෙපර් ඩූඩ්ස් ලව ගම්මිරිස් වලින් නෑවුවා වගේ අවුරුදු 25 පහ වෙනකන් තනිකඩව ඉන්න අයව 25 වෙනි උපන්දිනයේ දවසේදී කුරුඳු කුඩු වලින්
1: නාවනවා. කුරුඳු කුඩුනේ අම්මෝ ගම්මිරිස්.
0: හොඳ වෙලාට ගම්මිරිස් කියන එකෙන් අයින් වෙලා තියෙනවා.
1: මොලේ පෑදිලා. සත්‍ය බොහොම කටුකයි.
0: දැන් පොඩ්ඩ අල්ලන් ඉන්න බුලා 25 විතර පහ වෙනකන් බඳින්න නැතුව ගම්මිරිස් නෑනේ වැඩි.

0: Nissan 500cc Turbo Engine කින් බලගැන් වෙන Bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ Test Drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත්යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: සාමාන්‍ය පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
1: හා කොහෙද මේ දෙන්න උදේවන්ද?
2: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
1: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
3: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද?
1: නෑ නෑ, හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිබිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
2: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
5: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරේ මීටර් 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13.22.
6: අද කෑමක නම් කෑම රසටම තිබුණා
7: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්ක.
8: අරගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: අපිට තොරතුරක් ලැබිලා තිනවා potential prison break එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
12: මනස්ගතද?
11: Sorry sir.
13: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
14: London prison break. Nuwara Bokambaradi.
15: ජූලි 24 වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS, කාන්චනා, රවීන්, සරිත් සුරිත් with news.
14: London Prison Break Nuwara Bokambaradi
15: ප්‍රවේශ පත්‍ර tickets ministry වෙතින් හෝ එදින දොරට වෙන්
14: විමසීම් 0856336
15: organizers and media partners
14: global events Seetha FM Seetha TV අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා

0: අද මාතෘකාව
1: සත්‍ය බොහොම කටුකයි.
0: සත්‍ය බොහොම කටුකයි. දැන්
1: සත්‍යයි කටුකන්නේ.
0: සත්‍ය කටුකයි.
1: ඇයි
0: සත්‍ය කටු කන්න එපා. ඔගොල්ලෝ වාහනයක් එහෙම ගන්න යනකොට හිතන්න සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න යනකොට ඒ වාහනේ විකුණන පැත්තෙන් එනවා ඉතින් කතන්දර ටිකක්. මේ වාහනේ අරහෙමයි
1: එහෙමයි, තව අවුරුදු 100ක් මේක අදින්න පුළුවන්,
0: තව 100ක් අදින්න පුළුවන්, මේක ගත්තා වගේම තාම තියෙනවා,
1: ඇක්සිඩන්ට් වෙලා නැහැ, එක පළුද්දක් මුකුත් වෙලා නැහැ වාහනේට,
0: සීරීමක් වෙලා නැහැ, නියපිටින් පාරක් වැදිලා නැහැ, මේක වැස්සට තෙමිලා
1: නැහැ, අවුවට වේලිලා නැහැ,
0: මේක වැඩිය දුවලා නැහැ, අච්චරයි දුවලා තියෙන්නේ, මෙච්චරයි දුවලා තියෙන්නේ, රත්තරම් පහට මේක තියෙනවා.
1: එකී මෙකී නොකී නොයේ තෙවල් කියන
0: හෙම්බිරිස්සාවක්වත් හැදිලා නැහැ මේ වාහනේ. එහෙම කියලා කියනවා. එහෙම කිව්වට ඔයාලා මතක තියාගන්න සත්‍ය බොහොම කටුකයි.
1: හෙම්බිරිස්සාවක් නෙමෙයි ටිකක් හොයාගෙන ගියා.
0: නියුමෝනියාව හැදිලා තියෙනවා. කෙලින්ම නියුමෝනියාව හැදිලා ඒත් හෙම්බිරිස්සාවට බෙහෙත් දීලා
1: තියෙනවා.
0: සමහර ඒවා එහෙම අතපය කැඩිලා ඒ වුණාට ප්ලාස්ටර් තමයි දාලා තියෙන්නේ. නැහුම් දාලා නැහැ. ගල් බෑන්ඩේජ් දාලා නැහැ. ඒවා එහෙමම තියෙනවා.
1: විකුණලා අර ගත්තගෙන මාසයක් විතර පැදිනකොට තමයි කොක්කරි සද්දයක් එනවා.
0: නියුමෝනියාව වගේ සද්දයක් එනවනේ මේකෙන්.
1: දවස් ඉතින් ගරාජ් එකට දැම්මට පස්සේ ඔක්කොම බඩටික මාට්ටුයි ඉතින්. ආයි ගිහින් දෙන්නද?
0: එපා කියලා
1: කියන්නද?
0: පල්ලි දීලා ගෙනාවට දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මන් දෙනකොට හොඳට තිබුණා.
1: ඔයා තමයි මොනා හරි කරගත්තා දන්නේ නැණ
0: කියලා කියයි. ඒ හින්දා සත්‍ය කටුක හින්දා සත්‍ය වසක් නොකරන තැනකට යන්න වාගේ වාහනේ ගන්න
1: අනිවාර්යෙන්.
0: මාළඹේ පුංචි කාර් නිවස කියලා කියන්නේ සත්‍ය වසක් නොකර ඉතාම විනිවිද භාවයෙන් යුක්තව වාහන ගනුදෙනු කරන
1: තැනක්.
0: ඒගොල්ලෝ වාහනයක් විකුණන්න දාන්නේ වාහනේ හොඳට චෙක් කරලා සියලු පද්ධති හරියට වැඩ කරනවද කියලා බලලා වාහනේ හිස්ටරි එක චෙක් කරලා ඇක්සිඩන්ට් වෙලාද කියලා ස්කෑන් කරලා එක්ස්රේ කරලා MRI ස්කෑන් කරලා හොයලා බලලා
1: CT ස්කෑන් MRI
0: වාහනේ ගෙනාවු ගන්න නලාව තියලා බලලා නියුමෝනියාව තියනවාද කියලා එහෙම බලලා තමයි ඒගොල්ලෝ වාහනයක් විකුණන්න දාන්නේ. ඒ මදිවට විකුණන වාහනේ ගණන් කතා කරගන්න තියෙන අයිතිකාර මිනිස්සයා එක්කමයි. එහෙම ඉතාම විනිවිද භාවයෙන් ඉතාම විශ්වාසවන්ත ගනුදෙනුවක් හරහා ඉතාම හොඳ වාහනයක් බයඩතුව ගන්න පුළුවන් තැන තමයි මාළඹේ පුංචි කාර් නිවස.
1: කිසිම අසනීපයක් නැතිව හොඳට පණ ගහලා ජීවත් වෙන වාහනයක් ගන්න පුළුවන්.
0: යන්න මාළඹේ පුංචි කාර් නිවසට. මෙන්න යන්න ඕඩ තැන.
1: පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ.

0: අංචී
1: ඇත්තද?
0: ඔව්.
1: කොයි වගේද?
0: ඔයා මොකද එච්චර එක්සයිට්ඩ්ලා යාළුවෝ හම්බලා? ඈ නැති ඒගොල්ල පොඩි කාලේ පෙරහැර බලන්න ගිහිල්ලා අතරමං ගිච්ච සහෝදරයව හම්බුණා වගේ සතුටක් ආවනේ වටේක පාටම. නේ හොයාගෙනද? මගේ මගේ අයියා මගේ දෙයියා. ඒ මොකද්ද?
1: අනේ අපි මේ කට්ටේක ආයගමුද? ඒක වැඩි නේ.
0: නෑ වැඩිද?
1: වෙනස් කරන්න.
0: නෑ නෑ.
1: අපි ආයෙ කරමු.
0: නෑ ආයෙ කරමු. නෑ. ඉතින් මේ ඔයා එච්චර සතුටු වෙන්න බෑ. ඔයාගේ සහෝදරයෙක් කරේවි. ඔයාගේ නෙවෙයි. හ්ම්. ඔය පොඩ්ඩක් ළඟින් යනවත් එක්ක. මං ෆොටෝ දැකලා මං දෙතුන් පාරක් ෆොටෝ ලොකු කර කර බැලුවා. සැන්ඩිද? මේ සැන්ඩිද ඉන්නේ කියලාත් මම ඇත්තට බැලුවා. මේ ඔයා නෙවෙයි. ඇත්ත වඳුරෙක්ගේ ෆොටෝ එකක් තියෙන්නේ.
1: බෑග් එක.
0: ගෙදර යන්න නේද? ඒක වඳුර බලන්න. අනේ අනේ මගේ අයියා මගේ සහෝදරයා කොහෙද දෙන්න බෑග් එක?
1: මං
0: යනවා කොංගු.
1: කොංගු. මට මේ වැඩ කරන්න බෑ.
0: කොංගු අනේ වාගේ දිරි. ඔයා කලබල වෙලා යන්න එපා. අපි හයා මාරනකම් කොහම හරි ඉවසගෙන ඉඳලා සැන්ඩි. ඊට පස්සේ යන්න.
1: සඳුද මම නෑ කියලා හිතාගත්.
0: සහෝදරයෝ බල ඔව් සහෝදරයෝ බලන්න ගියාම දුරත් එක්කනේ කොංගු ඉඳලා යන්නෙන්ද කරදරයි. දැන්ද පොඩ්ඩක් ඉන්නකො හයා මාර්ගකින් ගින්න අල්ලගෙන යන්න එපා. මේ කොලබොස් කොංගොයන්සිස් තමයි මේ අලුත් වඳුරු විශේෂය.
1: හරි.
0: අප්‍රිකාවේ කොංගෝ වනාන්තරයෙන් හොයාගෙන තියෙන්නේ. පහුගිය අවුරුදු 75 ඇතුළත අපි අලුතෙන් අඳුරගත්ත පස්වැනි වඳුරු විශේෂය තමයි මේ කොලබොස් කොංගොයන්සිස්. තවම නාද මේගොල්ලෝ ගැන කියන්න තියෙන්නේ DNA ඇනලිසිස් එකක් කරලා තියෙනවා. දැන්ට තහවුරු කරගෙන තියෙනවා. මේ නිකන් කාගේ හරි මූණ ඇද වෙලා කවුරු හරි වැරදි ක්‍රීම් එකක් ගාලා මූණ අප්සෙට් ගිහිල්ලා තිබේ. මේ ඇත්තටම වෙනස් වඳුරු විශේෂයක් කියලා දැන් අඳුරගෙන තියෙනවා. ඒ අරුණාම මේගොල්ලෝ ඉන්නේ බොහොම ටිකයිලු.
1: හරි.
0: අලුතෙන් අඳුරගත්ත විශේෂයක් වුණාට බොහොම ටිකයිලු ඉන්නේ. ඒ හින්දා තර්ජිත සතුන් ලිස්ට් එකට ඒගොල්ලන්ව ඇතුළත් කරලා
1: තියෙනවා.
0: ඉතින් මේ මම දැක්කා මේ දැන් අර අර මේ අර සෝෂල් මීඩියා වල සල්ලි දෙනවනේ පෝස්ට් දානවාට. එතකොට මේ මේ වගේ ඒවා හරියට මේ රෙප්ලිකේට් වෙනවා. දැන් මේක ආරංචි වෙච්ච ගමන් ටක් ගාලා කාගේ හරි පින්තූරයක් දාලා ටක් ගාලා මොනව හරි ලියලා දානවා. එහෙම මම දැක්කා දෙතුන් දෙනෙක් ඔයාගේ පින්තූර දාලා හැලි කියලා තියනවා. වඳුරෙක් හොයාගත්තා වඳුරෙක් හොයාගත්තා කියලා. ඉතින් එහෙම කරන්න එපා මිනිස්සුන්ට නේද?
1: මගේ මූණවල දාලා සල්ලි හොයාගන්න
0: මිනිස්සු. වැරදිද එහෙම?
1: වැරදි වැරදි. මටත් කියක් කර දෙන්න
0: ඕනේ. මේ කැට් ඔය මූණට.
1: අනේ මකලෝ මේ දැන් ඇති.
0: ඔව් නේ දැන් ඇති. සත්‍ය කටුකයි කියලා කියන්න බෑ. සින්දුවක් දැක් සින්දුවක් දැක්.

0: අවස 5 විනාඩි 55යි දැන් වෙලාව.
1: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගාන
2: උඩමයි අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල්ලේරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.118 388 388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
7: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0.76 8 233 444 සීතා හදවත් දිනු හිතවත් කම
8: අපොසු සාමාන්‍ය පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 0.11 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්

0: ප්‍රියතා දිවයිනපුරා
1: කසාගල ග්‍රීන් සුප් එකට තාම ගියේ නැද්ද? මෙන්න මේ පැත්තේ ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම කසාගල ග්‍රීන් සුප් එක පැත්තේ යන්න. මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගණේමුල්ල, ගම්පල, එතකොට කඩුවෙල මෙන්න මේ ප්‍රදේශවල ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම කසාගල ග්‍රීන් සුප් එකකට ගොඩ වෙන්න. ගොඩ වෙලා බලන්න. එතන තියෙන අපේ ගෙදරට ඕන කරන ගොඩාක් දේවල්. එළවලු පළතුරු වෙන්න පුළුවන්, grocery items වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපිට එකම තැනකින් මිලදී ගන්න පුළුවන්. අනිත් එක තමයි අපිට හොඳම දේ මිලදී ගන්න හොඳම තැන් හරි අඩුයිනේ. හැබැයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ අපිට හොඳම දේ මිලදී ගන්න තියෙන හොඳම තැනක්. අනිත් එක තමයි බඩුවල ගණන් සෑහෙන්න අඩුයි. කියන්නේ භාණ්ඩවල මිල ගණන් සෑහෙන්න අඩුයි. අපිට හිතා ගන්නත් බැරි තරම් අපේ පොකට් එකට සල්ලි ඉතුරු කරලා දෙනවා අපි කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් අපේ ගෙදරට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න. ඉතින් මම ආයෙ පාරක් මතක් කරන්නම් මේ දවස්වල කසාගල ග්‍රීන් සුපර් එකේ නවතම ශාඛා විවෘත කරලා තියෙනවා. මාතලේ, අතුරුගිරිය, මුල්ලේ ඒරියාව, නාරම්මල, ගණේමුල්ල, ගම්පල ඇතුළු දිවයින පුරා නවතම ශාඛා ජාලයක් තියෙනවා. ඉතින් මේ ප්‍රදේශවල නම් ඉන්නේ. මේ ප්‍රදේශ හරහා ඔබ ගමන් කරනවා නම් පොඩ්ඩක් ගොඩ වෙලා බලන්න. කසාගල ග්‍රීන් සුප් එකට හොඳම දේ අඩුම මිලට ලබා ගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම යන්න ඕන තැන කසාගල ග්‍රීන් සුප්. දැන් වෙලාව මතක් කරන්නම් හවස 5:59.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: ඇයි වැඩි වෙලා.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
4: සියයට
1: සියයක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
6: කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
7: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
8: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
9: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
7: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
11: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂියල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
12: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙම එහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනි. 98.2 98.4
15: පන්නේ වගේ
16: සියතා දිවයිනපුරා.
1: එකයි විනාඩි දෙකයි
15: වේලාව ඔබ වෙත ගෙනාවේ
16: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න අමතන්න 011 114 700

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: හිටපු පොලිස්පතිගේ මරණය ගැන තවත් තොරතුරු අනාවරණය වේ. බ්‍රකිත චරිත ඇතුළු තුන්දෙනා යළි රිමාන්ඩ්. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ගැනත් විමර්ශන. ක්‍රිකට් තරඟ පාවා දීමට සම්බන්ධ කණ්ඩායම් සම හිමිකරු රිමාන්ඩ්. ඉරානයෙන් සිරියාවේ අමෙරිකා කඳවුරකට ප්‍රහාර. ශ්‍රී ලංකා කාන්තා සංජිතය නම් කරයි.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්. විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: චාලි සැන්ඩි අපි දැන් යන්න ඕනේ ජර්මනියට.
1: ජර්මනිය පැත්තට මොනවද වෙලා තියෙන්නේ?
0: වඳුරෙක්වාද?
1: මං දැන් එක වඳුරෙක් ගැනවත් කිව්වද නෑනේ. මම අහිංසක මා පාඩුවේ
0: වඳුර ගැන කතා කරන්න කවුද? දැන් මම කියනවද මොකුත් වඳුර ගැන, ඔබ කියනවද මොකුත් නෑ. සැන්ඩිට වඳුරව හිතින් අයින් කරගන්නම බෑ.
1: හරි,
0: හිතේ පැටලිලා වඳුරව. මගේ කවුරු හරි දන්නේ නෑ ගියේ.
1: හරි හරි, ජර්මනිය මොකද?
0: ජර්මනියේ අර කසාද බදින්න පරක්කු වෙන අයට දෙන පොඩි ලස්සන රැග් එකක්. හරි, මේක මේ කොයි හරි ආයතනකින් හරි මොකකින් හරි රිවේ කරන්නේ. ඒ යාළුවෝ කරන පොඩි ට්‍රැඩිෂනල් වැඩක්, කාලය තිස්සේ කරගෙන යන වැඩක්, පොඩි විනෝදාත්මක ප්‍රෑන්ක් එකක් වගේ එකක්. කවුරු හරි අවුරුදු 30 විතර වෙනකන් බඳින්න, 30 වෙනකන් ඔව් 30 වෙනකන් බඳින්න නැතුව හිටියොත්
1: බඳවනවද බලේ?
0: නෑ නෑ නෑ, යාළුවෝ ටික මිනිහව අල්ලගෙන ගිහිල්ලා මේ පිරිමි ළමයින්ට මේක කරන්නේ. එකගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ ළඟම තියෙන ටවුන් හෝල් එක, නගර ශාලාව තියෙන ළඟම තියෙන නගර ශාලාවට ගෙටියලා නගර ශාලාවේ පඩි පෙළ අතු ගන්න
1: දෙනවා.
0: හරිද? පඩි පෙළ අතු ගන්න ඕනේ. දැන් අපි හිතමු දෙතුන් දෙනෙක් ඉන්නවා කියලා, 30 වෙනකම් බදලා ඔක්කොම ටික ගිහිල්ලා දානවා. ඔයාලා අතු ගාපල්ලා කො කො හා අර අතර කුණු හා හා
1: රැග් එකක්
0: රැග්ගක් වශයෙන් තමයි ඒක කුණු දානවත් එක්කලු ගිහිල්ලා කුණු දාන කො කො කො අතු ගන්න අතු
1: ගන්න දවසම අතු ගාවනවා.
0: දවසම අතු ගාවනවලු. ඒ අතු ගාන අතරේ කවුරු හරි තනිකඩ ගෑනු ළමෙක් ඇවිල්ලා මේ අතු ගාන තරුණයාට කිස් එකක් දුන්නොත් අතු ගාට එක නවත්තලා යන්න පුළුවන්.
1: ඒ කියන්නේ දෙන ෆෑග ඊට පස්සේ පටන් ගන්නේද? ඒක දන්නේ නැහැ.
0: ඒක දන්නේ නැහැ. සත්‍ය කටුකයිනේ. අපි දන්නේ නැහැ ඒක. හැබැයි ඉතින් මේ කවුරු හරි තරුණියක් ඇවිල්ලා, අවිවාහක තරුණියක් ඇවිල්ලා කිස් එකක් දුන්නොත් ඔන්න කොස්ස තියලා යන්න පුළුවන්. ඉතින් මේ දැන් මේක තනිකඩව ඉන්න අයගේ 30 වෙනි උපන්දිනයට නිකන් යාළුවෝ කරන වැඩක් බවට පත් වෙලා තිරවලු. කාලය තිස්සේ කරන් ආපු එකක්. දැන් සමහරු ඉතින් මේ 30 වෙනි උපන්දිනයේ දවස දැන් ටවුන් හෝල් එක අතු ගන්න තියෙනවානේ. කවුරු යාළු ගෑනු ළමයෙකුට කතා කළේ උඹ එනවනේ මට කිස් එකක් දෙන්න.
1: ඒව කියනවා.
0: මට දවසම අතු ගන්න බෑ මම ටිකක් වෙලා හිටියම වරේ ගෑ කියලා.
1: ඔව්, එකපාරටම එන්නත් බෑ.
0: එන්නත් එපා. යාළු එක්ක සෙට් කරගෙන ඉඳලා උම්මා එකක් ගෙන්න
1: ගන්නවා.
0: එයාට ලස්සන
1: වැඩක්. ලංකාවේ වගේ තිබ්බොත් මරු නේද?
0: මොකද්ද?
1: දැන් ලංකාවේ වගේ තිබ්බොත් මගේ ඔව් මට තව 27යිනේ.
0: ආ. තාම 27යි නේද? මෙහෙ සාමාන්‍යයෙන් කැදේ අවුරුද්දේ දවස් කීයද මේ? දවස් 27 කොහමද ඉති? ඉරිදා පෝය, ඊට පස්සේ ඉස්කෝලේ නිවාඩු මාසේ, එතකොට කොරෝනා අවුරුදු 2. ඒව හැම අයින් කරලා තියෙන්නේ. ඒ ගාන හදලා තියෙද හැමද? ඒව නැතුව.
1: ඒව නැතුව.
0: ඉරිදා පෝය නැතුව සතිය දවස් 5යි. එහෙම විතරක් නේද?
1: 27යිනේ.
0: 27යි.
1: ඒක 30 වගේ වුණොත් මගේ ආලොත් ඉතින් බඳලා හිටියොත් මට එහෙම රැග් එකක් දෙයි නේ.
0: දෙයිදේ දැන් ජර්මනිය ගෑනු ළමයින්ටත් තියෙනවා මේක.
1: ඒගොල්ලන්ගේ
0: එකකට ගිහිල්ලා නගර ශාලාවේ දොරවල් වල ඩෝනොබ් සුද්ධ කරන්න දෙනවලු ටූත් බ්‍රෂ් වලින්. සුද්ධ කරන්න ඕනේ. අවිවාහක තරුණයෙක් ඇවිල්ලා උම්ම එකක් දුන්නොත් ඔන්න වැඩේ ඉවරයි. ඉතින් එහෙමත් වෙලා ඇතිරේ සමහරලාට. එහෙම යාළුවෙලත් ඇති 30 වෙනි උපන්දිනේ රැග් එක කකා ඉන්න ගමන් මේ ඇවිල්ලා උම් එකක් දුන්නා. එතනින් පස්සේ ඉතින් සත්‍ය බොහොම කටුයි.
1: ඒතර මකලෝ දැන් විවාහ කෙනෙක් ඇවිල්ලා උම් එකක් දුන්නා.
0: ආ, එතකොට නම් සත්‍ය හොදටම කටු විතරක් නෙවෙයි මෝල්ගස් පාරවල් හිටන්.

0: මෙතන සත්‍ය
1: සත්‍ය තමයි අර කඩවත හදන ප්ලේන් එක.
0: අන්න ඒක ගැන තමයි මම කියන්නේ. මොකද්ද මේ ප්ලේන් එක පසුපස සැඟවි ඇති සත්‍ය?
1: නමුත් ඒ සත්‍ය කටුකයි. කටුක නෑ,
0: කටුක නෑ. කවුරුහරි දැන් දැකලා නැති කෙනෙකුට මේක තේරෙන්නේ නෑ. මේ කඩවත නුවර පාර අයිනේ හදනවා ලොකු ප්ලේන් එකක්.
1: ඔව්, ලොකු ප්ලේන් එකක් හදනවා.
0: ඔව්, ලොකු ප්ලේන් එකක් හදනවා. එතන යන්නේ නැයි කුතුහලයෙන් ඒ දෙස බලබල යනවා. මොකද්ද මේ පසුපස සැඟවුණු සත්‍ය?
1: අපිට සත්‍ය දැනගැනීමට අවශ්‍යයි.
0: ඊට පස්සේ අපිට තැබෑ තොරතුරු දියව් කියලා කවුරුත් ආව උද්ඝෝෂණ කාඩ් පටන් ගත්තේ නැහැ.
1: ඒක කරන්න යන්න එපා.
0: ඒක කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද අපි විස්තරේ කියන්න.
1: අපි ඉතින් සැරින් සැරේ ඒගොල්ලෝ අපිව අප්ඩේට් කරනකොට අපි මෙහෙන් ඕගොල්ලන්ව අප්ඩේට් කරනවා. ඉතින් මේ වෙද්දී ඒගොල්ලෝ නම ඇනවුන්ස් කරලා තියෙනවා.
0: මේ ඒගොල්ලෝ ඒගොල්ලෝ කියලා මේ සැන්ඩ් කියන්නේ මාළඹේ පුංචි කාර් දිවස ගැන.
1: ඕ ඒ සත්‍ය පිටුපස්ස වැඩ කරන කට්ටිය
0: තමයි. එයා හිතන්නේ යාට හිතේවා මේ රේඩියෝ එකේ අහන් ඉන්න අයට ඇහෙනවා කියලා. ඒක කොටසක් හිතේ තියාගෙන තමයි කියන්නේ. එයා ඔය එයා මෙයා කියලා කියන්නේ මාළඹේ පුංචි කාර් දිවසට. ඒගොල්ලෝ තමයි මේ ප්ලේන් ආකෘතිය හදන්.
1: ඒ සත්‍ය පිටපස ඉන්නේ.
0: ඉන්නේ ඒගොල්ලෝ.
1: තැන්කියු මක්කල.
0: වෙල්කම් වෙල්කම්. මේකේ නම තමයි මේ ප්‍රොජෙක්ට් එකේ නම මියුර් එයා එන්ටර්ටේන්මන්ට්
1: ටර්මිනල්.
0: මියුර් M I Y U R මියුර් එයා එන්ටර්ටේන්මන්ට්
1: ටර්මිනල්.
0: ඉතින් දැන් සමහර විතරද ඕක ගිය සතියේත් කිව්වේ. දැන් මොකද්ද ඔය මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල් කියලා කියන්නේ? මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල් කියලා කියන්නේ මොකද්ද මන් දන්නේ?
1: අපිට කිව්වෙත් නෑ.
0: අපි දන්නේ ඔච්චරයි.
1: ඉතින් මාළඹේ පුංචිකා නිවසනේ ඔය වැඩේ පිටිපස්සෙන් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ අපිට කිව්වාම අපි කියන්න. දැන් ඒගොල්ලෝ මේ වෙද්දී ඒගොල්ලෝ වාහන විකුණන වැඩේ ජයටම කරගෙන යනවනේ. රෙජිස්ටර් කරපුවයි නොකරපුවයි. ඉතින් ඔයාටත් හිතුනොත් ඔය වාහනයක් මිලදී ගන්න ලොකු කාර් එකක් වෙන්න පුළුවන්, පොඩි කාර් එකක් වෙන්න පුළුවන්. යන්න මාළඹේ පුංචි කාර් නිවසට. හොඳම වාහන තමයි එතන තියෙන්නේ. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හම්බේ පුංචි කාර් පාර මාළඹේ.
2: London!

වැඩි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: හරිගිය හරිම තැනට ගියහින්ද. එල්ෝල්සයකෙන් නිලෝන්නෙක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන.
3: එල්ෝල්ෆනන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01155 715555 අමතන්න.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 01155732000. NIBM The City University. The place to be.
5: නොලිමිත් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා 70%ක් දක්වා සොපිරිවට්ටම් මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිත් චකවන් හා නොලිමිත්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
6: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රැසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න ගෙවන්න දිනන්න.

0: පහලක් ලෙස කලරම්ලොව වැජබෙන සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශීවෙන්න පිනිසිං වහලක් නම් කලරම් තමයි.
1: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
4: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
5: තාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියකි නිප්පුර. ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව. රිත්මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාත්‍යනුග්‍රහය සියත දිවයින පුරා.

0: ัง
1: මම දැකලා තියෙනවා මේ තනිකඩ හාදේ
2: ගොඩක් වෙලාවට
1: ඔය වැලන්ටයින්ස් ඩේ වගේ කිට්ටු වෙනකොට එන අඳෝනා ලියන්න පටන් ගන්නවා සෝෂල් මීඩියා. අනේ දැන් එදාට ගිහිල්ලා ෆොටෝ එහෙම දාන්න එපා, අපේ හිතරි දෙනවා, වැලන්ටයින් ඩේ සැමරුවේ නැද්ද කියලා අහන්න එපා හිතරි දෙනවා, රෝස මල් චොක්ලට් වල ෆොටෝ දාන්න එපා හිතරි දෙනවා, තොපිට පාර්ට්නර්ස්ලා ඉන්නවා කියලා අපිට දැනගන්නවත් ඉඳ තියන්න එපා අපේ හිතරි දෙනවා වගේ. දකුණු කොරියාවේ තරුණ තරුණියෝ කරන හරි අපූරු වැඩක්. ඒගොල්ලෝ මේ තනිකඩව ඉන්න කණ්ඩායම් වැලන්ටයින් දවසට, ඒක වැලන්ටයින් දවස කියන්නේ පෙබරවාරි 14 වෙනිදා. තව දකුණු කොරියාවේ ටිකක්
2: වැලන්ටයින්
1: වගේ දවසක් තියෙනවා, වයිට් ඩේ කියලා එකට කියන්නේ. ඒක යෙදෙන්නේ අප්‍රේල් මාසේ 14 වෙනිදාට, පෙබරවාරි 14 වෙනිදාට සහ අප්‍රේල් මාසේ 14 වෙනිදාට පෙම්වතුන් පෙම්වතියන් නොමැති තනිකඩ තරුණ තරුණියෝ එකතු වෙලා බ්ලැක් බීන් නූඩල්ස් කියන ආහාර වර්ගය එක තමයි කන්නේ දාට එකතු වෙලා තනිකඩයෝ, තනිකඩ කොල්ලෝ කෙල්ලෝ ටික එකතු වෙලා ඉතින් මේ ඒ තනිකඩකම සමරලා බ්ලැක් බීන් නූඩල්ස් කාලා එකතු වෙලා විනෝද වෙලා කතා බහ කරලා පිට වෙලා යනවා. සමහරට ඒ තනිකඩ ඉන්න අන්තිම දවස වෙද්දත්
2: පුළුවන්.
1: එදා දවස
2: එදා ඉතින් කොල්ලෝ කෙල්ලෝ ගොඩක් එනවනේ, එන්නේ තනිකඩයිනේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ සෙට් වෙන්න පුළුවන්.
1: මෙහෙම වෙන්න ඒ කාර ලස්සරයි නේද? මේ කියන්නේ තනිකඩ නැති උන් දිහා බල බල හූල්ල හූල්ල සෝෂල් මීඩියා වල කොට කොට ඉන්නවට වඩා තනිකඩ ටික එකතු වෙලා විනෝදෙන් දවස සමරලා සමහර විට ඒ විනෝදේ නැති කරගෙන.
2: අනේ ලංකාවේ වගේම නෑනේ අප්පා.
1: ඒකනේ නේද?
2: ඔව් අප්පා.
1: අනේ තිබුණා නන්නේද?
2: ඔව් අප්පා.
1: දැන් 27 කුත් වෙලා නේද?
2: බලන් ටික දැන් හෙට වගේ වෙනු 25 වෙන්න ඉඩ.
1: එහෙම. පස්සට යන්න නේද? ඒකත් හයියේ කියන්නේ. හයියේ යනවා පස්ස. හරි හරි හරි. කොහොම හරි මේ දැන් සතියෙන් දෙකෙන් ඉස්කෝලේ යන්නේ පටන් ගන්න බාපහු. මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න දින දිගට බෑ.
2: කොහොමත් 20ත් 30ත් අතර.
1: ඒ ඇයි හරි තමයි යන්නේ.
2: උඩට
1: යන්නේ දැන් පල්ලයට. දැනගත්තේ හොඳයි. තේරුවනේ කාලේ. සත්‍ය බොහෝම කටටයි. ගිලෙන්ද?
2: අපි එනවා සඳ හවුස් පහට.
1: මං මක්කලෝ.
2: මම සෑන්ඩි.
3: රන්ඩන්.
2: හවස 6:32 දැන් වෙලාව.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: හිටපු පොලිස්පතිගේ මරණය ගැන තවත් තොරතුරු අනාවරණය වෙයි. රකිත චරිත ඇතුළු තුන්දෙනා යලි රිමාන්ඩ්. ඩෙංගු මරණ 50ක් දක්වා ඉහළට. ඉරානයෙන් සිරියාවේ අමෙරිකා කඳුරකට ප්‍රහාර. ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: CD වික්‍රමරත්න හිටපු පොලිස්පතිවරයා තමන්ගේ ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බවට සැකපල කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි F.U. වුඩ්ල සඳහන් කළේ ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවිය ලබාගෙන හිටපු පොලිස්පතිවරයා වෙඩි තබාගෙන ඇති බවට සැකපල කරන බවයි. හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් සංඛ්‍යාව තුනක්. CD වික්‍රමරත්න හිටපු පොලිස්පතිවරයා පුද්ගලික හේතුවක් මත බෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට සැකපල කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. හිටපු පොලිස්පති CD වික්‍රමරත්නට වෙඩි වැදී තිබුණේ මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි නිවසේදී. ඔහු මුල් ඒරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩි වැදීම සිදුවන අවස්ථාවේදී නිවසේ පිරිසද සිට ඇති බව සියත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා. ඔහුගේ නිවස මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කර තිබුණා. හිටපු පොලිස්පතිවරයාගේ නිවස වෙත පොලිස්පති ප්‍රියන්ත වීරසූරියද පැමිණියේ අද පස්වරුවේදී. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද හිටපු පොලිස්පතිවරයාගේ නිවස වෙත පැමිණ පරීක්ෂා කිරීම සිදු කළා. පොලිස් ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ඇතුළු විමර්ශන කණ්ඩායම්ද නිවස පරීක්ෂා කළ බවයි පොලිසිය සඳහන් කළේ. සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලබන්නේ මුල් ඒරියාව රෝහලේදී. හිටපු පොලිස්පතිවරයාගේ නිවස ආසන්නයේ පදිංචි ප්‍රදේශ වාසීකු පළ කළේ මෙවන් අදහසක්.
2: සද්ද කීයක් වගේ වුණා?
3: එකපාරක් වුණා. එන්නේ වල කෑ ගහනවා. හොස්පිටල් වල තමයි අරන් ගිහින් මම හිටින් කාරේ.
1: මාලපේ පොලිසිය සහ බස්නාහිර පළාත දකුණු දිස අපරාධ කොට්ටාෂයේ විසින් විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාෂය සඳහන් කළේ. වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කළ CD වික්‍රමරත්න මෙරට 35 වන පොලිස්පතිවරයාද වෙනවා. ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. 2020 වසරේ සිට 2023 වසර දක්වා ඔහු පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ලැබුවා. 2019 වසරේ අප්‍රේල් මාස 28 වනදා සිට වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ CD වික්‍රමරත්න පොලිස්පති ධුරයට පත් වූයේ 2020 වසරේ නොවැම්බර් 27 වනදායි. අවස්ථා හතරකදී සේවාදිගු ලැබීමෙන් පසු 2023 වසරේ නොවැම්බර් 25 වනදා ඔහු විශ්‍රාම ලැබුවා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා ප්‍රබල අනාවරණයක් කර තිබූ බවයි නීතිඥ නලින් පතිරණ සඳහන් කළේ.
4: මේ CD වික්‍රමරත්න මැතිතුමා පසුගිය සතියේ ප්‍රබල අනාවැකියක් දුන්නා, ප්‍රබල සාක්ෂියක් දුන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඔහු පොලිස්පතිවරයාව සිටි අවධියේදී පාස්කු විමර්ශන අවස්ථාවේදී ඔහුට සාරා ජස්මින් මියගේ බවට DNA පරීක්ෂණ කිහිපයක් සිදු කරන ලෙස ප්‍රබල හිටපු ප්‍රබල දේශපාලඥ විසින් බල කරාගෙන කාරණේ. මේ ප්‍රබල සාක්ෂිකරුවන් මොවුන් තිබෙන ජීවිත තර්ජන ගැන මේ ආණ්ඩුව වග කියන්න ඕන.
1: විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයා වන රකිත රාජපක්ෂ සමගි ජනබලවේගේ හොරණාසනයේ හිටපු සංවිධායක චරිත් අබේසිංහ සහ අරුණචී චතුරංග ලබන 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝතරකම විසින් ඇපලපාදීම සම්බන්ධයෙන් නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. අත්අඩංගුවේ පසුවන හරක් කටා නැමැති සැකකරුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලසක් ලබාගත් බව පැවසෙන සිද්ධියත් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙන්ඩාල් අනුෂා සම්බන්ධ පෙරුම අධිකරණ හමුවේ පැවසුවේ හරක් කටා නැමැත්තාගේ බිරිඳ වන මහේෂිකා මදුවන්තිගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස සැකකරුවන්ගේ නීතිඥවරු දැනුම් දී තිබූ බවයි. ඇය විසින් තම ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටයක් අල්ලස් කොමිසමට යොමු කළා. එම වීඩියෝ පටය තුළින් අදාළ අල්ලස් මුදල සැකකරුවන්ට ලබා දුන් බව ඇය විසින් ප්‍රකාශ කර ඇති බවයි සහකාර අධ්‍යක්ෂ ජෙන්ඩාල්වරිය පැවසුවේ. සිද්ධියට අදාළව පටිගත කරන ලද දුරකථන ඇමතුම් පටද ඇය විසින් කොමිසමට ඉදිරිපත් කළා. විමර්ශනවලදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් වලට සම්බන්ධ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පිළිබඳවත් තොරතුරු අනාවරණය වී ඇති බවයි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැවසුවේ. ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි. මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුව අද කොළඹ මහාධිකරණයේ හමු යලි විභාගයට ගෙන තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ වෙනසුරු උදේෂ් රණතුංග ඉදිරියේදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. වැඩිදුර සාක්ෂි විභාගයේ ලබන 24 වෙනිදා දක්වා යලි කැඳවීමට නියමිතයි. ගාල්ල, මාතර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර සහ නුවර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කපිල කණ්ණංගර පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
2: පස්නායිද පළාත් සභාවේ ගම්පහ හා කොළඹ තමයි වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ. මේන් ගම්පහෙන් 26.8% වාර්තා වෙන අතර කොළඹ 19.91% තමයි වාර්තා වෙන්නේ. දකුණු පළාතෙන් මාතර සහ ගාල්ල, තබරගමුවෙන් රත්නපුර සහ කෑගල්ල, මධ්‍යම පළාතෙන් නුවර දිස්ත්‍රික්කයත් එකම, ඌව පළාතෙන් පුත්තලම කුරුණෑගල යම් ප්‍රමාණයකට රෝගීන් වාර්තා වෙනවා. එතකොට තත්ත්වය තුළ තවදුරටත් අපේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් කරගෙන යනවා. ඊයේ සිට අලුතින්ම අපි පටන් ගත්ත නැවත වරක් රතුකුරුස සංවිධානය සමග සම්බන්ධ වෙලා, ඒ අයගේ ස්වේච්ඡා සේවකින් සමග සම්බන්ධ වෙලා දිස්ත්‍රික්ක 11ක සහ සෞඛ්‍ය වෛද්‍යාධිකාරී කාර්යාල 63ක වැඩසටහන කරගෙන යනවා.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු මරණ ගණන 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 73,000ක්ම වා ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 73,455ක්. මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 15,341ක්. නිසිමිලක් නොමැති වීම හමුවේ ගොවීන් දැඩි පීඩාවට පත් වී ඇති බව මින්නේරිය ගොවි සංවිධානය පවසනවා. ඒ සභාපති එස්.එම්. නවරත්න පැවසුවේ ආණ්ඩුව මහා පරිමාණ වීමෝල් හිමියන්ට බිය වී ඇති බවයි.
5: අලුත පත්වෙච්ච ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා, ඒ වගේම ජනාධිපතිවරයා, නැත්නම් නියෝජ්‍ය ඇමතිවරයා මේ මිනිස්සු කියලා ආවේ මෝල් කාර්යෝ දනගස්සනවා, පිටරටින් හාල් ගෙන්නන්නේ එහෙම කියලා ආපු ජනාධිපතිලා මැති ඇමතිවරු අද මෝල් කාර්යෝ ඉස්සරහා දන ගහගෙන ඉන්නේ. ඒ දන ගහන්න හේතුව තමයි මේ මෝල් කාර්යෝ ගාවින් අසීමිත ලාභයක් ලබනවා. ඒ ලාභෙන් කොටසක් මේ මැති ඇමති ගොල්ලන්ගේ සාක්කුවට වැටෙනවා. නැත්තම් අපි කියනවා හෙට තීරණයක් ගන්න ඇමතිතුමෝ, ඔබතුමා එනම් ඔච්චර සද්ද දාලා ඔච්චර තග දාලා ගොවියට කතා කරනවා නම් ඔබතුමා හෙට තීරණයක් ගන්න, පාර්ලිමේන්තුවට පනතක් ගේන්න.
1: රජයේ අනුමත බිලට හැර වැඩි මිලට බියලිවි කිරීමට කිසිදු ගොවියෙක්ට නොහැකි බවයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ.
6: මහ කන්නට මිලියන 10000ක් වෙන් කරා, යල් කන්නට මිලියන 6000ක් වෙන් කරා. ඒ මිලියන 6000න් දැන් වී ගන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම අපි වියලේ මණ්ඩලයේ ගත්ත වී අපි විකුණලා නැවත ඒ මුදල් වලින් නැවතත් අවශ්‍ය වුණොත් වී ගන්න අපි කටයුතු කරනවා. ඉතින් අපි වී 120ට ගන්නකොට රජය පෞද්ගලික අංශයත් ඒ ගානට වී ගන්නකොට ගොවියගේ වී වලට සාධාරණ මිලක් ලැබෙනවා. පාරිභෝගිකයට 220යි, 230යි, 240යි, 260යි කියන මිල ගණන් වලට කැකොළු, තම්බපුවා, සම්බා, කීරි සම්බා කියන සහල් වර්ග මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ මිලට අඩුවෙන් ගන්න පුළුවන් වුණාට කමන්නේ නැහැ, ගොවියට ඊට වඩා වැඩියෙන් විකුණන්න බෑ.
1: යලකන්නේ සඳහා කීරි සම්බා වගාවට ගොවීන්ගේ වැඩි නැඹුරු වීම ප්‍රශංසනීය බවයි ගොවිජන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග පැවසුවේ.
7: ආනයනය කරන්න සිදු වුණා. නමුත් මම හිතනවා මේ කීරි සම්බා වගා ප්‍රතිශතය වැඩිවීම හොඳ ප්‍රවණතාවයක් හැටියට, ඒත් එක්කම වෙනත් අත්‍යවශ්‍ය සහල් වර්ග, නාඩු, තම්බා වර්ග වගා කරලා තියෙනවා සාමාන්‍ය ආකාරයට. මේ අනුව මෙම කන්නේ තමත් හොඳ අස්වැන්නක් ගොවි ජනතාව ලබාගනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
1: රටේ ජාතික ආරක්ෂාව බරපතල ලෙස අවදානමට ලක්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස් අත්තනායක පවසනවා. ඔබේවා ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
8: ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ ජාතික ආරක්ෂාව පිළිබඳව සහතිකේ අපි දැක්කනේ. ඔහු මැතිවරණ කාලේ කිව්වේ ජාතික ආරක්ෂාව ගැන ගන්න කවුරු හරි ඕන නම් බංකුවක් පුටුවක් අරගෙන ඔහු හම්බෙන්න එන්න කියලා. හැබැයි පහුගිය කාලේ ජාතික ආරක්ෂාවට මොකද වුනේ? පහුගිය කාලේ දිගින් දිගටම ජාතික ආරක්ෂාවේ විශාල බිඳවැටීම් ඇති වුණා. ඒ වගේම වෙඩි තැබීම් ඇති වුණා. තාමත් රටේ සාමකාමී තත්ත්වයක් තියෙනවායි කියලා කියන්න
1: ගොවි ජනතාවට නිසි මිලක් ලබා දීම රජය විසින් සිදු කළ යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසුවේ.
9: තෙල් මිල දරා ගන්න පුළුවන් නම්, විදුලි බිල දරා ගන්න පුළුවන් නම්, එළවලු මිල වැඩි වෙන එක දරා ගන්න පුළුවන් නම්, පිටි ටික පිට රටින් එනකොට ඒ මිල දරා ගන්න පුළුවන් නම්, ඇයි මේ රටේ දෙකෝටියක් ජනතාවට කන්න දෙන රුවි ජනතාව විතරක් ඇයි පීඩිතව තියාගෙන නෑ හාල් මිල වැඩි වෙන නිසා උඹලා මේ මිල දරා ගන්න ඕන කියලා ඇයි මේ කුප්ප වැඩේ කරන්නේ? මේක කරන්න එපා. ගොවියොන්ටත් නිදහසේ යන වියදම සාධාරණ ලාභයක් ගන්න පුළුවන් විදියට මේ මිලත් ලබා දෙන්න, හාල් ටික වැඩි වෙච්ච දෙන්න. මේ හැමදේම පුළුවන් නම් ඇයි මේ හාල් මිල විතරක් 250ක් තියාගන්න ඕනේ?
1: විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශ කිසිවෙකුත් පිළිනොගන්නා බවයි අමාත්‍ය සුනිල් රණසිංහ ප්‍රකාශ කළේ.
10: ලොකුම ප්‍රශ්නේ වෙන්නේ විපක්ෂ නායකතුමාට. විපක්ෂ නායක කියන්නේ විපක්ෂයේ නායකනේ. එතකොට විපක්ෂයේ නායක විපක්ෂයට නායකත්වය දෙන්නේ නැත්නම් ඒ විපක්ෂයේ ඉන්න පක්ෂ විසින් වෙනත් ක්‍රියාමාර්ග වලට යොමු වෙනවා. ඒ නිසා මේක විපක්ෂයට නායකත්වය දීම සම්බන්ධ ප්‍රශ්නයක්. මේක දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි ආණ්ඩුව හොඳට වැඩ කරගෙන යනකොට, ආණ්ඩුවට ජනප්‍රසාදය වැඩි වෙනකොට, ජනතාව තව තවත් ආණ්ඩුවත් එක්ක එකතු වෙනකොට විපක්ෂය දෙදරුම් කරනවා. අපි හිතන්නේ මේ එවැනි තත්ත්වයක් තියෙන්නේ. එකක් විපක්ෂ නායකතුමාගේ සාර්ථකත්වය පේනවා මේකෙන්. දෙවෙනි එක ආණ්ඩුවේ සාර්ථකත්වය පේනවා. ඒ නිසා ආණ්ඩුව සාර්ථකව වැඩ කරගෙන යනවා, ජනතාව ආණ්ඩුවත් එක්ක එකතු වෙනවා. ඒ නිසා විපක්ෂය දෙදරුම් කරනවා. විපක්ෂ නායකතුමාට විපක්ෂයට නායකත්වය දී ගන්න බැරිලා තියෙනවා. ඒ දුරට තාව නිසා විපක්ෂය දෙදරුම් කරනවා. ඔන්න ඔය කියන දිත්වේ විසින් තමයි මේ සිද්ධීන් සිද්ධ වෙන්නේ කියලා තමයි අපේ කියේ.
1: නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවරණ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් කින්ස්ලි හෙට්ටිආරච්චි අද නියෝග කළා. ඒ අධිකරණ නියෝග කඩ කරමින් අයතු ජන රාශියක සාමාජිකයන් වෙමින් උද්ඝෝෂණ සිදු කළ බවට අධිකරණයේ විභාගවන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඇපකරුවන්ට නොතිසි නිකුත් කරමින් වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නඩුව ලබන දෙසැම්බර් මාස 4 වෙනිදා දක්වා කල් තබන බවයි. අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණ පැවැත්වීම පොලිස් නිලධාරීන්ට සාපරාදී බලහත්කාර පෑම යන චෝදනා සැකකරුවන්ට එල්ල වී තිබුණා. ගල්ෆ් කලාපයේ පවතින යුදමේ තත්ත්වය ඉන්ධන ආනයනය සඳහා කිසිදු බලපෑමක් සිදු නොවන බව කණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
11: සැපයුම් ජාලයන් වෙනස් කරගෙන තියෙනවා. ඒ අනුව දැන් ඔවුන් බොහෝ වෙලාවට බොමුස්සල ඇති හැකි ප්‍රශ්නය කියන එක පූර්වකථනය කරමින් තමයි තෙල් සැපයුම් ටෙන්ඩර් වලට සහභාගී වෙන්නේ. ඒ අනුව ගත්තාම හොමුස්සල ඇති වෙන තත්ත්වයේ විශේෂ බලපෑමක් මේ වෙද්දි එන්නේ නැහැ. මොකද තුන්වෙනි මාසයක අලුත්ම තත්ත්වයක් නිසා බොහෝ නෞකාවන් එන එක ප්‍රතික්ෂේප කරා. නමුත් මේ වෙනකොට අපි දාන ටෙන්ඩර් වල තියෙන විශේෂත්වය තමයි යුද්ධයේ ඒ අවස්ථාව උපකල්පනය කරමින් තමයි ඔවුන් ටෙන්ඩර් වල සහභාගී වෙන්නේ. එතකොට ඒකින් ද සාවේදී විශේෂ බලපෑමක් වෙන්නේ නැහැ සප්ලයි චේන් එකට. නමුත් තර ලෝක මිල දර්ශකය කියන එක වෙනස් වුණොත් ඒ බලපෑම තියෙනවා. ඒක තමයි මේ වෙනකොට තියෙන தත්ත්වය.
0: විදේශීයත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: ඉරානයේ පාලම් කිහිපයක් දුම්රිය ස්ථානයක් සහ ගුවන්තොටුපළක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළ බව ඇමරිකාව පවසනවා. ඇමරිකානු මාධ්‍යම විධානය සඳහන් කළේ බණ්ඩාර අබ්බාස් ප්‍රදේශයේ සිවිල් යටිතල පහසුකම් සීලක්ෂ්‍ය වූ බවයි. එම ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඕමානයේ පිහිටි ඇමරිකානු සමුද්‍ර නිරීක්ෂණ රේඩාර් පද්ධතියට මෙන්ම කුවේට් සහ බහරේනි ඇමරිකානු ඉලක්ක වෙත පහර දුන් බව ඉරානය ප්‍රකාශ කළා. සිරියාවේ ඇමරිකානු විශේෂ මෙහෙයුම් අනතින මධ්‍යස්ථානයටද පහර දුන් බවයි ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය පැවසුවේ. ඉරානයේ සාමරිකාව අතර සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් දෙපාර්ශ්ව අතර ඊයේ රාත්‍රියේ වෙඩි හෝමාරු සිදුවේ 6 වන දිනටයි.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: LPL ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරග පාවා දීම සඳහා බලපෑම් කළ බවට සැකපිට අත්අඩංගුවටගත් ජෙෆ්නා කිංග්ස් කණ්ඩායමේ සමහිමිකරු ඇතුළු දෙදෙනෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බූතරකම විසින්. මේ අතර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලි සැලසුම් කළ පරිදි අද පස්සරුවේ ආරම්භ වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනයේ සඳහන් කළේ ජෙෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳ අවධානය යොමු ඇති බවයි. මෙම පරීක්ෂණයට අදාළ ඕනෑම කරුණකට ක්‍රීඩා වැරදි වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයට සහය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා. එම ආයතනයේ සඳහන් කළේ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සම්බන්ධ ඕනෑම පාර්ශ්වයක් සිදු කරන දූෂණ හෝ වෙනත් වැරදි ක්‍රියා ප්‍රතික්ෂේප කරන බවයි. තරගාවලිය ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාමට සියලු පියවරගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියා. යලි සිරස්තල. හිටපු පොලිස්පතිගේ මරණය ගැන තවත් තොරතුරු අනාවරණය වේ. රකිත චරිත ඇතුළු තුන්දෙනා යලි රිමාන්ඩ්. ඩෙංගු මරණ 50ක් දක්වා ඉහළට. ඉරානයෙන් සිරියාවේ අමරිකා කඳුරකට ප්‍රහාර. ශ්‍රී ලංකා කාන්තා සංචිතේ නම් කරයි. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: කාලයක් තිස්සේ ලංකාව සිනමා වගේම පුංචිතිරේ හැඩකරන ක්ලීටස් මෙන්ඩිස් අද බර්ත්දේක සෙලිබ්‍රේට් කරනවා.
1: Happy birthday! සියත අපි ගොඩක් ආදරෙන් විශ් කරනවා.
2: අනේ ඔයත් එක්ක බොහොම ස්තුතියි. තම අවුරුද්දේ ඔයගොල්ලෝ මාව මතක් කරනවා.
3: Happy birthday! Happy birthday! Happy birthday to you!
0: රංගන ජීවිතේ සතුටුම දවස මතකද?
2: ජීවිතේ නළුවෙක් වීම, කලාකරුවෙක් වීමම හැමදාම මම මගේ සතුට ලැබුවා. අවදාවක් එතනින් කලකිරුණා නෑ මම. මොන ප්‍රශ්නාවක් ජීවිතේ ලොකුම සතුට ලැබුවේ කලාකරුවෙක් වුණා ඉඳලා.
1: ගොඩක් කලේ දුෂ්ටාගේ චරිතනේ අමතක නොවන මතකත් ඇති.
2: අමත්ල ජීවන් දෙක යනකොට අරගොල්ලෝ අන්න තනත් අන්න ජීවන් කියලා ආව දැක්කම කියන අන්න අහුත් වෙන අහුත් වෙන ඌ අහුත් වෙන කියලා. ජීවිතේ මොකද නම කියන්නේ. මගේ මූණට දැනලා තියෙනවා ගහලා තියෙනවා මට ආච්චි කෙනෙක්. ඒවා ඔක්කොම ලබලා තියෙනවා ලැබුවත් මම එහෙම කලකිරිලා නැහැ.
0: හැමදාම ක්ලීටස්ට ආදරය කරන රසිකයින්ට මොනවද කියන්න තියෙන්නේ?
2: මට විජේ කුමාරතුංග මහත්තයා කියපු දෙයක් තමයි ක්ලීටස්. අපි දිහා කෙනෙක් බලනකොට එයා අතවනන් ඉස්සල්ලා ඔයා අතවනන්දර. මොකද අපි ඒගොල්ලන්ගෙන් තමයි අපි ජීවත් වෙන්නේ. රසිකයින් නැත්තම් අපි අර මෙතන නැහැ. මේ ඒගොල්ලන්ට බොහොම ස්තුතියි කියන්න තමයි ඕන.
4: Talk of the town.
1: මේ හැමදේම ඉවරුණාට පස්සේ මන් ටික කාලෙකට අතුරු දහන් වෙනවා. ෆෑන්ස් ලගෙන් ටිකක් හයිඩ් වෙලා ඉන්න තෝනේ.
0: එහෙම කියලා තිබ්බි අපි කවුරුත් දන්න සෙන්ඩාය. The drama, The Odyssey, Spider-Man වගේ ලොකු ෆිල්ම්ස් වල එයා මේ අවුරුද්ද වැඩ කළා.
1: මේ ප්‍රොජෙක්ට්ස් වල ප්‍රොමෝෂන්ස් වලට ලන්ඩන්, පැරිස්, නිව්යෝක්, ටෝකියෝ වගේ රටවල් කිහිපයකටම දවසින් දවස යන්න වුණා කියලා.
0: රෙඩ් කාපට් ඉවෙන්ට්ස්, ටීවී ඉන්ටර්විව්ස්, ෆෑන් ඉවෙන්ට්ස් ගොඩකට එක දිගට ගියපු නිසා රෙස්ට් එකක් ගන්න මෙහෙම අතුරුදන් වෙනවා කියලා තමයි සෙන්ඩාය කියලා තිබ්බේ.
4: Talk of the town.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: වයසට යනකොට අමතක වෙන්නේ ඇයි?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: අපි වයසට යනකොට අපිට බොහෝ දේවල් අමතක වෙනවා. සමහරුන්ට මේක ඉතාම අසාමාන්‍ය විදියට වෙනවා. වෛද්‍ය විද්‍යාවදී අපි මේ තත්ත්වය හඳුන්වනවා ඩිමෙන්ෂියා කියලා. මෙහිදී අමතක වීමට අමතරව අපේ මොළය මගින් කරන ක්‍රියාකාරීත්වයන් ක්‍රමක්‍රමයෙන් අඩපණ වෙනවා. අපිට එදිනෙදා කරන කටයුතු කරගැනීමට අපහසු වෙනවා. අපේ සිහි කල්පනාව අඩු වෙනවා. සමහර වෙලාවට වයසට යෑමේදී ඇතිවෙන විවිධ රෝගාබාධ නිසාත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඇල්සයිමර් රෝගය කියන්නේ එවැනි රෝගී තත්ත්වයක්. වැඩිහිටි අවධියේදී ඇතිවන ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයට 60ට 70ත් අතර ප්‍රමාණයක්ම හේතු වෙන්නේ ඇල්සයිමර් රෝගයයි. ඊට අමතරව වයසට යෑමේදී මොළයේ ඇතිවන අභ්‍යන්තර වෙනස්කම් නිසාත් මෙවැනි රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එවැනි හේතු නිසාත් අපිට ඩිමෙන්ෂියා රෝගය ඇති වෙනවා. මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගන්න අමාරුයි. හැබැයි රෝගයේ මුලින්ම හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීම මගින් රෝගය පාලනය කරගන්න ඔබට පුළුවන්. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණි ගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: විශ්වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: Music. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රටකට
8: අවශ්‍ය මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
9: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. Goods Insurance සහ Live Tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me ට්‍රක් බුක් කරන්න.
10: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් Commercial Bank-ුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
11: සර්, අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
12: මනස්ගතද?
11: සෝරි සර්.
13: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
14: Ablandon prison break. නුවර බෝකම් වරදි.
15: ජූලි 24 වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS, කාන්චනා, රවීන්, සරිත් සුරික් with news.
14: ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදී.
15: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
14: විමසීම් 0756 336 331.
15: ඕගනයිස් Councils and Media Partners.
14: Global Events, CFM, CFM.

0: දැන් වෙලාව රාත්‍රී 7:30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නවා නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

කතාවද? ඔච්චරටම හොයන්නේ. හරි හරි හරි, හොයන්න දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම කිව්වොත් රාත්‍රී 7:07. The Friday නේද? මට තේරෙන විදිහට, මට දැනෙන විදිහට දැන් තමයි ෆ්‍රයිඩේ පටන් ගන්නෙ විශ්මිත. හරිද? මං දන්නා සියතහන් ඉන්න ඔයාටත් දැන් තමයි හරියටම ෆ්‍රයිඩේ පටන් ගන්නෙ. මොකද පෙලක් අය ඒගොල්ලන්ගේ ෂිෆ්ට් එකට වැඩට එනවා මේ විදිහට මං වගේ. එතකොට තව කට්ටියක් ගෙදර යනවා කියලා යාළුවන්ව හම්බ වෙන ෆ්‍රයිඩේ හැපනින් කරගන්න ටයිම් එක තමයි රෑ 7 කියන්නේ කියලා මම හිතනවා. හරිද? ඇත්ත තමයි ඉතින්. හුළඟ වගේ තමයි එන්න යන්නේ. සුලං රැල්ල ලෙස හුමෝයෙමි. කොහෙන් නමුද ඔබ ස්වාගම්? රෑ 9 වෙනකන් ඔයාට වෙලාව තියෙනවා 0711982 4. අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ෆ්‍රයිඩේ විශ්මිතක හැපනින් කරගන්නනේ. අහන් ඉන්නෝනේ.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලසන්නට මේ රජයේ දරන උසාහය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප
2: කළා. සභාවේදී අපි තිල්ලලා
3: ආණ්ඩුව පෙරළීමේ කාලය තාම ආවේ නැහැ.
4: මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ප්‍රතිවාදී නැති හිස් දේශපාලන අවකාශයක්.
2: ඉස්සරහට පැනලා බැට් කරන්න ලෑස්ති කියන එක පැහැදිලිව පේන්න තියෙනවා. එල්ලෙන්න වෙලක් නැති තැනක තමයි අපේ රටේ විපක්ෂයේ ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: යෝජිත ප්‍රතිසංස්කරණ ගැන නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි.
5: රජකන්න ඇමතිවරයාට විරුද්ධව අපි විශ්වාස මංගයක් ගැන කටයුතු කරනවා.
6: මේ අයගින් වැඩි දිනෙක් එක්කෝ ඉන්නේ අපපිට නැත්තම් ඉන්නේ සැකපිට.
7: දැන් පහුගිය කාලේකව පෝරණෑ. දැන් වතුරෙන් වෙන්නේ නැති මේ කුඹුරු පැහෙන්නේ.
3: තවටි දවසින් කියන්නේ අපි ගොවියොත් පිටරටින් ගේනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
10: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0711 492 492 0711 132 77
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 387 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
12: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0766 833 444. සීතා හදවත් දිනු හිතවත් කම.
13: ඇලුමිනියම්නේ
14: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
15: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 832 1000. NIBM The City University, the place to be.
17: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LP ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable. ලියාපදිංචි මුල් සමාගමකින්.

0: නදසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: theater hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
5: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
11: සියතර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
13: මං නම් හිතන්නේ නැත.
11: දකින හීන පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
14: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
15: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලි ටිකක්.
11: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
16: 98.2 98.4 සියත.

මෙහෙම කියනක වැරදි නැහැ. රාත්‍රී 7යි විනාඩි 15යි නාවල ඉන්නවා මේ හැලයෝ සෙට් එකක් සියත FM අහගෙන. ඉතින් මේ හැලයන්ට තමයි පියත්ගේ මේ සින්දුව දෙන්නේ මං.

ඉතින් මට මැස්සේච් එක දැම්ම චමිදුවයි අසංක ඔයාවයි ධනංචේ ඔයාවයි ගොඩක් කාදරින් මේ සින්දුවට එකතු කරගන්න ගැල්ලමයි වැඩි අහිංසක වෙන්නත් හොඳ නෑ හරිද.

0: Siltomaa.
1: Anua tai Tasma teken. Anua tai Tasma hatren. Sieltä divaina puraa.
2: Raatri hatai vinaadi visi hatarai. යන්න හදන්නේ නිගම්බෝ පැත්තට යාළුව කට්ටියක් ඉන්නවා අපි වහගෙන. මේ යාළුව කට්ටිය නම් මේ නෝමලි හැම ඉරිදාවකම සියතහන් ඉඳලා විශ්මිත මැසේජ් එවන කට්ටියක්. හරිද? ඉතින් කෙවින් තමයි මේ ටීම් ලීඩර්. කෙවින්, රොෂෙල්, මිනුක ඔන්න ඔය තුන් දෙනාව ගොඩක් ආදරෙන් රණිදුගේ මේ සින්දුවට එකතු කරගන්න

මොරටුව රුක්ෂා, ඔයාත් මේ සිින්දුව දෙන්නද හිදි සෝං එකක්. තැංකි ඔන්න අදත් සේ තහන් ඉදලා විශ්මිට මැසජ් එකක් දැම්මට. අපිට ඉතින් සත්සරගේ මැසේජ් එක දැක්කෙනෑවගේ යන්න බෑනනේ සත්සර. ඊට පස්සකැයි මගේ ලොකු ගම කියලා. හරි හරි, ඔයාවත් ඔන්න මේකටම එකතු කරගන්න. ඔත් මේ පැත්තට මැසජ් එකක් දාන්න ඕන රෑ නවයට කලින්.

0: CDBක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙ කිව්. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: කඳුළු විලයි
0: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව්. අනුග්‍රහය.
4: පොළොවේ රන් ගස්වලු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් within දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විත්

0: හැට වසරකට වැඩි විශ්වාසය
1: මුළු පවුලටම මගේ ගානටම
0: කෝබැක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කෝබැක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
2: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද්‍රසයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග රැසියාවන්න කට්ටලයක් නොමිලේ මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි ඩේවිඩ් පීරිස් e-mobility වෙත
3: LLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
5: ඩෙලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නැහැ.
7: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
8: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
7: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න අහන්න
9: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මදියට ඩබල් දාලා කන් අප දෙකකුත් දාලා
10: ඈරාලා හමි
9: ඇහුන් නැද්ද මං කියපුවා
10: නෑ නෑ අහන් හිටියේ
9: මොනවද අහන් හිටියේ
10: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
9: හෑ
10: ඔහුරාලාහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
11: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
12: අනුග්‍රහය
13: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිලිසි මුලාරේ චක්කාරේ
12: තිලක වර්ධන ටෙක්ස්ට්
14: අපිට තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24 25 දවස්වල
15: මනස්ගතද
16: වම් නකර
14: සෝරි සර්
17: Attention, please. There is a prison break. All units respond immediately. Attention, please.
18: London prison break. Nuwaral Bokamberdi.
19: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරිත් with news
18: London Prison Break Nuwara Bokamberdi
19: Pravesha Patra Tickets Ministry within ho edina torata wen
18: Vimusim 0756336
19: Organizers and Media Partners
18: Global Events Sieta FM Sieta TV Knock

හතේ ඉඳන් මා වහන් ඉන්න දයානි. ඔයාව මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. වෙනදා වගේම ජගත් ඔයාවත් මේ සින්දුවටම එකතු කරගන්නවා. අපි අය හම් වෙන්නේ අලුත් පැයකින්. මැසේජ් එකක් දාලා තියන්න ඕනේ හරිද? මං හිමීට රිප්ලයි කරනවා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
7: මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
7: අයියා මට මල් ගොඩාක් දීලා.
6: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
8: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: මේ බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 515 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
11: දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කළා.
12: හරිම ලස්සනයි සදු. හැබැයි ආයි කියන්න බෑ.
13: ඇයි මං සින්දු කියනවා කැතද? ඉස්සර නම් කොහොමද කිව්වේ? ජීවිත කාලෙම ඔයාව අහගෙන ඉන්නවා කිව්වා.
12: මේකනේ බබා, කම්බලේට උනත් දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. මගේ මැනික හෙට සීත T20 අහන්නකෝ. දැනෙන්න සින්දු කියන්නේ කොහොමද කියලා ඔයාට අහගන්න පුළුවන්.
11: දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කළා. විඳින්න ජීවිතේ රස
14: මහේෂා සඳමාලි සහ ක්‍රිෂාන් කරුණාරත්න සමග හෙට
15: සියත 2020
16: ඒ මිස් මේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
11: ගිහින්
16: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
11: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම නැති
16: ගොඩේ
17: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
18: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
19: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
12: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: සියත
12: සියත දිවයින පුරා.

0: දැම් වෙලාවරාත්‍රියටයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 14 700.

0: අටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා
4: රාත්‍රී අටයි විනාඩි හතක් වෙද්දි අපි දෙවෙනි පැයට ඇවිත් ඉන්න ඔය සමහරක් අයගේ කටවල් වලට බ්‍රේක් නෑනේ හැබැයි ඊට පස්සේ වොරි වුණාට වැඩක් වෙන්නේ නෑ හරිද දෙයක් කියන්න කලින් හිතලා ඉන්න අදාළ කෙනා මේක බාර ගන්න ඕනේ

කායක ඩ්‍රයිව් කරදි බ්‍රේක් වැඩ කරන්න නැති යාලෝ දෙන්නෙක්ට තමයි ස්පෙෂලි මේ සින්දුව දෙන්නෙමක්. එසේ මෙසේ යාලෝ දෙනෙක් නෙවෙයි, ගර්ල්ස්ලා දෙන්නෙක්. නම් කියන්නත් එපාලු.

හැබැයි ඒ දෙන්නම තව ටිකකී මාවෙක්කන් යන්නේ එහි. කමක් නෑ, දෙන්නගම නම්ද කිවරෙන අයිවලින් සෙනස් සිය තහගෙන පරිස්සමින් මේ පැත්තට එන්න ඕනේ.

0: CDBක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මට.
3: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
4: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තැගි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් රෝදරයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්
4: LLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: දොරගුළු වැරෙන මතක සේප්පු.
8: මට මතකයි සමහර දවස්වල ගිටාර එක play කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
7: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
9: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
7: රැයක් පුරා විඳින පැයක්.
10: රැදායයි.
7: ගීතායයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සියත අහන්න.
11: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ආ, ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
12: ඈරාලහමි?
11: ඇහුන් නැද්ද මං කියපුවා?
12: නෑ නෑ අහන් හිටියේ.
11: මොනවද අහන් හිටියේ?
12: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
11: හෑ?
12: ඕරාලහමි, වන් ඇන් ඔන්ලි සින්දු සියත.
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
5: අනුග්‍රහය.
13: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ.
5: දිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
14: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල
15: මනස්ගතද?
14: සෝරි සර්.
16: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
17: A London prison break. නුවර බෝකම්බරදී.
1: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරිත් විත් නිවුස්.
17: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදී.
1: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
17: විමසීම් 0756336
1: Organizers and media partners.
17: Global events, Theatre FM, Theatre TV.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: සිකුරාද සියත දිවයින පුරා

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකින්
1: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, Number 221, Dharmapala Mavata, Kolamba 7.
2: Dorakulu Verena, Mataka Seppu.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියන. එයාගේ උරහිසට ඔළුව තියාම අහන්නේ නෝයි.
2: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: රැයක් පුරා විඳින පැයක්
5: රැදායයි
2: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
6: CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
7: ශුභහතරෙන් පනතුරට
8: ඉදුවෝ ෆිලා ජොලියදර්කල
9: යරවුඩි බෙබි

කට්ටියකට මල පැනලා රෞරි වෙන්න එපා ඔච්චර. හරි හරි මැසේජස් කියවනවා. මේක නෙමෙයි හැම තැනම හනහන ගොඩක් දෙනෙක්ට ඩෙංගු. ඔයා ඉන්න වටපිටාව එහෙම පොඩ්ඩක් පරිස්සම් කරගෙන පිරිසිදු කරගෙන කට්ටිය පරිස්සමින් ඉන්න ඕනේ. හරිද? නැත්තම් මේ වීකෙන්ඩ්ස් නෙමෙයි අද දවස ඉවර කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි වෙයි. හරිද? මැසේජස් ටිකක් කියවන්නත් තියෙනවා, මේ සින්දු අහන්නත් ඕනේ. හරි හරි සචිනි, ඔබ ගොඩක් ආදරෙන් එකතු කරගන්න. එතකොට කවුද මේ මෙහෙම කියන්නේ කියලා හිතාගන්න බෑ. පින්නේ පිපුණු රෝස මාලක පිපි සැලෙන පිනි බිඳුව ඔයා සුදු මැණික. කඩුවෙල දිලාන්, ජනිත්, දර්ශන, මලින්ද, නිලුපුල් ලියනගේ මේ කට්ටියවම මේ සින්දුවට එකතු කරගන්නවා. අපිටත් ඉන්නවා පුල් කියලා යාලේ. හැබැයි මේ දවස්වල යා තරිඳු වෙලා ඉන්නේ. ඔය සියතෙෆ මහන්ගෙන තරිඳුලා ටිකවත් මේ සින්දුවටම එකතු කරගන්නවා. හැබැයි මලක් වගේ බලන්න ඕනේ.

0: ප්‍රියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කළා.
4: හරිම ලස්සනයි සදු. හැබැයි ආයි කියන්න බෑ.
5: ඇයි මං සින්දු කියනවා කැතද? ඉස්සර නම් කොහොමද කිව්වේ? ජීවිත කාලෙම ඔයාව අහගෙන ඉන්නවා කිව්වා.
4: මේකනේ බබා, කම්බලේට උනත් දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. මගේ මැනික හෙට සීත T20 හන්නකෝ. දැනෙන්න සින්දු කියන්නේ කොහොමද කියලා ඔයාට මහගන්න පුළුවන්.
3: දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කළා. විඳින්න ජීවිතේ රස දෙන්නට පුරුදු කළා.
0: මහේෂ සඳමාලි සහ ක්‍රිෂාන් කරුණාරත්න සමග හෙට සීත T20
1: හරිම තැනට ගියේ ඉඳන්. LOL එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
2: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
3: ගිහිල්ලා
2: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
3: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වොත් නැති.
2: ගොඩේ
0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
8: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
0: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
10: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
11: රාජ්‍යරෝ ගොබ්බයා.
12: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
0: නිලබල කරේති ඔලමුල පුරේ.
7: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සීත TV තුලින්.

මා තිතින් ගොඩක් ආදරේ යන දයානි, thank you so much. මා වහන් ඉද්දි පොඩි පොඩි වැඩ ටිකකුත් කළාලු. වීක් ටෙස් වල ඉති මා වහන් ලැබෙන්නේ ආට විනාඩි 10කට විතරනේ. එහෙනම් ඉතින් Friday night happening කරගන්න, weekend එක ලස්සන කරගන්න. හැබැයි මොන දේ වුණත් ඔයා පරිස්සමින් ඉන්න ඕනේ, හරිද? සහ ඔයාගේ සතුට වැදගත් වෙනවා. එහෙනම් මං ගිහින් එන්නද? නෑ නෑ, යන්න කලින් කට්ටියව එකතු කරගන්නවා. නැත්තම් මට මේ පැත්තට පොළු වලින් ගහයි. හරි හරි හරි. මිතුෂ, එහෙනම් thank you so much. සිය තහන් ඉඳලා wish me to message එකක් කෙව්වට ඔයාගේ යාළුවෝ ටිකවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. රචින්ත ඔයාවත් එකතු කරගන්නවා. එතකොට සචින්, සචිනුයි සචිනිලයි ගොඩයි අද. කමක් නෑ, හිත මෙල්ල කරගෙන කොහොම හරි වීකෙන්ඩ් එක පොසිටිව් විදිහට ඉන්න ඕනේ, හරිද? මං ආයෙ එනවා ඉරිදා උදේ 8 වෙද්දි. එහෙනම් Happy weekend. Good night.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: දැන් වෙලාව රෑ 9යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: අනුවටයි
1: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාද
1: සියත දිවයින පුරා

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුළින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් භෝවනස්ථානවලින් තොර පරිශ්‍ර බවට පත් කර ගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම් වෙලා තිබෙනවා මදුරුවන් භෝවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සිය

0: Anna, da sudu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Ame. මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
8: තියටර් ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
8: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
10: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: දෙවයින පුරා

0: and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.718 492 0.711 327 777.
3: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
4: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
5: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
7: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තැඟි වැඩි වෙලා
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
10: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
15: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්
16: හිරි ගොවි දිවි සරුවේ මයි උපන් විමෙන් මේ සෑම ඔබටයි.
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා.

0: ට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි
3: බජාජ් වීකෝ ජූලි වාසි බජාජ් වීකෝ ඉලෙක්ට්‍රික් 3 රෝද මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග රැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත
4: LLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.

0: මතක සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියාගෙන අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලෙ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
3: 98.2 98.4

0: සිය දපත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කළා.
2: හරිම ලස්සනයි සදු. හැබැයි ආයි කියන්න බෑ.
3: ඇයි මං සින්දු කියනවා කැතද? ඉස්සර නම් කොහොමද කිව්වේ? ජීවිත කාලෙම ඔයාව අහගෙන ඉන්නවා කිව්වා.
2: මේකනේ බබා, කම්බලේට උනත් දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. මගේ මැනික හෙට සියද T20 හන්නකෝ. දැනෙන්න සින්දු කියන්නේ කොහොමද කියලා ඔයාට මහගන්න පුළුවන්.
3: දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කළා. විඳින්න ජීවිතයේ රස දැනට පුරුදු කළා.
4: මහේෂ සඳමාලි සහ ක්‍රිෂාන් කරුණාරත්න සමග හෙට
5: සියත 2020
1: හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
2: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
3: ගිහිල්ලා
2: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
3: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම නැති.
2: ගොඩේ
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
7: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
2: හෙට උදේ 8ට.
8: වදන්නවද ඔය ත්‍රිවිල් වල විදිවස්සේ ගාලා තියෙන්නේ චින්ති තම්පි භවති අචින්ති තම්පි විනස්සති කියලා. හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්න බෑනේ.
9: හරි හරි එහෙම ගාලා තියෙන්නේ ඇයි කියලා දන්නොත්
8: නෑ.
9: ත්‍රිවිල් කට්ටි අපි දන්නේ නැහනේ දකුණට සිග්නල් දාලා වමට හරවයිද වමට සිග්නල් දාලා දකුණට හරවයිද කියලා. හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ කොහොමද හිතා ගන්න බෑ.
10: චින්තු පිටියේ මොබෙනෝ චින්තු පිටියේ මොබෙනෝ.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
7: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනි.

0: රාත්‍රී 10යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing මාර්ග, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01114700.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: දිවයින පුරා

0: 3:11 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Brand new උනත් registered උනත් 3 wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 011 4 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: තායිලන් කියන සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: Luna da Sudu Contigena e Disney.
1: Denin Anna. Sati tawassala hawas dekata.
2: Theater hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: Theater Teli Depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මාව දැකලා හැංගුණානේ.
5: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
6: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්
3: 98.4න් හම්බන්තොටට සියත

0: දැන් හිතට තට්ටු කළා.
1: හරිම ලස්සනයි සදු. හැබැයි ආයි කියන්න බෑ.
2: ඇයි මං සින්දු කියනවා කැතද? ඉස්සර නම් කොහොමද කිව්වේ? ජීවිත කාලෙම ඔයාව අහගෙන ඉන්නවා කිව්වා.
1: මේකනේ බබා, කම්බලේට උනත් දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. මගේ මැනික හෙට සීත T20 හන්නකෝ. දැනෙන්න සින්දු කියන්නේ කොහොමද කියලා ඔයාට අහගන්න පුළුවන්.
0: දැනෙන්න ප්‍රේමණීයව ගන්නට තට්ටු කළා.
3: ශා සඳමාලි සහ ක්‍රිෂාන් කරුණාරත්න සමග හෙට සියත 2020
4: කැපුවා නේද ඩබල් ඉර.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. හෙට උදේ 8ට
3: වදන්නවද ඔය ත්‍රිවිල් වල විදිවස්සේ ගාලා තියෙන්නේ චින්ති තම්පි භවති අචින්ති තම්පි විනස්සති කියලා. හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑනේ. හරි හරි එහෙම ගාලා තියෙන්නේ ඇයි කියලා දන්නොත්
4: නෑ.
3: ත්‍රිවිල් කට්ටි අපි දන්නේ නැහනේ දකුණට සිග්නල් දාලා වමට හරවයිද වමට සිග්නල් දාලා දකුණට හරවයිද කියලා. අපි හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ කොහොමද හිතා ගන්න බෑ.
4: චින්තු පිටියේම වෙනෝ චින්තු පිටියේම වෙනෝ
5: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
6: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත පොකට් මනි.
8: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
10: මං නම් හිතන්නේ නැහැ.
8: දකින හීන පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
11: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
12: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
8: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
13: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
14: 98.4 මෙගාවාට් සියයට

සදහම් සියත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

ගුණාභරණාභ සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණවර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂරයෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

සෑමනු රජතුමාණන් විසින් රන්පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sandham Theatre. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී